0: උදේ පහයි විනාඩි 39යි වාශී. දැන් මේ තමයි හොඳම වෙලාව අද දවසේ කවුද දිනන්නේ කියලා බලන්න. අපි යනවා ගල්නෑවට. ගල්නෑවේ ඉන්නවා හිරුෂි. Good morning හිරුෂි.
1: Good morning.
0: ඉස්කෝලේ හතේ පන්ති ඉගෙන ගන්නවා පුතා නේද? මොකද්ද පාසල? හරි. දැන් ගෙදර කවුද ඉන්නේ? පුතා විතරද ඉන්නේ නැත්නම් අංගිලා මල්ලිලා අයියලා අක්කලා ඉන්නවද? අංගිලා දෙන්නෙක් ඉන්නවා. හරි. දැන් මේ වෙලාවේ ඔයත් එක්ක මේ තරගෙට සම්බන්ධ වෙන්න අහගෙන ඉන්නේ කවුද ගෙදර? අංගිනන් ළඟ ඉන්නවා. හරි. ඔන්න ප්‍රශ්න හතරක් තියෙනවා. ප්‍රශ්න හතරට හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්න ඔයාට චාන්ස් එකක් තියෙනවා.
2: ලෑස්ති නේද? තප්පර 5ක් ඇතුළත ඔයා හරියට උත්තරේ දෙන්න ඕනේ එක ප්‍රශ්නයකට. ඒ වගේම අපි ඔයාට හරි උත්තර දෙකක් දෙනවා. අර දින උත්තරේ තෝරන්න. මේ තමයි ඔයාට අපි දෙන පළවෙනි ප්‍රශ්නය.
0: පළවෙනි ප්‍රශ්නය විද්‍යාව පාඩමෙන්. මෙන්න ප්‍රශ්නය. පෘථිවියේ තිබෙන ජලය භූගත ජලය මතුපිට ජලය ලෙස කොටස් දෙකකි. ගලා යන ජලය මතුපිට ජලයයි. අපි අහන්නේ මේ අතරින් මතුපිට ජලය ලබාගත හැකි අවස්ථාව මොකක්ද? 1. ලින් වලින් සහ උල්පත් වලින්. 2. සාගරය, ගංගා, ඇලදොල, වැව් වලින්.
1: උල්පත් වලින්.
2: හරි උත්තරේ වෙන්න ඕනි දෙවනි උත්තරේ. කමන්නේ අපි යමු දෙවනි ප්‍රශ්නෙට.
0: දෙවන ප්‍රශ්න ඉතිහාසයේ පාඩමින් සැකසෙන්නේ ඉතිහාසයේ හැදෑරීමට හැකි මූලාශ්‍ර කොටස් දෙකකි. ඒවා සාහිත්‍ය මූලාශ්‍ර සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ලෙස බෙදා ඇත. මෙන්න ප්‍රශ්නය. අතීතයේ ජීවත් වූ මිනිසුන් පරිහරණය කර දැනට ඉතිරි වී තිබෙන දේවල් අයත් වන මූලාශ්‍රය මොකක්ද? 1. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. 2. සාහිත්‍ය මූලාශ්‍ර.
2: හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් ඔන්න පොකට් මනි දිනා ගන්නවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: තුන්වන ප්‍රශ්නය සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයෙන් සැකසෙන්නේ. කෝට්ටේ යුගයේ විසූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් සැලලිහිණි සංදේශය රචනා කරන ලදී. සැලලිහිණි සංදේශය පද්‍ය 111කින් සමන්විතයි. මෙන්න ප්‍රශ්නය. සැලලිහිණි සංදේශයෙන් ආයාචනා කරන්නේ කුමන දෙවියන්ටද? 1. කතරගම දෙවියන්ට. 2. විභීෂණ දෙවියන්ට.
1: විභීෂණ දෙවියන්ට.
2: ප්‍රශ්න දෙකකට උත්තර තෝරලා මේ වෙනකොට පොකට් මනි රුපියල් 500ක් අතේ තියෙන හිරුෂි, බෝනස් ප්‍රශ්න තෝරගන්නවද?
1: ආ.
0: එක්සත් රාජධානිය රටවල් 4කින් සමන්විත වේ. එය වයඹ යුරෝපයේ පිහිටි ස්වෛරී රාජ්‍යයකි. මෙන්න ප්‍රශ්නය. එක්සත් රාජධානියේ අගනුවර මොකක්ද? 1. ප්‍රංශය. 2. ලන්ඩන්.
1: ලන්ඩන්.
2: ප්‍රශ්න දෙකකට උත්තර

0: පොකට් මනි රුපියල් 500ක් අතේ තිබ්බා හිරුෂි බෝනස් ප්‍රශ්නෙට හරියට උත්තරේ තෝරලා ඒ රුපියල් 500 ඔයා පස්කුණයක් කරගෙන තිනා රුපියල් 2500ක් වෙනකන්.
1: ඉතින් හිරුෂි මොකද ඔයාට හිතෙන්නේ මේ වෙලාවේ?
2: සතුටුද?
1: හරි එහෙමනම් ඉතින් ඉස්කෝලේ ගිහිල්ලා යාළුවන්ටත් පොකට් මනි ගැන කියනවද? හරි හා ඔන්න ඔය විදිහට තමයි අද දවසේ පොකට් මනි මුලින්ම දිනාගත්ත හිරුෂි උත්තර දුන්නේ. ප්‍රශ්න පහට ප්‍රශ්න හතරට හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් දිනා ගන්නත් පුළුවන් නේද?
0: අනිවාර්යයෙන්ම. ඉතින් මැසේජ් එකක් එවන්න කියලා ඔන්න මතක් කරනවා 0714 151 151 තමයි අපේ WhatsApp නම්බර් එක. එවන්න මැසේජ් එකක් අපි දෙන්නම් පොකට් මනි.
3: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0711 982 2984 දැන්ම WhatsApp කරන්න.
4: සියපා පොකට් මනි. අනුග්‍රහය
5: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: මොවා කරන හෙන ගොම් වැඩක් තියෙනවා.
1: පොඩ්ඩ මූණ බලෝ, පොඩි ගොම් පාඩම් පේනවනේ.
0: මම සාමාන්‍යයෙන් හිතුවා දැන් අහිංසකමයි මෝඩකමයි ගොඩක් කලාට එක ළඟ යන්නේ. මීට කලින් අපේ රටේ හිටපු ජනාධිපති කෙනෙකුත් කිව්වා එයා තමයි මේ පවුලේ අහිංසකම එක්කලා කියලා. ඔයා වුණත් පුදුම අහිංසකකමක් නේ තියෙන්නේ.
1: නැහැ.
0: ඔය දෙක නැද්ද? ඔය දෙක පොඩ්ඩ ඒත් මෝඩයි.
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
4: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදාය මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 78 4.
0: හෙට උදේ 8ට
5: ගිය පාර පොයදත් ඔයාලා මොකක්කරි පෙන්වුවනේ.
6: ගිය පාර පෙන්නන්න හිටියා.
5: මොකද්ද පෙන්නන්න හිටි?
6: නාලාගිරි දමනේ.
5: ඇයිදින් බැරි වුනේ?
6: නාලාගිරි ඇට රාකල 18ක්ද කොහෙද වීලනේ එන්නේ. ප්‍රයව් සේරනම කලින් මේ රාකල ටික ගෙනල්ලා.
5: ඈ?
6: රාකල ටික ගෙනල්ලා උන් වීලා.
5: මොකක්ද? ඈ.
7: ජින්තු පිටියේ මොවෙනෝ, ජින්තු පිටියේ මොවෙනෝ.
4: Theater Tele Depaya Alut kalawakata tele natya pelak balanna
8: Oya inne 10 weni olamulani eyaage taatta namawi
9: Eka wage hatak inna vikara roopi loke haten ekak kunu puduma rajek
5: rajuru gobbya
10: ei hatata gobbya to gobbya kiwe
2: nilabala kareeti olamula pure
3: samuda sita brahaspadinda dakwa ratri 7ta Theater TV tulin
11: 98.2 98.4
12: පන්නේවාගේ කමුකොකේ
13: ප්‍රේක්
12: නෑවාගේ
13: පතිමුරේ
14: ස්පයින මචං
15: අද විතරයි සිකුරාදා
11: සියත දෙවයින පුරා

0: සියතම
1: 98.2
0: 94.
1: සියත දිවයින පුරා සියත පොකට් මනි.
2: උදේහයට තව විනාඩි 6යි තියෙන්නේ මාෂී. ඉතින් මේ වෙලාව තමයි හොඳම වෙලාව පොකට් මනි දිනන්න. කාට හරි ඕනේ නම් පොකට් මනි ප්‍රෝග්‍රෑම් එකට දැන් සම්බන්ධ වෙන්න මොකද්ද කරන්න පුළුවන් වෙන්නේ?
3: කරන්න දෙන්නේ මැසේජ් කරන එක 0714151 අපේ WhatsApp නම්බර් එක. 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් ඉගෙන ගන්නවා නම් එවන් අපිට විස්තර ටික නමගම විස්තර අපි ලෑස්ති පොකට් මනි දෙන්න.
2: ඔන්න මේ දවස්වල හැමදේම වැඩි වෙනවනේ. නැගදී පෙට්‍රලුත් වැඩි වුණා. ඒ වගේම තමයි ස්ථාවර තැන්පතුවක් සඳහා ගෙවන පොලියත් දැන් හැම තැනම වැඩි වෙලා තියෙන්නේ. හැබැයි ඔය හැම තැනම අතරින් වැඩිම වැඩි පොලියක් එවන්නේ සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. මේ දවස්වල ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශේෂ ක්‍රමවේදයක් යටතේ ස්ථාවර තැන්පතු ආරම්භ කරන්න ඔන්න පහසුකම් සලසලා තියෙනවා. යන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ඉල විස්තර දැනගන්න, එහෙම නැත්නම් 13:19 කෝල් එකක් දෙන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවුරුදු 5ක කාලයකට ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරොත් 15%ක පොලියක් දෙනවා. 11.84%ක වාර්ෂික සඵල පොලිය අනුපාතයකට යටත්. ඉතින් බලබල ඉන්නපා, ගයක් දොරක් හදාගන්න, අනාගත සිහින සැබෑ කරගන්න, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට මේ ඔක්කොම ඉවර කළ කවදා හරි දවසක හොඳ පෙන්ෂන් ප්ලෑන් එකක් එක්ක ජීවිතේ සැඳෑ සමය සතුටින් ගත කරන්න ඔබටත් පුළුවන් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගිහිල්ලා ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න. අහන්න කතා කළ 13:19 මගේ අතේ රුපියල් 110ක් තියෙනවා. ඒක අවුරුදු 5ක කාලයක් තිබ්බොත් මට කොච්චරක් හම්බ වෙනවද? විස්තර කතා කරගන්න පුළුවන් ඔබට, උණු දෙයක් අහන්න පුළුවන්. මොකද ලෝකේ තියෙන රිස්ක් එක අඩුම ආයෝජන ක්‍රමය තමයි ස්ථාවර තැන්පතු. කතා කරන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට 13:19 තමයි නම්බර් එක. ඉතින් මේ සිද්ධුවෙන් පස්සේ අපි නිවුස් හෙඩ්ලයින්ස් එහෙම අහලා ඊට පස්සේ බලමු කවුද අපිත් එක්ක එකතු වෙන්නේ මමි පොකට් මනි දිනන්න.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: පළත් සහ දිස්ත්‍රික් කිහිපයකට අද තද වැස්සේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අවධානමක් අතරමග නතර වූ නිවාස ව්‍යාපතිවලට අයවැයෙන් ප්‍රතිපාදන හමස් සංවිධානය නිරායුත කිරීමට එකඟතාවයක්
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න සියත දිවයි

0: Свята Pocket Money.
1: උදේ 6යි විනාඩි 6යි. දැන් වෙලාව ජනකි ඉන්න මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉස්කෝලේ 6 පන්ති ඉස්කෝලේ 8 පන්ති ඉගෙන ගන්න නේද? පුතාගේ ඉස්කෝලේ මොකද්ද? Good morning. හරි good morning. දැන් ලෑස්තිද ප්‍රශ්න හතරට හරි උත්තර තෝරලා පොකට් මනි දිනන්න? පළවෙනි ප්‍රශ්නට හරි උත්තරේ දුන්නොත් රුපියල් 250ක් හම්බ වෙනවා. ඊට පස්සේ දෙන හැම හරි උත්තරයකදීම අතේ තියෙන පොකට් මනි ගාන දෙගුණකින් වැඩි වෙනවා. ඒ වගේම බෝනස් ප්‍රශ්නට හරියට උත්තර දුන්නොත් එහෙම අතේ ඒ වෙලාවේ තියෙන පොකට් මනි ගාන 5 ගුණයකින් වැඩි වෙනවා. තප්පර 5ක් ඇතුළත උත්තරේ තෝරන්නත් ඕනේ. හැබැයි ලෑස්තිද වැඩේට?
2: හරි ලෑස්ති. ජනකි මේ තමයි පළවෙනි ප්‍රශ්නය.
1: පුරවැසි අධ්‍යාපනයේ විෂයෙන් තමයි පළමු ප්‍රශ්නය සැකසෙන්නේ. මෙන්න ප්‍රශ්නය. ජනතාව උදෙසා පවත්වාගෙන යනු ලබන පාලනය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයයි. ප්‍රජාතන්ත්‍රවාදය වක්‍ර සහ ඍජු ලෙස කොටස් දෙකකි. අපි අහන්නේ වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදයේ පවතින රටකට උදාහරණයක් වන්නේ 1. ශ්‍රී ලංකාව 2. ස්විට්සර්ලන්තය.
2: හරි උත්තරේ වෙන්න ඕනි ශ්‍රී ලංකාව. හරි, අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: භූගෝල විද්‍යාව විෂයෙන් තමයි දෙවන ප්‍රශ්නය සැකසෙන්නේ. උපග්‍රහයන් යනු ග්‍රහලෝකයක් වටා භ්‍රමණය වන ස්වභාවික අභ්‍යවකාශ වස්තුන් වේ. ස්වභාවික හා කෘතිම ලෙස උපග්‍රහයන් කොටස් දෙකකි. මෙන්න ප්‍රශ්නය. උපග්‍රහයන් නොමැති ග්‍රහ ලෝකයක් වන්නේ මේ අතරින් කුමක්ද? 1. අගහරු 2. සිකුරු.
2: දෙවැනි ප්‍රශ්නට හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් දිනා ගන්නවා. අපි යමු තුන්වැනි ප්‍රශ්නෙට.
1: ඉතිහාසයෙන් තමයි මේ ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ. ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේදී කලිඟු රටේ සිට හේමමාලී කුමරිය සහ දන්ත කුමරු දළදා වහන්සේ ලංකාවට වැඩම කළා. වර්තමානයේ දළදා වහන්සේ තැන්පත් කොට ඇත්තේ මහනුවර පිහිටි ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ. මෙන්න ප්‍රශ්නය. දළදාව සැඟ වූ කුරහන් ගල තිබුණේ කුමන විහාරයේද? 1. ලංකාතිලක විහාරයේ 2. දෙල්ගමුව විහාරයේ.
2: ප්‍රශ්න දෙකකට හරි උත්තර තෝරලා පොකට් මනි රුපියල් 500ක් දැන් මේ වෙලාවේ අතේ තියෙනවා ජනකි. ඔයා බෝනස් ප්‍රශ්නට ගියොත් ඔය අතේ තියෙන රුපියල් 500 පස් ගුණයක් කරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද?
1: ලෝකයේ සාගරයන්හි විවිධ භූවිෂමතා ලක්ෂණ දක්නට හැකි. යතරින් ලෝකයේ ගැඹුරුතම හා ස්වභාවික කොටස මරියානා ආගාධයයි. මෙන්න ප්‍රශ්නය. මරියානා ආගාධය පිහිටා ඇති සාගරය කුමක්ද? 1. ආක්ටික් සාගරය 2. පැසිෆික් සාගරය.
2: අතේ තිබ පොකට් මනි ගාන 5 ගුණයක් කරගෙන ඔන්න රුපියල් 2500ක් ජනකි උමියංගනා දිනා ගන්නවා.
1: එහෙනම් ජනකි ඉස්කෝලේ ගිහිල්ලා යාළුවන්ටත් පොකට් මනි අපේ සෙග්මන්ට් එක ගැන ප්‍රෝග්‍රෑම් එක ගැන කියන්න ඕනේ. හරිද?
2: බොහොම ස්තුතියි. ජය වේවා.
3: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0711 982 984 දැන්ම WhatsApp කරන්න.
0: Yata Pocket Money.
4: අනුග්‍රහය.
5: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මිනිසුරු දඩේම කියලා ෆිල්ම් එකක් අහන්න උලම පුතුමාට.
2: නිදම් මංකොල්ලේ ගැන ෆිල්ම් එකක් කරොත් ඊට වඩා හොඳ හිට් එකක් තියෙයි.
3: සිරකාරයෝ ටිකක් මැද්ද බන්දනාගාරිය ලාරියා වගේ මාව අල්ල ගන්න යන.
4: මම හුසාවෙට ගියේ නෑ කියලා වොරන්ට් එකක් ඉෂුව කරලා තියෙනවා.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
1: ඔයාගේ වාචාලකමේ සීමාවක් තියාගන්න.
3: ඉල්ලා අස්සනේ ප්‍රමුතුමාගේ වැඩක්, අස්කරණ එක ජනාධිපතිතුමාගේ වැඩක්, අස් නොයන එක ලැජ්ජනති වැඩක්.
5: අපිට කාත් එකක් පෞද්ගලික ආරෝවක් ආරවුලක් නෑ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
6: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.

0: ප්‍රියබි ස්වභාවිකයි ආරක්ෂිතයි.
1: සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා.
2: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 0768233444. සීතා හදවත් දිනු හිතවත්කම.
3: Welcome to Bangkok, Thailand.
4: Hi, මම ෂේනියා. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
5: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 7 7.
6: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: ಕಿಲಕವರ್ಧನ ಟೆಕ್ಸ್ಟೈಲ್ಸ್ ඔබට අවශ්‍යම මොහොතේ දී විශේෂඥ තාක්ෂණික සහය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
1: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
2: සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් කලරක් තමයි.
3: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
6: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
7: සියත පොකට් මනි අනුග්‍රහය.
8: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- outlook
9: 98.2 98.4
10: උදේ 6යි විනාඩි 21යි දැන් වෙලාව මාෂි. මේ වෙලාවේ ඔන්න පොකට් මනි දිනන්න සම්බන්ධ වෙලා ඉන්නවා හිරුන්. ඉස්කෝලේ 11 වසරේ නේද ඉගෙන ගන්න හිරුන්.
11: ඔව්.
10: මොකද්ද පාසල?
11: ගංගල පිරිමි ජාතික.
10: හරි. දැන් ඔන්න ප්‍රශ්න හතරක් තියෙනවා. හරියට උත්තර තේරුවොත් පොකට් මනි දිනා ගන්න පුළුවන් රුපියල් 5000ක්.
12: ලෑස්ති නේද පොකට් මනි අභියෝගේ බාර ගන්න? හරි. එහෙනම් හිරුන් මේ පළවෙනි ප්‍රශ්නේ ඔයාට අපෙන් ලැබෙන.
10: පළවෙනි ප්‍රශ්නය ඉතිහාසයේ විශ්ිනුයි සැකසෙන්නේ. ශ්‍රී ලංකාව ජනාවාස වීම ආරම්භ වූයේ ප්‍රාග් ඓතිහාසික යුගයේදී. ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් සාධක මාහියන්ගල, බටදොඹලෙන වැනි ගල් ගුහාවලින් හමු වී ඇත. මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ජනාවාස ආරම්භ කර මානවයා කවුද? 1. Homo erectus 2. Homo sapien.
12: හිරුන් ඔන්න පළවෙනි ප්‍රශ්නෙට හරි උත්තරේ තේරුවා රුපියල් 250කුත් අපෙන් හම්බ වෙනවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
10: සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් තමයි දෙවන ප්‍රශ්නය සැකසෙන්නේ. හතරවන බුවනෙකබා රජු ගම්පල අගනගරය කරගෙන රට පාලනය කළා. ක්‍රිස්තු වර්ෂ 1341 සිට 1415 දක්වා කාලය මේ යුගයට අයත් වේ. මෙන්න ප්‍රශ්නය. ගම්පල යුගයේ ලියවුණු සංදේශ කාව්‍ය කුමක්ද? 1. ගිරා සංදේශය 2. මයුර සංදේශය.

0: අන්තිම තම්පරේ හිරුන් කොහොමරි උත්තරේ දුන්නා. ඔන්න අතේ තිබ්බ පොකට් මනී රුපියල් 500ක් කරගන්න චාන්ස් එකක් හම්බ වුණා.
1: හිරුන් තප්පර 5 ඇතුළත උත්තරේ දෙන්න ඕන. මේ තමයි ඔයාලට අපි දෙන තුන්වෙනි ප්‍රශ්නය.
0: විද්‍යාව විශ්වෙන් තමයි තුන්වන ප්‍රශ්නය සැකසෙන්නේ. විනාකිරි අණු මධ්‍යසාර පැසවීම මගින් නිපදවන ආම්ලික ද්‍රාවණයකි. විනාකිරි ආහාර කල්තබා ගැනීමටත් පිසීමටත් යොදා ගනී. මෙන්න ප්‍රශ්නය. විනාකිරිවල ඇති අම්ලය කුමක්ද? 1. සිට්‍රික් අම්ලය, 2. ඇසිටික් අම්ලය.
1: ප්‍රශ්න තුනටම උත්තර තෝරලා රුපියල් 1000ක් මේ වෙනකොට අතේ තියෙනවා හිරුන්. දැන් බෝනස් ප්‍රශ්නට ගියොත් එහෙම ওই 1000 ඔයාට 5 ගුණයක් කරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නට යමුද?
2: යමු.
0: චන්ද්‍රිකාවක් යනු අභ්‍යවකාශ ගවේෂණය සඳහා මිනිසා විසින් නිර්මාණය කරන ලද උපකරණයකි. 1957 දී මුල්ම චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කර ඇත. මෙන්න ප්‍රශ්නය. ලොව මුලින්ම ගුවන්ගත කර කෘතිම චන්ද්‍රිකාව කුමක්ද? 1. ස්පුට්නික්, 1. 2. ඇපොලෝ 11. හරියටම අපිට ඇහුනේ නෑ උත්තරේ මොකද්ද? 1ද 2ද? පැහැදිලි නෑ හිරුන්.
1: හිරුන් ප්‍රශ්න හතරට මොයා හරි උත්තර තේරුවා. රුපියල් 5000ක් ඔන්න පොකට් මනී තතට ගත්තා.
0: සතුටුයිද? මොකද හිතෙන්නේ මේ වෙලාවේ? දැන් 11 වසරෙන් ඉන්නේ. ඔලෙවල් විභාගෙත් මේ අවුරුද්ද එනවා. ඔලෙවල් විභාගයෙන් පස්සේ එලෙවල් මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ?
2: මැත් කරන්න බලාපොරොත්තු.
0: හා, එතකොට අනාගත හීනේ මොකද්ද හිරුන් ඔයාගේ?
2: ඉංජිනේරු වෙනකම්.
0: හරි, අපි ඔක්කොම සුබ පතනවා ඔයාගේ හීනේ සාර්ථක කරගන්න පුළුවන් වේවි කියලා.
1: ජය වේවා හිරුන්.
2: හරි.
1: ප්‍රශ්න හතරයි පොකට් මනි රුපියල් 5000යි.
3: සියත පොකට් මනි අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
0: ප්‍රශ්න වලට කොහේ හරි උත්තරයක් තියෙනවා මාෂි. ප්‍රශ්න වලට උත්තර හොයාගන්න විදිහ තමයි අපි ඉගෙන ගන්න ඕනේ. අපි දන්නවා ජීවිතය කියන්නේ දවසින් දවස විවිධාකාර දේවල්, වාදක ප්‍රශ්න, දුක, සතුට, මේ හැම දෙම එක්ක යන ගමනක්නේ. ඉතින් අනාගතයේ දවසක අවශ්‍ය වුණොත් කියලා අපි ගාව ඉතුරුම් වලට අමතරව ආයෝජන තියෙන්න ඕනේ. එහෙම ආයෝජනයක් තමයි ස්ථාවර තැන්පතු. ඔය ස්ථාවර තැන්පතු ලෝකෙට ආවේ යුරෝපීය බැංකු හරහා කියලා කියනවනේ. ඉතින් මිනිස්සු හරි හරියට මේ අලුත් ආයෝජනයට එකතු වුණාලු ඒ කාලේ. මොකද නවද, කාලයක් සල්ලි තැම්පත් කරලා තියන්න විතරයි ඕනේ. ඒ කාලෙන් පස්සේ ලොකු පොලියක් හම්බ වෙනවා. අනිත් එක ඒ කියන ගාන ඒ විදිහටම හම්බ වෙනවා. ඒ වගේම රිස්ක් එකත් අඩුයි. ලෝකේ තියෙන රිස්ක් එක අඩුම ආයෝජන ක්‍රමය මොකක්ද කියලා අහුවොත් බය නැතුව කියන්න, ඒක තමයි ස්ථාවර තැන්පතු. දැන් සර්වෝදි ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකෙන් ඔන්න ඔයාට ඔයාගේ මුදලට තාම හොඳ පොලියක් ගෙවනවා. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මේ දවස්වල 15%ක පොලියක් ගෙවනවා. අවුරුදු 5ක කාලයක් මේ මුදල් ටික සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගිහිල්ලා තැම්පත් කළොත් 15%ක පොලියක් හම් වෙනවා. 11.84%ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත් වෙලා අදම කතා කරලා විස්තර දැනගන්න පුළුවන් 13.19. අතේ තියෙන පුංචි මුදල ගැන ඔබට මොකද හිතෙන්නේ? ඒක කොච්චර මුදලක් බවට පත් කරගන්න පුළුවන් වේද? මේ ඕන එකක් අහන්න කතා කරලා 13.19. එහෙමනම් ඉතින් මේ සින්දුවෙන් පස්සේ අපි නිවුස් බ්‍රේක් එකට යනවා. නිවුස් වලින් පස්සේ අපි මොකද කරන්නේ මාෂි?
1: මමීස් පොකට් මනි සෙග්මන්ට් එකත් එක්ක සම්බන්ධ වෙනවා.
0: ටිකට මුස්සියටත් එක්ක ඉන්නේ.

0: ලොව පුරා සැරිසරා සත්‍යය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: පළාත් තුනකට අද මිලිමීටර් සියය ඉක්ම වූ වැස්සි. ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අවධානමක්. නිවාස ව්‍යාපෘති 5000ක ඉදිකිරීම් අතරමඟ නවතී. හම සංවිධානය නිරාහිත කිරීමට එකඟතාවයක්. යුරෝපෙන් ලෝක පාපන්දු සම්මේලනයට අනතුරු ඇඟවීම්.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Maduli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011187866
1: බස්නාහිර සබරගමෝ සහ වයඹ පළාත්වලට මිලිමීටර් 100ක වැසී ඇතිවිය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මහනුවර, නුවර එළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටද මිලිමීටර් 100ක වැසී ඇතිවිය හැකි. උතුරු, උතුරුමැද, වයඹ සහ මධ්‍යම පළාත්වලට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං අපේක්ෂා කෙරෙනවා. රත්නපුර, මොනරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලද පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර මොහොතු ප්‍රදේශ කිහිපයක දිහවර කටයුතු අතේටවා ඇති බව දිහවර අධ්‍යක්ෂ ජෙනරාල් සුසන්ත කහවත පැවසුවා.
4: ලංකාසන්තුරේ සිට මන්නාර මහරහා කල්පිටිය දක්වා වූ මුහුදු ප්‍රදේශයේත්, ඒ වගේම හම්බන්තොට සිට පොත්විල් දක්වා මුහුදු ප්‍රදේශයේත් වෙරළාසන්න දිවර යාත්‍රා නැවත දෙනඳුනතුරු රැකියාවේ නොයදන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ ප්‍රදේශවල දැනටමත් රැකියාවේ නිරතවල ඉන්න දිවරෙන්ට කියනවා ආරක්ෂිතව නැවත ගොඩබිමට පැමිණෙන ලෙස.
1: එල්නිනෝ තත්ත්වය සමග මෙම වසරේ අපේක්ෂිත අධික වර්ෂාව හමුවේ ආහාර සුරක්ෂිතතාවයට බලපෑම් එල්ලවීමේ අවධානමක් පවතින බව පෙරාතෙනිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ මහාචාර්ය බුද්ධිම ආරම්භයේ පවසනවා. ඔහු සඳහන් කළේ ඉන් එළවලු මිලද ඉහළ යා හැකි බවයි.
5: ඔක්තෝබර් මාසයේ පටන් ගන්න මහකන්නේ ලැබෙන සංවහන වැස්ස විශාල වශයෙන් වෙනස් වෙන බව තමයි අපි අත්දැකලා තියෙන්නේ. අපේ තියෙන දත්ත වලින් සහ පර්යේෂණ වලින් පෙන්වන් කරලා තියෙන්නේ වර්ෂාව එල්නිනෝ වර්ෂවලදී තවත් දැඩි වෙන්නට පුළුවන්. ඔක්තෝබර් නොවැම්බර් කියන මාසවල ඉතා දැඩි සංවහන වර්ෂාපතනයක් ලැබෙන්නට පුළුවන්. ඔබට මතකයි 2023 වසරේ මේ දේම සිදු වුණා. ඒ ලෝකවට බරපතල හානියක් පැමිණලා ඔබට මතකයි කැරට් කිලෝවක් රුපියල් 2700ක් වගේ මිලකට ඉහළ ගියා. අන්නේ එවැනි අවස්ථාවක අපේ රටේ ආහාර සුරක්ෂිතතාවයට නැගී ලෙස බලපාන සත්‍යයක් ඇති වෙන්නට පුළුවන්.
1: ලබන වසරේ ඇතිවිය හැකි වියලි කාලගුණය සඳහා මුහුණ දීමට අවශ්‍ය ජලය එක්රස් කර ගැනීම පිළිබඳවද අවධානය යොමු කළ යුතු බවයි මහාචාර්යවරයා සඳහන් කළේ.
5: සුළුකනට ඇති විච්ච වෙලාවේ පසුගිය අවුරුදු නොවැම්බර් මාසයේ වාරිජල සම්පාදන පද්ධතිවල යටිතල පහසුකම් වලට වැඩි හානි පැවුණා නේද? අපි දකින්න ඇති විශේෂයෙන්ම වැව්කොඹුර කඩාගෙන යාම, ඉරිතලායන් වගේ දේවල් වලින් ජලය සදා පවතීමට වැව්වල ස්ථිර හැකියාව ටිකෙන් ටික අඩු වෙනවා. ඒක හරියට පිළිසකර කරගත්තොත් අපිට මේ වැඩියෙන් ලැබෙන වර්ෂාපතනයේ තව වැඩි විභාගයක් තියෙනවා එක වෙන්න. ඒක නැවතවතාවක් අපිට ලබන අවුරුද්දේ කෘෂිකර්මාන්තයේ යලකන්නේ ආරම්භයේදී පාවිච්චි කරන්න පුළුවන් වීම තුළින්
1: ඉදිරියේදී එළවලු මිල තවදුරටත් ඉහළ යනු ඇති බවයි හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ KB ගුණරත්න සඳහන් කළේ.
6: 184කින් ඉහළ ගිහිල්ලා තියෙනවා මේ පොහොර මිල. එතකොට යොදා ගැනීම අපහසුතාවය තියෙන වියලි කලාප ප්‍රදේශවල බටු වගාව, එතකොට පැපොල් පළතුරු සෑම එකකටම ජලයේ හිතතාවය නිසා ඒවා විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. එතකොට ඉදිරි කාලයේ වෙළඳපොළට එන එළවලු ප්‍රමාණය අඩු වෙලා යනවා. ඒ වගේම මිල ඉහළ යනවා.
1: වාරි මාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශවල පවතින ජලමට්ටම් යලකන්නේ අවසන් වන තෙක් ප්‍රමාණවත් බව එම දෙපාර්තමේන්තුව පවසනවා. ප්‍රධාන ජලාශවල මේ වන විට පවතින ජලධාරිතාව 40%ක්. ජලය අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු බවයි වාරි මාර්ග අධ්‍යක්ෂ ජල කළමනාකරණ HMPSD හේරත් පැවසුවේ.
7: පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය සහ සුළං සහිත කාලගුණ තත්ත්වයත් සමඟ මෙම ජලාශ වලින් වාෂ්පීකරණය වන ජල හානිය වෙනත් දිනවලට වඩා වැඩි අගයක් ගන්නවා. එබැවින් විශේෂයෙන් මෙම ජලාශ වලින් ජලය භාවිතා කිරීමේදී වගාවන් පානීය ජලය සහ අනිකුත් අවශ්‍යතා සඳහා මෙම ජලය භාවිතා කිරීමේදී ඉතාමත් අර්පිරිම සුන්දායක ලෙස ජලය භාවිතා කිරීම ඉතාමත් වැදගත් වෙනවා. මෙමගින් ඉදිරි වර්ෂාපතනයේ තෙක් මෙම පවතින ජල ප්‍රමාණය කළමනාකර ගැනීමෙන් තුලින් ජල ගැටලු ඇතිවීම අවම කර ගැනීමටද අවස්ථාවක් ලැබෙනවා.
1: ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිටින පුහුණු ශ්‍රමිකයින් විශාල වශයෙන් විදෙස්ගත වෙමින් සිටින බව ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමය පවසනවා. එහි සභාපති සුසන්ත ලියනාරච්චි සඳහන් කළේ ඉන් ඉදිරියේදී බරපතල ගැටලු උද්ගත විය හැකි බවයි.
8: මේ ඉදිකිරීම් කර්මාන්තේ රැකෙන්නේ නැහැ. මේකේ ඉන්න විශාල ප්‍රමාණයක් දැන් හිග මට්ටමක තියෙන අඩු මට්ටමක තියෙනවා. ඉතින් ඒක නිසා දැන් ඊශ්‍රායලයේ සහ ඉරානයේ තියෙන ප්‍රශ්න නිසා ඒගොල්ලෝ දැන් ලංකාවේ ඉන්ටර්ව් කරලා මේ ඉන්න ඔක්කොම අපේ ඉන්න හොඳම මිනිස්සු ටික අරගෙන යනවා. ඉතින් මේ කර්මාන්තයට ලොකු අනගාටුදායක අවස්ථාවක් උදා වෙන්න තියෙන්නේ. මෙන්න මේක තමයි රජයට විශේෂ අවධානය යොමු කරන්න කියලා තියෙන්නේ.
1: මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තවත් ගිවිසුමකට එළඹුණහොත් අවශ්‍ය දායක තත්ත්වද ඇති විය හැකි බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සියත ප්‍රවෘත්ති සමග සංවාදයකට එක්වමෙන්.

0: රජයපාර්ශවෙන් තමයි බලන්න ඕන ඇයි ප්‍රතිසංස්කරණ තරමක් මන්දගාමී කියලා.
1: මෙරටට මහා පරිමාණ ආයෝජන ගලායම මන්දගාමී වීමට විශේෂ හේතුවක් තියෙනවද?
0: පනයන සංවර්ධන කලාපවල අපි කියන්නේ BOI zones කියලා, BOI zones වල ඉඩම් විශාල ප්‍රමාණයක් ඇත්තරම දැනටමත් ආයෝජකයන් මිලදී අරගෙන ඉවරයි. කාලයක් තිස්සේ 90%-95%ක්ම විශේෂයෙන් බස්නාහිර පළාතේ තිබෙන ආයෝජන ඉඩම් වල ඒ ප්‍රමාණයන් අරගෙන ඉවරයි. ඉතින් රජයට සිදු වෙනවා අලුතෙන් ආයෝජන කලාප සඳහා ඉඩම් වෙන් කළා, ඉතා ඉක්මනින් ඒ ආයෝජන කලාප ඇති කරන්න. ඉඩම් නැති නිසා ආයෝජකයන් පැමිණීමේ දුර්ලභභාවයක් තිබෙනවා.
1: පවතින තත්ත්වයක් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තවත් ගිවිසුමකට එළඹීමට සිදුවෙයිද?
0: අවාසි දෙකක් තිබෙන එකක් තමයි මාර්තු මාසේ වගේ වෙද්දී මේ කිවිසුම අවසාන වෙනවා. ඊට පස්සේ මම හිතන්නේ ස්ටෑන්ඩ් බයි අග්‍රීමන්ට් එකක් කියන එකක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් තිබෙනවා. එහෙම ගියොත් අර වාසියක් ලැබෙන්නේ වෙළඳපොලේ පොලිය අනුපාතය යම්කිසි ප්‍රමාණයක් අපිට අඩුවට ලබා ගන්න පුළුවන් කියන එක. මොකද අපේ තාමාර අපේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළට ඇවිල්ලා නැති නිසා. ඒකේ අවාසිය වෙන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල ගොඩක් වෙලාවට බලන්නේ ආර්ථික ස්ථාවර කිරීම සම්බන්ධයෙන්. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ ආර්ථික වර්ධනය. ඒතකොට ආර්ථික වර්ධනය සඳහා යම්කිසි බලපෑමක් වෙන්න පුළුවන් දෙයක්. ඉතින් අතරම නිතරම අපිට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහන වලට යන්න සිදු වෙන්නේ ලංකාව ඇතුළේ නිසි පරිදි ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු වෙන්නේ නැති නිසා.
1: දේපළ බද්දක් පැනවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කරලා තිබෙනවා. එවැනි බද්දක් මෙරටට යෝග්‍යද?
0: උදාහරණයක් විදිහට හිතුවොත් එහෙම තියෙන්නේ දඹුල්ල කිට්ටුව කියලා අපි හිතමුකෝ. එතකොට මේ ඉඩමේ වටිනාකම රජයේ විසින් විශාල ආයෝජනයක් කරනවා. අපිදමු අධිවේගී මාර්ගයකට දඹුල්ල හරහා යනවා. එතකොට වගේ මේ රුපියල් මිලියන එක තිබ්බ ඉඩමේ වටිනාකම රුපියල් මිලියන 10ක් දක්වා පත් වෙනවා. එතකොට අන්න ඒ අවස්ථාවේදී මුදලෙන් යම්කිසි බදු ප්‍රමාණයක් ලබා ගැනීම මම හිතන්නේ ගැටලුවක් නැහැ. එහෙම නැතුව අර පවතින ධනයට අපි බදු අය කරන්න ගත්තොත් එහෙම මේකෙන් ධන උත්පාදනය සහ රැකියා උත්පාදනයට අධෛර්යයක් වෙන්න පුළුවන්. Inside story.
2: නීතිඥ සංගමේ නීතිඥවරුන් විපක්ෂ දේශපාලන ඕමනාවන් වෙනුවෙන් පෙනී සිටින බව ජනවරමේ නීතිඥෝ සංවිධානය පවසනවා. එහි සමාජික නීතිඥ පියදාස සහේවලංකාර සඳහන් කළේ උපරිමාධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමෙන් අධිකරණ ස්වාධීනත්වයට කිසිදු බලපෑමක් එල්ල නොවන බවයි. ඔහු මේ පව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වමින්.
3: 2016 වසරේ නීතිඥ සංගමේම යෝජනාවක් කරලා එවකට සිටි අධිනම්බුතුරාට විශ්වකාරුරුන්ගේ විශ්‍රාම වයස වැඩි කළ යුතුයි කියලා. අද අධික විරුද්ධයි. අද නීති සංගමය විරුද්ධ පක්ෂ විසින් රජයට විරුද්ධ ඉන්න කණ්ඩායම් විසින් නීති සංගමය අල්ලගෙන තියෙනවා. අධිකරණීය ස්වාධීනත්වය නැතිනේ කොහොමද විශ්වකාරුන් විශ්‍රාම වයස අවුදකට කරයි?
2: පොදුජන පෙරමුණ නීතිඥ සංගමේ ලේකම් නීතිඥ අතුලද සිල්වා සඳහන් කළේ විපක්ෂය පිරිසට දනුවම් දීමට බව පවසමින් ආණ්ඩුව නව ව්‍යවස්ථා සංශෝධනය සිදු කිරීමට අපේක්ෂා කරන බවයි.
4: විපක්ෂයේ ඉන්න චෝදනාවට ලක්වෙච්ච විශාල පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ගේ නඩු ඉක්මනට අහලා වරදිකාරයෝ කරන්න ඕනේ. ඒ කාරණේ සම්බන්ධයෙන් මේ තියෙන විනිශ්චයකාරවරු මේ ආකාරයෙන් පවත්වාගෙන යන්නට ඕනි කියලා කතන්දරයක් බොරු අයිසින් එකක් දාලා මේක පෙන්නනවා. ඒක එහෙම නෙමෙයි.
2: උපරිමාධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස සංශෝධනය කිරීමට පසුකියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා. ශ්‍රී ලංකා නීතිඥ සංගමේ නීතිඥවරුන් මෙම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ බව මෙවන විටත් ප්‍රකාශ කර අවසන්. ඔවුන් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කිරීමටද අපේක්ෂා කරන බවයි. ජනතාව රවටීමට ලක් කළ ආණ්ඩුව මෙවර විට අධිකරණ පද්ධතියටද බලපෑම් එල්ල කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ පව සඳහන් කළේ සූර්යවව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින්.
5: මේ රටේ ඔක්කොම ප්‍රශ්න විසඳෙනවලු මේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරලු. 65-67 කරමුලු, 63-65 කරමුලු. උවියට පළක් තියෙනවා, තීව්‍ර ප්‍රජාවට පළක් තියෙනවා. විධායකේ එහෙයියෙක් බවට අධිකරණය පත් කරන්නටයි මේ රජයේ කටයුතු කරන්නේ.
2: පිවිතුරු හෙළවරුමේ නායක උදය ගමන් පිළ සඳහන් කළේ ආණ්ඩුවට දේශපාලන අතීතය අමතක වී ඇති බවයි.
6: ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විශ්‍රාමිකව සිටිනකොට කියනවා කහ සිවුරයි කළු කෝට් එකයි තරහ කරගෙන ලංකාවේ දේශපාලනය කරන්න බෑ කියලා. එතුමායි ප්‍රකාශ කරේ ඔය දෙපාර්ශ්වය සමගව හැප්පිලා හොඳ පාඩම් ඉගෙන ගත්ත නිසා.
2: විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමෙන් අධිකරණවල පවතින තදබදයට විසඳුම් නොලැබෙන බවයි හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක සඳහන් කළේ.
7: ඔය කියන නඩුවලින් සාතිශය බහුතරයක් කාරණා දෙකක් මත හිර වෙලා තියෙනවා. එකක් තමයි රස පරීක්ෂක වාර්තා නොමැති. ඒකේ තියෙන හැකියාවන් වැඩි දියුණු කරන්නේ නැතුව විනිශ්චයකාරතුමාලගේ වයස වැඩි කළා කියලා ඒ ප්‍රශ්න විසඳනවා.
2: අමාත්‍ය සුසිල් රණසිංහ පැවසුවේ උපරිමාධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස දීර්ඝ කරනු ලබන්නේ අධිකරණයේ කටයුතු විධිමත් කිරීම සඳහා.

0: අධිකරණයේ කටයුතු විධිමත් කිරීමේ අර්ථයෙන් තමයි අපි මේ කරන්නේ. කිසිසේත්ම හදිසිය ගැනපු එකක් නෙවෙයි. ඔයිට කලින් ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා වෙච්ච සාකච්ඡාවලදී, ඒ පිහිටවලු කමිටුවලදී, ඔය පාර්ලිමේන්තුව ඇතුළෙම මේක විවේචනය කරන සමහර දේශපාලඥයෝම ඒ දවස්වල සාකච්ඡා කරලා තිනු මේ වයස වැඩි කරන්න ඕන කියලා. ඒ නිසා මේක අපි ගේන යෝජනාවකුත් නෙවෙයි, හදිසිය ගේන එකකුත් නෙවෙයි, එකම ක්‍රියාමාර්ගයක් නෙවෙයි.
1: International news on theater.
2: ගසා තීරයේ ක්‍රියාත්මක හමස් සංවිධානය සහ අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් සම්පූර්ණයෙන්ම නිරායුධ කිරීමට එකඟතාවයකට පැමිණ ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු සඳහන් කළේ මෙම එකඟතාවය සාම මණ්ඩලය මගින් නැති කරගත් බවයි. ගසා තීරයේ සම්පූර්ණ නිරායුධකරණය සඳහා ඉදිරිපත් කළ සැලැස්මට තමන් එකඟ වූ බව හමස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුද බීබීසී ලෝක පුවත් සේවය වෙත ප්‍රකාශ කර තිබුණා. ඔහු පවසා ඇත්තේ ඒ සම්බන්ධ නිල නිවේදනයක් ඉදිරියේදී නිකුත් කරන බවයි. නිරායුධකරණය අවසන් වන විට ඊශ්‍රායල් හමුදා ගසා තීරයෙන් ඉවත් වන බවයි ට්‍රම්ප් පැවසුවේ. අනතුරුව ජාත්‍යන්තර ස්ථාවර කරන බලකායක් සහ නව පලස්තීන පොලිස් බලකායක් එක්ව ගසාහි ආරක්ෂාව භාර ගන්නා බවද ට්‍රම්ප් සඳහන් කළා. එහෙත් මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මෙම සටන් විරාම සැලැස්මේ දෙවන අදියරටතේ ගසා තීරය යළි ගොඩනැගීමේ වැඩසටහනද ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙම ක්‍රියාවලිය සඳහා මැදිහත් වූ ඊජිප්තුව, කටාර් සහ තුර්කියට ට්‍රම්ප් සිය ස්තුතියද පළ කර තිබෙනවා. ප්‍රංශ, ස්පාඤ්ඤ සහ ග්‍රීසියේ ලැව්ගිනි තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින බැවින් ආරක්ෂිත ස්ථානවලින් ඉවත් නොවන ලෙස එම රටවල ජනතාවට දැනුම් දී තිබෙනවා. ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පෙඩ්‍රෝ සැන්චෙස් සඳහන් කළේ තවත් ලැව්ගිනි 10ක් පමණ රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින බවයි. ප්‍රංශයේ බෝඩෝ පළාත පුරා ව්‍යාප්ත වූ ලැව්ගිනි පාලනය අපහසු වී ඇති දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන්. ගින්න සම්බන්ධයෙන් එරට ආරක්ෂකංශ විසින් සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අතරඟුවට ගනු ලැබුවා. ග්‍රීසිය ලැව්ගිනි පාලනයට ගිය ගිනි නිවන බටින් තුන්දෙනෙකුද මිය ගියා. ලැව්ගිනි හේතුවෙන් ප්‍රංශයේ බලපෑමට ලක්ව ඇති පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ දෙකක් වන අතර ස්පාඤ්ඤයේ පුද්ගලයන් ලක්ෂයකට පමණ බලපෑම් එල්ල වුණා. එළඹෙන ලෝක කුසලාන තරගාවලිය වර්ජනය කරන බවට යුරෝපීය පාපන්දු සම්මේලනය ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට අනතුරංග වා තිබෙනවා. ඒ බාහිර ආයෝජකින් සම්බන්ධ කරගනිමින් නව පුද්ගලික ආයෝජක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය කටයුතු කරන බවට චෝදනා කරමින් ලෝක කුසලානයේ ඇතුළු අනිකුත් ප්‍රධාන තරගාවලී පවත්වාගෙන යාම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 20ක වටිනාකමකින් යුත් නව අනුබද්ධිත ආයතනයක් පිහිටවන බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පසුගියදා සඳහන් කළා. එම සම්මේලනයේ පැවසුවේ එහි සිට 20ක කොටස් බාහිර ආයෝජකින්ට අලෙවි කිරීමට අපේක්ෂා කරන බවයි. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ මෙම පුද්ගලික ආයෝජන සැලැස්මට විරෝධය පළ කරමින් ඉදිරියේදී පැවැත්වෙන තරගාවලිය වර්ජනය කිරීම සඳහා යුරෝපීය පාපන්දු සංගම් ඒකමතිකව ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවා. යලි සිරස්තල පළාත් තුනකට අද මිලිමීටර සිය ඉක්ම වූ වැසි. ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අවධානමක්. නිවාස ව්‍යාපෘති 5000ක ඉදිකිරීම අතරමඟ නවතී. හමස් සංවිධානය නිරායුධ කිරීමට එකඟතාවයක්. යුරෝපෙන් ලෝක පාපන්දු සම්මේලනයට අනතුරු ඇඟවීම. සියත උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරල. සියත මිලක ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එත ක්‍රදි සිටින්න පෑන් පෑපුවත් සමක.
1: පුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Town. අද අපි කතා කළේ මුළු ලංකාවම ආදරය කරන ළඟකදී ඉන්ටර්නැෂනල් අවෝඩ් එකකුත් ගත්ත මහේන්ද්‍ර පෙරේරාට.
1: මේ ටිකේ ඉතින් සෑහෙන විසි ඇති නේද?
2: ටෙලිෆෝන් එක නාද වෙනවා
0: ඉවස්ටන් මූවී එකට මීට කලිනුත් ඉන්ටර්නැෂනල් අවෝඩ් එකක් හම්බුණා නේද?
2: සිංගප්පූර් ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් එකේදී මට ජෝමාස්ටර් මේකෙදී මට හොඳම නළුවා සම්මානය හම්බුණා. ගෝල්ඩන් ග්ලෝබ් සිනමා අවෝඩ් එකේ මං හිතන්නේ ඇකඩමි අවෝඩ්ස් වල කාන්සල් එහෙම නොමිනේට් වෙච්ච නළුවෝ තමයි නොමිනේට් වුණේ.
1: ප්‍රියන්ත සිරිකුමාරටත් ඔයත් එක්කම අවෝඩ් එකක් හම්බුනානේ. ඒ ගැන මොකද හිතෙන්නේ?
2: අවුරුදු 35ක විතර ප්‍රියන්ත සිරිකුමාරගේ මගේ කලා ජීවිතයේ ගමන් මග අවුරුදු ගණනාවක් අපෙන් එකට වැඩ කරගෙන යනවා, වැඩ මුල් කරනවා. ඉතින් ඒ ආපු ගමන් මගත් එක්කත් හිතනකොට ඒ යාළු මිත්‍රකමත් එක්කත් ලොකු සතුටක් තියෙනවා. ස්තුතිකම කරන්න ඕනේ ලලිත්වත් නායකටයි, කබත් රෝෂන්ටයි, දෙමන් සිපෝරගේටයි.
0: ඒ දවස්වල ඉන්නේ අලුත්ම වැඩක නේද?
2: ඒ දවස්වල ආරුගම්බේ දෙවියන් දෙමළ චිත්‍රපටය කරලා බලනවා. ලංකාවෙන් මම විතරයි යනවා. අනිත් ඔක්කොම දෙමළ නන්දියන් ඉන්නේ. ඒකේ ෂූටින් නවත්වලා තමයි ගියේ සිංගප්පූර් ෆෙස්ටිවල් එකට.
0: Talk of the town. ගේම් එකක් ඇතුළට ගිහින් ජීවිතේම ඇඩ්වෙන්චර් එකක් වෙන අමුතු විදිහේ ෆිල්ම් එක Jumanji.
1: ඒ ඇඩ්වෙන්චර් එකේ ෆයිනල් චැප්ටර් එක බලන්න ෆෑන්ස්ලා දැන් ඉඳන්ම කවුන්ට්ඩවුන් එක පටන් අරන්.
0: ඒකට හේතුව තමයි Jumanji Open World මූවිකේ ඔෆිෂියල් ට්‍රේලර් එක පහුගියදා රිලීස් වුණ එක.
1: ඩ්වේන් ජොන්සන්, කෙවින් හාට්, ජැක් බ්ලැක් වගේ අපි කවුරුත් දන්න පරණ කාස්ට් එකම ආයෙත් අපිට මූවිකෙන් බලාගන්න පුළුවන්.
0: මේ පරි Jumanji ගේම් එක අන්ප්‍රෙඩික්ටබල් ලෝකයක් කියලා ට්‍රේලර් එකෙන් පෙන්නලා තිබුණා.
1: ඉතින් මේ ගේම් එකෙන් කවුරු දිනයිද? ෆිල්ම් එක රිලීස් වෙනකම් බලාගෙන ඉමු.
0: Talk of the Town.

0: සිත් පැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: අරි ගියේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන.
4: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.

0: නාමයයි.
1: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ. පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ. මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
2: සර්, ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගාණක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
1: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙන්දම මාගෙදර ගියා. අතට ඇත්තටම විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ. නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
3: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 01147 627222 අමතන්න.

0: ස්වභාවිකයි ආරක්ෂිතයි.
1: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙන සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
2: තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා.
3: සැබෑම රාජිනියන් කිරුළු ගන්වන ජාත්‍යන්තර තලයේ අභිෂේක මංගල්‍ය.
4: සියත Big Twin Lady Miss World Sri Lanka 2026.
5: අයුබෝවන්, මම අනුදු ගුණසේකර, සියත Big Twin Lady Miss World Sri Lanka 2024. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම කැනකින් පටන් ගන්න. එන්න.
6: දැනුමෙන් පෞෂෙන් සහ රූප සුන්දරත්වයෙන් පිරිපුන් රාජිනිය ඔබද සිහින කිරුල හිස දනන්නට දැන්ම සියත Miss World Sri Lanka Instagram හෝ Facebook පිටුවට ඔබේ අයදුම්පත යොමු කරන්න.
4: සියත Big Twin Lady Miss World Sri Lanka 2026
6: Title Sponsor.
7: ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady
8: ඔබත් සැනින් දිදුලන්න. 98.2 98.4 සියත

0: පොකට් මනි.
1: පොඩ්ඩන්ට පොකට් මනි දීලා ඉවරයි මාෂි. දැන් වෙලාව මමීස් පොකට් මනි සෙග්මන්ට් එකට. අද අපිත් එක්ක ඉන්නවා වලස් මුල්ලෙන් චන්ද්‍රා.
2: Good morning චන්ද්‍රා.
3: Good morning.
2: චන්ද්‍රා ප්‍රශ්න හතරක් තියෙනවා උත්තර දෙන්න ලෑස්ති නේද? ඔය හරියට උත්තර දුන්නොත් අපි ඔයාට රුපියල් 5000ක් පොකට් මනි දෙන්න ලෑස්ති. චන්ද්‍රා මේ තමයි ඔයාට අපෙන් ලැබෙන පළවෙනි ප්‍රශ්නය. මේ ප්‍රශ්නට ඔයා හරියට උත්තර දුන්නොත් පොකට් මනි රුපියල් 250ක් ඔයාගේ කරගන්න පුළුවන්.
1: දන්නවද චන්ද්‍රා, ලංකාවේ රජවරුන්ගේ පෙළපත ගැන ලියවුණු ඉපැරණි ග්‍රන්ථයක් තියෙනවා. ඒ තමයි මහාවංශය. මහාවංශයෙන් තමයි පළවෙනි ප්‍රශ්නය සැකසෙන්නේ. මහාවංශය ලංකාවේ ඉතිහාසය පිළිබඳ ලියවුණු ප්‍රසිද්ධම ග්‍රන්ථයයි. ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේදී පාලි භාෂාවෙන් මෙය රචනා කොට තිබේ. මෙන්න ප්‍රශ්නය. මහාවංශය රචනා කළේ කවුරුන්ද? 1. මහානාම හිමි, 2. බුද්ධඝෝෂ හිමි.
2: චන්ද්‍ර හරි උත්තරය වෙන්න ඕනි මහානාම හිමි. චන්ද්‍ර අපි යමු දෙවනි ප්‍රශ්නෙට.
1: ලංකාවේ ඉදිකරපු පළවෙනි විදුලි බලාගාරය ගැන දන්නවද චන්ද්‍රා? ඒ තමයි ලක්ෂපාන විදුලි බලාගාරය. අපේ දෙවැනි ප්‍රශ්නය ලක්ෂපාන විදුලි බලාගාරය ගැන. ලක්ෂපාන 1950දී ශ්‍රී ලංකාවේ ජල විදුලි උත්පාදනය සඳහා ඉදිකළ පළමු බලාගාරයයි. එය නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලක්ෂපාන හා නල්ලතන්නිය ආශ්‍රිතව ඉදිකර තිබේ. මෙන්න ප්‍රශ්නය. ලක්ෂපාන බලාගාරය ජල විදුලි උත්පාදනය සඳහා ජලය ලබා ගන්නා ගංගාව කුමක්ද? 1. අබන්ගඟ, 2. කැලණි ගඟ.
3: අබන්ගඟ.
2: චන්ද්‍ර හරි උත්තරේ වෙන්න ඕනි කැලණි ගඟ. තව එක ප්‍රශ්නයක් ඉතිරි වෙලා තියෙනවා චන්ද්‍රා. මේ ප්‍රශ්නෙට ඔයා හරියට උත්තරේ තේරුවොත් අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්නවට අවස්ථාව තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: තප්පර 10කටත් අඩු කාලෙකින් මීටර් 100 දුවලා ලෝකෙම පුදුම කරපු ධාවන ශූරයෙක් තමයි චන්ද්‍රා හුසේන් බෝල්ට්. අපේ තුන්වෙනි ප්‍රශ්නේ හුසේන් බෝල්ට් ගැන. අදටත් මීටර් 100 සහ 200 ලෝක ශූරයා වන්නේ හුසේන් බෝල්ට්. ඔහු 2009 ජර්මනියේ බර්ලින් ඔලිම්පික් උළෙලේදී මේ වාර්තා දෙක අලුත් කළා. මෙන්න ප්‍රශ්නය. ලෝක ප්‍රසිද්ධ මලල ක්‍රීඩකයෙකු වූ හුසේන් බෝල්ට් කිනම් රටක ක්‍රීඩකයෙක්ද? 1. බහමාස්, 2. ජැමයිකා.
2: ඔයා හරි උත්තරේ තෝරලා තියෙනවා තුන්වෙනි ප්‍රශ්නෙට. රුපියල් 250කුත් ඔන්න පොකට් මනී දිනා ගන්නවා. ඒ වගේම චන්ද්‍රා මීටර් 100 තප්පර 9.58කින් නිම කරලා ලෝක වාර්තාව අතටත් හිමි කරගෙන තියෙන්නේ හුසෙන් බෝල්ට්. චන්ද්‍රගේ අතේ රුපියල් 250ක් පොකට් මනී තියෙනවා. දැන් බෝනස් ප්‍රශ්නට යන්න අවස්ථාවක් තියෙනවා. බෝනස් ප්‍රශ්න තෝරගමුද?
3: ඔව් යමු.
1: පහුගේ කාලේ චන්ද්‍රා රත්තරන් මිල සෑහෙන්න වැඩි වුණානේ නේද? අද බෝනස් ප්‍රශ්නේ රත්තරන් ගැන. රත්තරන් වල පිරිසුදු බව මනින ඒකකය කැරට් ලෙස හැඳින්වෙනවා. පියෝ ගෝල්ඩ් හෙවත් පිරිසුදුම රත්තරන් කැරට් 24හි රත්තරන් 99.9% අඩංගුයි. මෙන්න ප්‍රශ්නේ. රත්තරන් පවුමක් තුල ග්‍රෑම් කීයක් අඩංගු වේද? 1. ග්‍රෑම් 7යි, 2. ග්‍රෑම් 8යි.
2: චන්ද්‍ර අපේ බෝනස් ප්‍රශ්නට ඔන්න හරි උත්තරේ තෝරලා අතේ තිබ්බ රුපියල් 250 රුපියල් 1250ක් වෙනකම් වැඩි කරගන්නවා. හරි, බොහොම ස්තුතියි චන්ද්‍ර අපිත් එක්ක සම්බන්ධ වුණාට. ආයෙමත් දවසක සම්බන්ධ වෙලා රුපියල් 5000ම දිනා ගමු. ජය වේවා.
1: අතේ තියෙන පොකට් මනි ගාන දෙගුණ තෙගුණ වෙලා 5 ගුණයකින් වැඩි වුණාම එන සතුට කොයි වගේද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ මාෂි. ඒ වගේ තමයි ඔබේ අතේ තියෙන මුදලත් ස්ථාවර තැන්පතුක ආයෝජනය කරලා ඔබටත් හිතාගන්න බැරි තරම් වටිනා මුදලක් ලබා ගන්න පුළුවන්නේ සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට කතා කළොත්. අදම කතා කරන්න 13:19 මේ දවස්වල ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවුරුදු 5ක කාලෙකට ස්ථාවර තැන්පතුක් ආරම්භ කළොත් 15%ක පොලියක් දෙනවා. 11.84ක සඵල පොලි අනුපාතයකට යටත් වෙලා. ඉතින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට, ගේ දොර හදාගන්න, වාහනයක් එහෙම ගන්න, අනාගත සිහින ඕන එකකට මේක තමයි හොඳම ක්‍රමය. මොකද ලෝකේ තියෙන අඩුම රිස්ක් එකකින් කරන්න පුළුවන් හොඳම ආයෝජනය තමයි ස්ථාවර තැන්පතු. අදම කතා කරන්න 13:19 සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට. ඔබට පුළුවන් එතකොට ඔබේ අනාගත ආයෝජනය අදම පටන් ගන්න.
2: මේ සතියටම අපි පොකට් මනී දීලා ඉවරයි. අලුත් සතියකින් අපි බලාපොරොත්තු වෙන පොකට් මනී අරගෙන එන්න. ඉතින් අපිට මැසේජ් එකකුත් එවලා තියන්න 0714 151 151 අපේ WhatsApp නම්බර් එක. එවන්න මැසේජ් එකක් මම මාෂි.
1: රටම දන්න රේඩියෝ ඩබල දැන් ළඟ ළඟම එනවා. දිගටම ශ්‍රේත අහන්න. මම නිශාන්.

0: ඔබත් අලුත උපන් දරුවන්ගේ ඇද අරින්න උත්සාහ කරලා තියෙනවද?
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග
0: බොහෝ වෙලාවට අපි දැකලා තියෙන දෙයක් තමයි දරුවෙක් අලුත ඉපදුනහම විශේෂයෙන් මේ දරුවාගේ ආච්චි අම්මලා කරන දෙයක් තමයි දරුවගේ නාසය දරුවගේ දෙපාවල තියෙන සාමාන්‍ය පිහිටීම අතින් හදලා වෙනස් කරන්න උත්සාහ කිරීම. මේ සඳහා සමහර විට තෙල් වර්ග භාවිතා කරනවා. එහෙම නැතිනම් දරුවගේ නාසය හෝ කකුල් වලට යම් කිසි විදිහකින් දරුවට දරා ගන්න බැරි තරම් බරක් යොදා එහෙම නැත්නම් බලයක් යොදා ඇදීමට හෝ නැමීමට ලක් කරනවා අපි දැකලා තියෙනවා. මෙවැනි දේවල් කිසිසේත්ම ඔබගේ දරුවට කරන්න ඉඩ දෙන්න එපා. මේ වගේ දේවල් නිසා දරුවට ඉතාම භයානක අනතුරු සිදු වෙන්න පුළුවන්. ඔබ යම්කිසි විදිහකින් ඔබේ දරුවාගේ සිරුරේ කොතැනක හෝ යම්කිසි අසාමාන්‍ය පිහිටීමක් දුටුවොත් ඔබ අනිවාර්යයෙන්ම කළ යුතු වන්නේ වෛද්‍යවරයෙකු මුණ ගැසී ඒ සඳහා උපදෙස් ලබා ගැනීම පමණයි. තම කුලදුල් දරුවා උපන් මවවරුන් සඳහා මේ කාරණාව ඉතාම වැදගත්.
2: මෙවැනි වැදගත් වෛද්‍ය කරුණු සමගින් ලබන සඳුදාත් අපි හමු වෙමු.
1: මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: SCDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්.

0: දෙදහස් විසි පවසර SLIC Life ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ටහිමිවන දැවන්ත බෝනස් ප්‍රතිලාභේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමෙන් මවකමෙන්
1: ෆුල් චාර්ජකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය ඩේවිඩ් පීරිස් e-mobility වෙතින් 0114700550
2: ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
3: මුළු පවුලටම මගේ ගානටම
2: කුකෝ ෆ්‍රයි සතුටු රසය ගෙනෙන කුණේ
4: හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් තේප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරු කිරිය මාතලේ නානම්මල ගණේ මුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක් හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්
5: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Hub, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna. Amathanna 0117888666.
0: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
7: හදිසියට එහෙ මෙහෙ තියන්නේ පරතරම්
8: රන් පවුමකට ඉහළ අත්තිකාරම අමතන 0115 880 400 LOLC රන් සවි රන්මය සේවාව වලිස්සමට තියෙන රත්තරන් හදිසියට තියෙන තැන
9: Big දිනුමයි Bonanza Bonanza
8: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් Big Racer හෝ Big Lighter වල ඇති Escort Dunkier 23:43 දැන්ම SMS කර දවට මේ ළඟ තබා ගන්න
10: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0776833444 සීතා හදවත් දිනු හිතවත් කම
11: විශ්වාසයේ ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13:16 අමතන්න.
12: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
13: මාව දැකලා හැංගුණානේ.
14: හැංගුණා. මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
12: කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
15: මට එහෙම ඕනේ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්න නෑනේ.
12: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියටට
16: සීත TV තුලින්.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයි නපුරා.
1: Good morning.
2: Good morning.
1: අද තමයි ඔයා බය නැතුව නිදාගන්න අන්තිම තප්පර ටික මෙයන්.
2: ඇයි ඔයා එහෙම කියන්නේ?
1: මම ඊයේ පොඩි වැඩකට ගැස්සුණා. මම හිතුවා මං විතරක් මොකටද මේ පරිප්පෝ ගන්නෙ? මම හිතුවා සියලුම හුදි ජනතාවගේ සිහසන් නැති වෙන්න.
2: හරි.
1: මේක මං අද කියලා දානවා කියලා.
2: ඒ කියන්නේ බය හිතෙන කතාවක්ද?
1: ඕගලන්ට වීකෙන්ඩ් එකේ නින්දෑමක් නැහැ. ඒ වගේ භයානක මියුසික් එකකින් මම මේ කතාව පටන් ගන්නවා.
2: හරි.
1: අවුරුදු 40ක් තිස්සේ පැය 24 පුරාම හැම මිනිත්තුවකටම 25 වතාවක් කම්පණය වෙන ගැඹුරු ගුමු ගුමු සද්දයක් ගැන ඔය අහලා තියෙනවද?
2: නෑ.
1: නෑ. කොහොමද මේකට මේ බය වෙන්නේ?
2: ගුමු ගුමු
1: වගේ. අපි ආයි ගමු.
2: හරි.
1: අවුරුදු 40ක් තිස්සේ පැය 24 පුරාම හැම මිනිත්තුවකටම 25 වතාවක් කම්පණය වෙන ගැඹුරු ගුමු ගුමු සද්දයක් ගැන ඔය අහලා තියෙනවද ආශ්චර්ය?
2: ඔව්.
3: ඒ ඒ මොකද
2: ඉතින් ඉස්සලා නෑ කිව්වද මොකක්ද
1: කියන විදිහනේ මේ නෑ දැන් කාලඟ හරි තියෙනවා නම් කෙටි තරංග සුසර කළ අහන්න පුළුවන් රේඩියෝ එකක්, ඒක ටියුන් කරන්න පුළුවන් නම් කිලෝ හර්ට්ස් 4625ට මේ අබිරහස් ගොමු ගොමු සද්දේ දැනුත් අහන්න පුළුවන්.
2: ගොමු ගොමු වවදුලේ.
1: ඒකට මිනිස්සු බය කියන්නේ? මිනිස්සු බය වෙන්නේ?
2: නෑ නෑ මට තේරෙනවා.
1: මිනිස්සු බය වෙනවද? ඔහොම හැසිරෙනකොට?
2: නෑ නෑ හරි. ඔකේ.
1: මේකට කියන්නේ UVB-76. එහෙම නැත්තම් the buzzer. The buzzer.
2: The buzzer.
1: මොකද?
2: The buzzer.
1: The buzzer. The buzzer නෙමෙයි. The buzzer.
2: The buzzer.
1: මේ සද්දේ මේ අවුරුදු 40 පුරාම කලාතුරකින් හිටි ගමන් නතර වෙනවා. නතර වෙච්ච ගමන්ම රුසියානු භාෂාවෙන් පණිවිඩයක් ඇහෙන්න පටන් ගන්නවා. ඒ පණිවිඩේ පුරාම තියෙන්නේ ඉලක්කම් සහ රහස් කේත විතරයි. ඒ පණිවිඩේ නැවතුණු ගමන්ම ආයිත් පාරක් මිනිත්තුවකට කම්පන වාර 25 ගානේ ආයතර ගුමු ගුමු පටන් ගන්නවා. මේක ගැන තියෙන ප්‍රසිද්ධම අබිරහස් න්‍යායක් තියෙනවා. ඒක හරිම කුතුහලාත්මකයි වගේම හරිම භයානකයි මිස්.
2: එහෙමද?
3: එහෙම තමයි.
2: යන්නේ මිනිහෙක්.
1: ඒ තමයි රුසියාව රහසින් හැදුවා කියලා විශ්වාස කරන ඩෙඩ් හෑන්ඩ් කියන න්‍යෂ්ටික ප්‍රතිප්‍රහාර පද්ධතියයි මේ ගුමු ගුමු අතරේ බරපතල සම්බන්ධයක් තියෙනවා කියන එක.
2: Oh my god.
1: දැන් හිතන්න යම්කිසි සතුරු ප්‍රහාරයකින් රුසියාවම විනාශ වුණා කියලා. කවුරු හරි රටකින් එල්ල කරපු ප්‍රහාරකින්.
2: හා.
1: එතකොට මොකද වෙන්නේ? මේ ගුමු ගුමුවත් එහෙමම නතර වෙනවා. මේ ගුමු ගුමුව නැවතුණු ගමන්ම ඒක නැවතිච්ච බව ස්වයංක්‍රීයව තවත් පද්ධතියකට පණිවිඩයක් හැටියට යනවා. ඒ පණිවිඩය ලැබුණු ගමන්ම ලෝකෙම එකපාර විනාශ කරලා දාන්න තරම් බලශක්තියක් තියෙන න්‍යෂ්ටික පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි රුසියාව හැදුවයි කියලා කියන ඩෙඩ් හෑන්ඩ් කියන න්‍යෂ්ටික පද්ධතිය. ගුමු ගුමුව නතර වුණොත් කිසිම මනුෂ්‍ය විධානයක් අනදීමක් නැතුව ඒක තනිවම ඉතුරු ටික ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. පොඩි වෙලාවකින් මුළු ලෝකෙම අලු දූවිලි වෙලා යනවා ඩෙඩ් හෑන්ඩ් පද්ධතිය නිසා. රුසියාව ලෝකෙට පණිවිඩයක් දීලා තියෙනවා කියනවා මේ ඩෙඩ් හෑන්ඩ් පද්ධතිය ගැන. ඒගොල්ලෝ කියනවා සතුරාට අප විනාශ කළ හැකි, නමුත් සතුරාට ජයග්‍රහණය කළ නොහැකි කියලා. මේ ගුමු ගුමු සද්ද අදටත් ඇහෙනවා.
2: හහා.
1: ඔබට තියෙනවා නම් ෂෝට් වේව් අහන්න පුළුවන් රේඩියෝ එකක් කිලෝ හර්ට්ස් 4625ට එක සුසර කරන්න. ඒ මොන කතා කිව්වත් මේක ඇත්ත කතාව දන්නේ මේක හදපු මිනිස්සු විතරමයි ආශ්චර්ය.
2: Definitely. පුටින් දන්නවා ඇති.
3: පුටින් දන්නේ. පුටින් දන්නේ. ඒක තමයි මෙතන ඉන්න ලොකුම භයානක තත්ස.
2: ඒක ඇහිලට නෝනේ.
3: ලොකු කිසිම ඉරියට නෑනේ. සිබග මොනිෂෝක භයානක පොත් සෙග්මන්ට් සම්පූර්ණයෙන්ම කාබාසිනිය වෙලා ගියන්. මේ පැද්දක් නැති මේ මොනවද මේ නිවේදික? බය වෙලා දාඩිය දාලා විදියක නැචරින්නේ බෑ. මේ එනම් මල හොල්මනක් වගේ
2: නෑ ක්ලාස් එක.
3: මියුසික්.

0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සමපොලියා කල්පී ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගම
1: ඉරියවැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝතරතය තැන් මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පිරිස් e-mobility
2: reward සමාජිකයන් සඳහා කාගිල් ස්වර්ණසිටි වෙතින් මෙගාවට්ටා වීවා මෝල්ට් පවුච් ඉදිරි රුපියල් 340යි එලිෆන්ට් හවුස් වැනිලා අයිස්ක්‍රීම් රුපියල් 455යි ගෝල්ඩි ජම්බෝ චිකන් සොසේජස් ඉදිරි රුපියල් 495යි මන්චිනයිස් බිස්කට් ඉදිරි රුපියල් 150යි කාගිල් ස්වර්ණසිටි

0: මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
1: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
2: ගංගාතරට සුවිසිලඟට දැන් මම බය නැහැ.
1: අකුණු ගැහුවත් ගිනි දැත්තත් no problem.
3: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
4: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස්
5: ක්ලබ්. ඒකේ දර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන් බඩු සේරම ගන්න ඕන.
6: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
7: දැන් සිස්ටෙක් කවෝයි සේරම තියෙනවද?
6: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
8: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
9: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලම ඇති වෙලාද? ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක් තියෙනවා. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඔයාගේ බිස්නස් එකට ගැළපෙන ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කර ගන්න පුළුවන්. ගුඩ්ස් ඉන්ෂුරන්ස් සහ ලයිව් ට්‍රැකින් තියෙන නිසා තවත් පහසුයි. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක් බුක් කරන්න.
10: හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
11: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
12: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011155715555 අමතන්න.
13: 1500 cc turbo engine මකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.

0: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බික් රේසර් හෝ බික් ලයිටර්වල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. බික් බොනැන්සා. කැපුවත් දිනුම්, පත්තු කරත් දිනුම්.
1: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
2: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
1: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩනීති නේද?
5: දශම 2, 98.4, සියත

වන්දනාවේ ඇවිල්ලා වාහනේ අතරමඟ නතරුණු ඒ ජනතාවට ලොකු සේවාවක් සැපයුවා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස්. ඉතින් ඒ වැඩෙත් ඉතාම සාර්ථකව නිමාවට පත් වුණා. ඉතින් ඊට පස්සේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ, ඔබ ව්‍යාපාරයක් කරගෙන යනවා නම් ඔබේ ව්‍යාපාරයේ එක එක ගැටලු එන්න පුළුවන්, එක එක ප්‍රශ්න එන්න පුළුවන්, ස්වභාවික අනතුරු වෙන්න පුළුවන්, සොර සතුරන්ගේ අනතුරු වෙන්න පුළුවන්, ප්‍රශ්න කරදර වෙන්න පුළුවන්. ඉතින් ඔය හැම දෙයක් ගැනම දවස ගාන හිත හිත ඉන්න ගියොත් මට නම් හිතෙන්නේ බිස්නස් එකක් නම් කරගන්න වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ රිස්ක් එක බාර දෙන්න ඕනි. ඒ ඒ වැඩේ හරියට ඒ රිස්ක් එක මැනේජ් කරන්න පුළුවන් කෙනෙකුට හොඳ කොහොමද කියන්නේ, හොඳ වැඩෙකුට ඒක බාර දෙන්න ඕනි. ඉතින් ඒ වගේ හොඳ කෙනෙක්, සල්ලි තියෙන කෙනෙක්, හොඳට බලය තියෙන කෙනෙක් හොයනවා නම් ඔබත් ඔබට හම්බ වෙනවා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල්. ඉතින් ඒගොල්ලන්ත් එක්ක එකතු වෙලා ඔබේ ඔය ව්‍යාපාරය රක්ෂණය කරගන්න පහුගිය දවස්වල වෙච්ච සිද්ධීන් එක්ක ළඟ ළඟ ගොඩක් සිද්ධීන් වුණානේ. ඒ දේවල් එක්ක ඔබටත් පොඩි හරි බයක් එන්නේ නැති ඔබේ ව්‍යාපාරය ගැන පොඩි පොඩි අනතුරු වල සේයාවන්, ඒ කියන්නේ අපිටත් මෙහෙම වෙන්න පුළන්නේ, ගින්නක් ඇති වෙන්න පුළුවන්, ඔව් එහෙම හිතෙන්න පුළුවන් ඔබටත්. එහෙම හිතන ගමන් එනවනේ බය කියලා එකක් නේ. ඉතින් අන්න ඒක ඔබ ඒ බය කියන කෑල්ල අනිවාර්යෙන් රක්ෂණය කරගන්න ඕනේ. හරිද? ඒකට තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් ඉන්නේ. ඉතින් ඒ ගැන අපි වැඩි විස්තර අදත් කතා කරන්නම්. ඒ වගේම NLB එක ගැනත් විශේෂ ආරංචියක් කියන්න තියෙනවා. ඒගොල්ලෝ ලැබපු ජයග්‍රහණය ගැන ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන රාත්‍රියේදී අනුශූරතා සම්මානය දිනා ගන්න අවස්ථාව ලැබුණා 2026 අවුරුද්දේ අපේ ජාතික ලොතරැයි මණ්ඩලයේ NLB. ඒගොල්ලන්ට මේ සම්මානය ලැබෙන්න ප්‍රධානතම හේතුව තමයි මෙච්චර ජයග්‍රහණ. ඒ කියන්නේ ඔබ දන්නවා සාමාන්‍යයෙන් NLB ලොතරැයි දිනන්න තියෙන සම්භාවිතාවය වැඩිම වැඩි. ඉතින් මෙච්චර ළඟ ළඟ ජයග්‍රහණ බිහි කරපු ජනතාවට ඒ විදිහට සෙත සලසපු, ඉතින්ින් එහාට ගිහිලා හදිසි හරි ලොතරැයි දිනුමක් තිබ්බේ නැත්නම් ඒ සල්ලිත් රටේ සංවර්ධනයට යොදවලා එතනිනුත් ජනතාවට සේවයක් සලසපු ඒ කාරණා ඔක්කොම එකතු කරලා තමයි මේ විදිහට සම්මානයට පාත්‍ර වෙන්නේ අපේ NLB එක ජාතික ලොතරැයි මණ්ඩලය. ඉතින් අපේ උණුසුම් සුබ පැතුම් තව තවත් ජයග්‍රාහකයෝ, අපිව තව තවත් ජයග්‍රාහකයෝ බවට පත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා NLP එකට අපි ප්‍රාර්ථනා කරනවා. කමර්ෂල් බැංක් එකේ මේ දවස්වල හොඳ ෆික්ස් ඩිපොසිට් තියෙනවනේ. ඒ වගේ සල්ලි කොහෙන් හරි හොඳ ගාණක් හම්බුණොත් අනිවාර්යෙන් අරගෙන යන කමර්ෂල් බැංක් එකට දවස් 100 200 300 400 500 වෙනකල් ඕගලන්ට ෆික්ස් ඩිපොසිට් දාන්න පුළුවන්කම තියෙනවා. පොලි අනුපාතිකය 10.5% දක්වා ඉහළට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඩිජිටල් හරහා ඔබ මොන හරි එයාගේ තියෙනවනේ කමර්ෂල් බැංක් එකේ තියෙනවානේ ඩිජිටල් සේවාවන්, කොම් බැංක් ඩිජිටල් එක තියෙනවා, ෆ්ලෑෂ් තියෙනවා, ෆ්ලෑෂ් කියලා ඇප් එකක් තියෙනවානේ. මේ හරහා ඔබ ෆික්ස් ඩිපොසිට් දැම්මොතින් ඔගලන්ට ඊටත් වඩා ඉහළ පොලියක් ගන්න පුළුවන්. අමතරව 0.025% ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් කියලා අපිට කමර්ෂල් බැංක් එක මතක් කරනවා. 1,05,000 තියෙනවා නම් වැඩේ ස්ටාර්ට් කරන්න පුළුවන් අදම වුණත්. එහෙනම් යන්න කමර්ෂල් බැංක් එකට. ඊළඟට අපි ප්‍රයිම් ගෲප් එකේ ඒගොල්ලන්ගේ ස්පෙෂල්ම ප්‍රොජෙක්ට් එකක් තමයි ද පැලස් කියලා කියන්නේ. ඒක ස්පෙෂල් වෙන්න හේතුව තමයි මෙතන තියෙන ලස්සනම ලස්සන ලොකුම ලොකු ගාර්ඩන් එකක් ඔබේ අපාර්ට්මන්ට්ස් වලට. ඊටත් අමතරව සම්පූර්ණයෙන්ම ගෘහ බාණ්ඩ සහිතව තමයි, නවීන පහසුකම් සහිතව තමයි මේ අපාර්ට්මන්ට් එක ඔබට හම්බ වෙන්නේ. නිදන කාමර 2-3 අපාර්ට්මන්ට්ස් ගන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනි ඉතුරු වෙලා තියෙන හරිම පොඩි ප්‍රමාණයයි. ඒ නිසා ඔබ ඉක්මන් කරන්න කෝල් එකක් දෙන්න දැම්මුණත් කමන්නේ, කෝල් එකක් දෙන්න ප්‍රයිම් ගෲප් එකට 0.71,666,222 කියන නම්බරයකට කතා කළොත් ඔබ දිනුම්. හරිද? 7:41 දැන්.

0: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස
2: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. ද පැලස් ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට. ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න 0710-666-222 ප්‍රයිම් රෙසිඩන්සිස්.
3: අලුත් සොංග් එකක්ද?
4: නෑ, දැන් සිංගර් එකින් ASUS HP Dell Acer MSI ලැප්ටොප්ස් ගන්න මන්ත්ලි ඉන්ස්ටෝල්මන්ට් එක 20,000ක් විතරයි. So 20

0: upgrade වෙන්න ලැප්ටොප්ස් ගන්න සිංගේකට අදම එන්න
1: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance Free Help.
2: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නේම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
4: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: Big big දිනුමයි, Bonanza Bonanza.
6: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, Big Racer හෝ Big Lighter වල ඇති Escort Dunkier. 23:43ට දැන්ම SMS කර. දවටනේ ළඟ තබා ගන්න.
7: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් Commercial Bankුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම Combank Digital හෝ Flash පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13:16 අමතන්න.
8: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි සිංගල් බිග් බොනන්සා මිඩ්යා ෂොපින් ෆෙස්ටිවල්.
9: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
10: මාසෙම කරන වියදම් Combank Debit Card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank Debit Card Challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා TV, Fridge, Washing Machine මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank Debit Cards. ගෙවන්න, ගෙවන්න, දිනන්න.
7: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076-56-78-78-4.
11: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රියපැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park Corner, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
12: And Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 227 අමතන්න.
13: සියත දිවයින පුරා.

හරි හතයි හතලිස් හයයි වෙලාව අපි LLC ෆයිනන්ස් එක ඔබට මේ දවස්වල කියන වැදගත් ආරංචිය තමයි ෆැක්ටරින් සර්විස් එක ගැන හොඳට අහගෙන ඉන්න අපේ වැඩසටහන. එතකොට මේ සර්විස් එක මොකක්ද කියලා දැනගන්න පුළුවන්. විශේෂම ව්‍යාපාරයක් කරගෙන යන කෙනෙක් නම් පොඩි ලොකු කමක් නැහැ. ඉට්ස් ඕකේ. හරිද? ව්‍යාපාරයක් ඔබ කරගෙන යනවා නම් ඔබට ගොඩාක් වැදගත් සර්විස් එකක් තමයි මේ ෆැක්ටරින් සර්විස් කියලා කියන්නේ. වැඩි විස්තර කියන්නම්. ඊළඟට ඔබේ Isuzu වාහනේ දාන්න ඕනි තැන දන්නවනේ. ඒ තමයි සතස මෝටර්ස්. මේ දවස්වල හොඳ ඩිස්කවුන්ට් එකක් එක්කම ඔබේ Isuzu ට්‍රක් එක සර්විස් කරගන්න අවස්ථාව දීලා තිනවා සතස මෝටර්ස් වෙතින්. Valentino Italy Metros ඔගලන්ට එක්ස්පීරියන්ස් කරන්න ලැබෙන තැන තමයි ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් කියලා කියන්නේ. වෝඩ් ප්ලේස් වල තියෙන ලස්සනම ලස්සන ෂෝරූම් එක. එතනට ගිහිලා පොඩි එක්ස්පීරියන්ස් එකක් ගන්න මෙට්‍රස් ගැන. ඊට පස්සේ අපමට මෙන්න මේ ෆීචර්ස් ටික ඕනි කියලා කිව්වම ඒගොල්ලෝ කස්ටමයිස් කරලා ඔයාටම හදපු මෙට්‍රස් එකක් දෙනවා. හරිද? Valentino Italy තමයි බ්‍රෑන්ඩ් එක. ඊළඟට අපි බික් රේසර් වලින් සහ බික් ලයිටර්ස් වලින් ඔගලන්ට මේ දවස්වල දවස ගානේ මොබයිල් ෆෝන්ස් ඒ වගේම සතිය ගානේ ස්කූටර්ස් ජයග්‍රහණය කරන අවස්ථාව දීලා තියෙනවා. වැඩි විස්තර කියන්නම්. පික් මී ෆ්ලෑෂ් එකක් දාලා නැති කෙනෙක් ඉන්නවද? නැතු ඇතිනේ. මොකද අපිට හොඳ සීකල්පනාව තියෙන මිනිස්සුනේ. අපි මොනවා හරි දෙයක් අමතක කරලා එනවා ගෙදර එනකොට හරි මොකක් හරි. ඒ වෙලාවට අපිට ඉතින් සහනෙට ඉන්නේ පික් මී ෆ්ලෑෂ් තමයි. එතකොට කොහේ හරි දෙයක් මොනවා හරි දෙයක් බිස්නස් එකක් කරනවා නම් හරි කොහොම හරි යවා ගන්න ගෙන්න ගන්න ඕනේ නම් ඒකටත් පාවිච්චි කරන්න තියෙන හොඳම ටූල් එක තමයි පික් මී ෆ්ලෑෂ් කියලා කියන්නේ. පික් මී ඇප් එක හරහා ඔයගලන්ට පික් මී ෆ්ලෑෂ් දාගන්න පුළුවන්. ඒ වගේම ඒගොල්ලන්ගේ පික් මී ට්‍රක් එක දක්වාම ඒක ඒ කියන්නේ පොඩි එකේ ඉඳන් ලොකු එකට යනකම්ම ඔගලන්ට මේ සර්විස් එක ගන්න පුළුවන්. ලොකු ලොකු දේවල් එහා මෙහා අරගෙන යන්නත් මේ සර්විස් එක ගන්න පුළුවන්. ඒ පික් මී ට්‍රක්. හරිද? ඊළඟට හච් 15 ගැන මතක් කරලා නෝනි. හොඳම පොල් තෙල් එක ගැන අපි මේ දවස්වල කියනවා ඒ තමයි කොකෝ ෆ්‍රයි. ලංකා ටයිල්ස් මතක් කරනවා ඒගොල්ලන්ගේ අලුත්ම කූල් රූෆ් ටොප් ටයිල් එක ගැන. ඒක හරි වැදගත් අලුත් නිෂ්පාදනයක්. ඒ ගැනත් විස්තර කියන්න. මේ ඔක්කොමත් එක්ක ඔබට වාහනයක් ගන්න ආසාවක් આવොත් හොඳ SUV එකක් බස්සන්න කාලේ තමයි ඇවිල්ලා තියෙන්නේ. බයික් X55 ගැන අපි විස්තර කියනවා. විස්තර කියනකොට ඔබට හිතෙනවා ඔබෝ මේක නම් සැහැන ලොකු ගාණක් වෙන්න ඇති කියලා. හැබැයි ගිහිල්ලා බලන්න ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් වෙත. එතකොට ඔබට දැනගන්න ලැබේ මේ වගේ ගානකට අපිට බයික් X55 SUV එක ගන්න පුළුවන්. ඔව් පුළුවන්. පාරදී දැක්කත් හැරි හැරි බලන වාහනේ තමයි මේ දවස්වල බයික් X55 කියලා කියන්නේ. මේක SUV එකක්. හරිම ලස්සන ලස්සනම ලස්සන ඩිසයින් එකකට ඇවිල්ලා තියෙන හොඳම පර්ෆෝමන්ස් දෙන පෙට්‍රල් වලින් වැඩ කරන සුපිරි SUV එකක් තමයි බයික් X55. ඊළඟට අපි ඔබව එක්කගෙන යනවා සිංගයකට. සිංගයකේ තියෙනවා නියම ෆ්‍රිජ් එකක්. හරිද? ඒක 50%ක් විදුලිය ඉතිරි කරලා දෙනවා. සාමාන්‍ය ෆ්‍රිජ් එකට යන කරන්ට් එක තියෙන්නේ. ඒකෙන් 50%ක් ඉතිරි කරලා දෙන්න මේ ස්පෙෂල් ෆ්‍රිජ් එකට පුළුවන්. ඒකට අපි කියන්නේ ඩිජිටල් ඉන්වර්ටර් රෙෆ්‍රිජරේටර් කියලා. සිංගයකට ගියාම අමතක කරන්න නැතුව X5D ෆෝන් එකත් බලන්න. අපි මේ දවස්වල ටිකක් වැඩියෙන් කතා කරනවා Honor X5D ෆෝන් එක ගැන. ඒකේ ಜಾති දෙකක් තියෙනවා. එකක් තමයි X5D එක, අනිත් එක තමයි X5D Plus එක. කොහොම වුණත් රුපියල් 58,999ට X5D එක ගන්න පුළුවන්. රුපියල් 64,999ට X5D Plus එක ගන්න පුළුවන්. මාසිකව ගෙවාගෙන යනවනම් 5000 ගානේ නැත්නම් 5500 ගානේ ගෙවලා ඔබට මේ ෆෝන් එක ඔබේ කරගන්න පුළුවන්. සිංගේකට යන්න. සිංගේකෙන් තමයි මේ වැඩේ ඔබට මෙච්චර ලේසි කරලා දීලා තියෙන්නේ. අපිට පොඩි බ්‍රේක් එකකට ගිහිල්ලා අපි ඊටු ටික කතා කරමු. පත්‍රේ බලන්නත් තියෙනවා. 7:50 දැන් වෙලා.

වගේ උදේට කිරිතේක නැතුව බෑ වගේ කෙනෙක්ද? උදේට බොන්න මොනිනේ කිරිතේකක්. එතකොට තමයි අර දවසම නිකන් මේවා වෙලා කැරකිලා එහෙම ඇවිල්ලා වැඩ හොඳට කරගන්න පුළුවන් වෙන්නේ නේ. Yes, ඉතින් අපි කිරි ගැන කතා කරද්දී කිරිතේකක් රහට බොන්න අපිට ඕන කරන milk powder එක ගැන අපි මේ දවස්වල විශේෂයෙන් කතා කරන අපේ රටේ brand එක ගැන පැල්වත් ඉතින් ඒගොල්ලන්ගේ ෆුල් ක්‍රීම් මිල්ක් පවුඩර් එක විතරක් නෙමෙයි, තව ඒගොල්ලන්ගේ එක එක ජාති තියෙනවානේ, තව යෝගට් අරවද මේවද ප්‍රොඩක්ට්ස්, ඒ ඔක්කොම ඕගලන්ට පැල්වත් බ්‍රෑන්ඩ් එකෙන් ගන්න පුළුවන් කියලා මතක් කරන්න ඕනි. සිවිලිම ගැන කොහොමද? ගෙදර සිවිලිමේ තත්ත්වය, සිවිලිමක් නැද්ද? නැත්තම් සිවිලිමක් අලුතින් ගයක් හදන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක්ද? එතකොට සිවිලිම ගැන දැන් මේ දවස්වල එන්නේ හරි අධීරේද ගොඩන ඉදිකිරීම් වැඩ ටික යන්නේ. එහෙමනම් මම පොඩි දෙයක් ඔබට මතක් කරනවා, යන්න colorup.lk.com සයිට් එකට ගිහිලා බලන්න මේ colorup strip sealing කියන්නේ මොනවද කියලා. ලී පෙනුමම තමයි. එතකොට ඔබ සමහරකට ඒක බලනකොට මේ ලී ප්‍රොඩක්ට් එක නෑ මේක ලී නෙමෙයි, ලී ආදේශකයක්, ලී පෙනුමම තමයි තියෙන්නේ. හරිද? ඉතින් ඒකෙන් දාගත්තොත් අර ලී හින්දා වෙන ප්‍රශ්න වලින් ඔබට මිදෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලී වලින් strip sealing එකක් දාපු කාලෙම හොඳයි, ලස්සනට තියෙනවා, නියමයි. හැබැයි කාලයක් යනකොට තමයි අර ගුල්ලොන්ගේ ප්‍රශ්න, වේලිලා, ඇඹරිලා, පුස් හැදිලා, වතුර හින්දා ඩැමේජ් වෙලා අන්න ඒ වගේ ගැටලු ටික එන්නේ ටිකක් කාලයක් ගියාට පස්සේ. එතකොට ප්‍රමාද වැඩි. ඒ නිසා කලින්ම වැඩේ ගොඩ දාගන්න අපි ආසි ඉතින් ලී පෙනුමටනේ, නේද? ඉතින් ඒ ලී පෙනුම ඔබට colorup වලින් අරගෙන දෙනවා. නිකමට කියලා බලන්නකෝ colorup.lk.com සයිට් එකට. ඊළඟට අපි අදත් කතා කරනවා බජාජ් පල්ස N160 ඒ ස්පෝටි බයික් එක ගැන. වැඩි විස්තර කියන්නම්, ඒකේ ලුක් එක හැමෝම ආසයි, ඒකේ පර්ෆෝමන්ස් උත් ඉතින් ආයි නෙක්ස්ට් ලෙවල්. ඉතින් කවුරුත් පොඩක් මේ බජාජ් පල්ස N160 බයික එක ගත්තට පස්සේ ඒක ලස්සන මොඩිෆයි කරන අපි දැකලා තියෙන ලස්සන වීඩියෝස් තියෙන. ඉතින් එහෙම වෙනස් කරලා පොඩ්ඩක් මේවා කරලා ඉතින් අරගෙන පරිස්සමට පරිපදින්න ඕනේ. හරිද? ඉතින් අපි වැඩි විස්තර කියන්නම් පල්ස එක ගැන. ඒත් එක්කම ඇලුමෙක්ස් ගැනත් මතක් කරන්න ඕනේ. ඇලුමිනියම් සම්බන්ධව ඔබ ගොඩක් දේවල් දන්නේ නැහැ කියලා අපි දන්නවා. ඉතින් සාමාන්‍යයෙන් අපි ඇලුමිනියම් සබ්ජෙක්ට් එකේ ඉන්න කෙනෙක් නෙමෙයි නම්, ඇලුමෙක්ස් එකේ වැඩ කරන කෙනෙක් නෙමෙයි නම් අපිට ඇලුමිනියම් ගැන ලොකු දැනුමක් නැහැනේ. ඉතින් ඒ නිසා අපි ගොඩක් වෙලාවට පාරිභෝගිකව විදිහට වැරදි ප්‍රොඩක්ට්ස් අරගෙන ගිහිල්ලා අමාරුව වැටෙනවා. ඒක තමයි අපේ සාමාන්‍ය ස්වභාවය. මොකද අපි තොරතුරු හොයන්නේ නැහැ, සහ අපිට තොරතුරු එක්ස්පීරියන්ස් කරන්නත් සමහරක් විට තැන් නැහැ. ඉතින් ඇලුමිනියම් සම්බන්ධව එක්ස්පීරියන්ස් කරන්න තැනක් නැහැ කියලා දැන් නම් ඔන්න කියන්න බෑ. මොකද ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් හබ් එක ඒගොල්ලෝ දැන් විවෘත කරලා තියෙන්නේ. ඉතින් එතනට ගියොත් ඔබට ඇලුමිනියම් සම්බන්ධයෙන් ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන්, රයිට්? ඉතින් ඇලුමෙක්ස් වල තවත් වැඩක් තමයි ඒ. කාගිල්ස් ෆුඩ් සිටි අද දවසේ අවසන් වෙනවා ඒගොල්ලන්ගේ බිල් වයිප් අවුට්ස්. ඉතින් ඒ නිසා අද පුළුවන් නම් යන්න ෂොප් කරන්න කාගිල්ස් ෆුඩ් සිටි, ගිහිලා යුනිලීව නිෂ්පාදන තුනක් එක්ක රුපියල් 2000කට වඩා වැඩියෙන් බඩු ගන්න. ඒ මොහොතෙම ඔබ බිල් එක ගෙවනකොට ඔබ ජයග්‍රාහකෙක් වෙලා හිටියොතින්, ඔබ වාසනාවන්තෙක් වෙලා හිටියොතින් ඔබේ බිල් එකත් වයිප් අවුට් වෙයි. හරිද? අපිට පත්තරේ බලන්න තව එකක් පොඩි චාන්ස් එකක් දෙන්න. තව බජාජ් ත්‍රිවිල් ගැන කියලා ඉන්න. බජාජ් ත්‍රිවිල් වල වීගෝ ත්‍රිවිල් එක ගැන තමයි අපි මේ දවස්වල කතා කරන්නේ. වීගෝ කියලා කියන්නේ තනිකරම ඉලෙක්ට්‍රික්. ඉතින් එක චාර්ජයකින් කිලෝමීටර් 150කටත් වඩා වැඩියෙන් දුවන සුපිරි භාණ්ඩයක් තමයි බජාජ් වීගෝ. ඒගොල්ලන්ගේ ජූලි වාසි ගැන දන්නවනේ. අද 31 වුණාට ඒගොල්ලන්ගේ ජූලි වාසි අදින් ඉවර වෙන්නේ නැහැ. ජූලි මාසේ ඒගොල්ලන්ගේ දිගයි. හරිද? ඒක අගෝස්තු මාසෙටත් යනවා. ඉතින් ඒ නිසා ජූලි වාසි වලින් ඕගලන්ට දෙන්න හිතාගෙන හිටපු විශේෂ වට්ටම් වැසියාවරණ කට්ටල ඕගලන්ට ඊළඟ මාසෙත් හම්බ වෙනවා කියන ආරංචිය අපි මේ අවස්ථාවේදී කියන්න කැමතියි. 7:58 දැන්.

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ විත්හසා.
2: අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන්.
3: 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමින් මවකමින්
4: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
5: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
6: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
7: Hi Hasa, good morning.
8: Good morning ආශ්චර්ය, අපි අදත් ලෑස්ති පත්තරවල විස්තර බලන්න.
7: Yes.
8: ඊට කලින් මම මතක් කරලා ඉන්නම් රිට්ස්බරි රොකෝවා චොක්ලට් මිලදී ගන්න අයට කාලෙකට හම්බෙන්නේ නැති සුවිශේෂී අවස්ථාවක් උදා කරගන්න පුළුවන්කම තියෙනවා. රිට්ස්බරි රොකෝවා චොක්ලට් අරගෙන ඒකේ තියෙන QR කෝඩ් එක ස්කෑන් කරන්න. ස්කෑන් කළාම ඔයාට යන්න පුළුවන් තරඟකාරී වෙබ් අඩවියට, තරඟකාරී වෙබ් අඩවියට ගිහිල්ලා එතන ලියාපදිංචි වෙලා වෙබ් එකෙන් හම්බෙන යුනික් කෝඩ් එක රොකෝවා පැකට්ටුවේ ලියලා, ඒ කියන්නේ යුනික් කෝඩ් එක පැකට් එකේ ලියලා ඒකේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න ඕනේ. මේ වැඩේ ඔයාට කරන්න කියලා අපි කියන්නේ. ජීවිත කාලෙටම එක වතාවක් විතරක් හම්බෙන තෑග්ගක් දිනා ගන්න. ලයනල් මෙසි සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් පෞද්ගලිකව අත්සන් කරන ලද ජර්සි එකක් දිනා ගන්න ඔබට අවස්ථාව තියෙනවා. ඒත් එක්කම කස්ටමයිස් කරපු ෆුට්බෝල් ජර්සිස් 300ක් දිනා ගන්න තව 300 දිනකට අවස්ථාව තියෙනවා. ඉතින් අදම රිට්ස්බරි රොකෝවා චොක්ලට් මිලදීගෙන මේ සුවිශේෂී දිනුම් මැදීමට ඇතුළත් වෙන්න. රත්තරන් අයදින ඉස්තරම්ම තැනින් දැන් CDB රන් සහනය ඔබට ලැබෙනවා. CDB එක ගනුදෙනු කරන ඔබට මේ රන් සහනය ලබා ගන්න පුළුවන් ඔබේ ජල විදුලි සහ දුරකථන බිල් පතට සහනයක් හැටියට. ජයග්‍රහකයන් රැසක් බිහිවන්නට නියමිතයි. ඉතින් ඔබත් අදම ළඟම CDB ශාඛාවට යන්න, නැතිනම් 011 7383 388 දුරකථන ඇමතුමක් දෙන්න. CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම් තැන. අපි ලංකාදීප පුවත්පත ගන්නවා ආශ්චර්ය. ඉස්සෙල්ලාම අතට විනිසුරු විශ්‍රාමයේ අර්බුදය ඔඩුදුවයි. අධිකරණ ඇමති නීති සංගම් මතය ජනපතිට දෙයි සඳුදා කැබිනට් මණ්ඩලයට. ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණය සම්බන්ධයෙන් නීතිඥ සහ අධිකරණ ක්ෂේත්‍රයේ මතුව ඇති අර්බුදය තවදුරටත් ඔඩුදුවන ලකුණු 15 පවතී. ඊට හේතු වී ඇත්තේ තවත් නීතිඥ සංගම් සහ බහුජන සංවිධාන එම විරෝධයට තවදුරටත් එක්වෙමින් සිටීම බව අධිකරණ ක්ෂේත්‍ර ආරංචි මාර්ග සඳහන් කරයි කියලා තියෙනවා. ඉතින් හුඟ දවසක ඉඳන් විවිධ පාර්ශ්ව මීට විරෝධතාවය දක්වනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පවසන්නේ මෙම තීරණය හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට අදාළව ඇති වූ සිදුවීමටත් වඩා බරපතල ගැටලුවක් බවයි. ආසියාන් සංවර්ධන බැංකුව සහ අධිකරණ අමාත්‍යාංශය එක්ව විනිසුරුවන්ගේද උපදෙස් ලබා ගනිමින් සකස් කළ වාර්තාවේ කිසිදු ස්ථානයක විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කළ යුතු බවට නිර්දේශ කර නැති බවද ඔහු සඳහන් කළේය.

මේ අතර රජයේ මෙම තීරණය සම්බන්ධයෙන් කරුණු දක්වන ජ්‍යෙෂ්ඨ නීතිඥ සාලිය පීරිස් මහතා පැවසුවේ, විනිසුරුවරුන්ගේ සේවා කාලය හෙවත් විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කරන බවයි. එය අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් බව ඔහු පෙන්වා දුන්නේය කියලා තියෙනවා. ඉහළ උසාවිවල නඩු කඩිනම් කිරීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව ප්‍රකාශ කරන නමුත්, නඩු තදබදය පවතින්නේ ඉහළ උසාවිවල නොව පහළ උසාවිවල බව පීරිස් මහතා සඳහන් කළා කියලා කියනවා. ඒ අතරේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරන්නත් නියමිතයි කියලා සඳහන් වෙලා තියෙනවා. මේ මහත්තයා නම් නේද ඕනෑම දෙයක් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් තියෙනවා ඒ මහත්මයාට කරන්න. කමන්නෑ ඉතින් නේද, අපි බලාගෙන ඉමු මොකද්ද වෙන්නේ කියලා. මම තව ප්‍රවෘත්තියක් ගන්නවා. ලංකාදීප පුවත්පතෙන් පොකට්ටුවයි බෑගයයි මත්ද්‍රව්‍ය ගබඩාවක් දෙහිවල පරිසර OIC අත්අඩංගුවට. ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබාගත් බවට සැක කරන අයිස් මත්ද්‍රව්‍ය, හෙරොයින්, ගංජා, මත්කරල් සහ නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 128ක් සමග දෙහිවල පොලිස් ස්ථානයේ පරිසර ඒකකයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය පවසයි කියලා අද ලංකාදීපේ මුල් පිටුව සරසන්න සමත් වෙලා තියෙනවා. ඒ පොලිස් නිලධාරියාගේ ක්‍රියාකලාපය එතනින් නතර වෙන්නේ නැතුව මේ දිවයින පත්‍රයට ආවහම තව ප්‍රවෘත්තියක් තියෙනවා. දෙහිවල අවන්හලකට පැන චණ්ඩිපාඩ දැමූ සාජන්ලා දෙකක් වසර 9ක් හිරේට. මේකට පරණ සිද්ධියක්, 2008 සිද්ධ වෙච්ච දෙයක්. දෙහිවල ප්‍රදේශ ආපන ශාලාවකට ගිහිල්ලා කලාකාරී විදියට හැසිරිලා සේවකයෙකුට අතින් පයින් පහර දීලා ආපන ශාලාවට රුපියල් 19,500ක අනර්ථයක් සිදු කිරීම ඇතුළු චෝදනා තුනකට නඩු ඉවරලා තියෙන්නේ. දැන් ඉතින් වරදකරුවන් කරලා වසර 9ක් හිර ගෙදරට නියම කරලා තියෙනවා සාජන්ල දෙන්නේ. අද දිවයිනේ හෙඩ්ලයින් නිවුස් එක, ත්‍රස්ත පනත යටතේ හරක් කටා මිදිගම රුවන් ඇතුළු පහකට එරෙහි නඩු තවදුරටත් බෑ. විත්තියේ විරෝධතා උසාවිය පිළිගනි. හරක් කටා, ඒ කියන්නේ මිදිගම රුවන්, හරක් කටා සහ මිදිගම රුවන් ඇතුළු පස් දෙනෙකුට එරෙහිව තියෙන නඩුව, මේක නඩුව සාමාන්‍ය අපරාධ නීතිය යටතේ පවත්වාගෙන යන්න ගැටලුවක් නැහැලු. හැබැයි ත්‍රස්ත විරෝධී පනත යටතේ මේ නඩුව පවත්වාගෙන යන්න ඉඩකඩ නැහැ කියලා විත්තියේ නීතිඥයන් කරපු ඉල්ලීමට අධිකරණය ඉඩ දීලා තියෙනවා. මේකෙ දැන් අධිචෝදනා වෙනස් කරනවා නම් නැවත නඩුව පවත්වාගෙන යන්න පුළුවන්. ත්‍රස්ත විරෝධී පනත යටතේ නෙවෙයි, සාමාන්‍ය අපරාධ නීති යටතේ නඩුව පවත්වාගෙන යා යුතු වෙනවා. ඊට අමතරව ජාතික ආරක්ෂාවට අදාළ දැඩි සංවේදී තොරතුරු අඩංගු නිසා මීගමු හිරගෙදර ප්‍රධාන ජේලර්ගේ සාක්ෂිය මාධ්‍යයට තහනම්. පසුගිය ජූලි 5 වෙනිදා සහ 6 වෙනිදා මීගමු බන්ධනාගාරය තුළදී ඇති වූ ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් ඒ වන විට එම බන්ධනාගාරයේ රාජකාරී කළ ප්‍රධාන ජේලර්වරයා තම අධිකරණය හමුවේ ලබා දුන් සාක්ෂිය කිසිදු මාධ්‍යයක පළ නොකරන ලෙසට මීගමු මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය නියෝගයක් නිකුත් කරලා තියෙනවා. පැය දෙකක කාලයක් තිස්සේ මීගමු බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා හැටියට කටයුතු කරන පුද්ගලයා මහේස්ත්‍රාත්වරයේ ඉදිරියේ සාක්ෂි ලබා දීලා තියෙනවා. ඒ සාක්ෂිය තුළ රටේ ජාතික ආරක්ෂාව බරපතල අවධානමකට ලක් කරන දැඩි සංවේදීතාවයක් සහිත තොරතුරු ඇතුළත් නිසා ඒ තොරතුරු, එහෙම නැත්නම් ඒ සාක්ෂිය මාධ්‍යයට තහනම් කරලා තියෙනවා. කිසිම මාධ්‍යයක පළ කරන්න එපා කියලා මහේස්ත්‍රාත්වරය නියෝග කරලා තියෙනවා. අරුණ පත්‍රයට එනවා මං ඊළඟට. ඉදිරි ආපදාවකට අරමුදල් සූදානම් නැහැ. මුදල් කාරක සභාවේදී නිලධාරීහු කියති. ඉදිරියේ ඇතිවිය හැකි එල්නිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා මෙතෙක් ආපදා අරමුදල් සූදානමක් නොමැති බව රාජ්‍ය නිලධාරීන් මුදල් කාරක සභාවට දැනුම් දීලා තියෙනවා. මේක මේ මුදල් කාරක සභාවේදී මුදල් කාරක සභාවේ සභාපතිවරයා ප්‍රශ්න කරද්දී තමයි කියන්නේ. මෙහෙම ඉදිරියේදී මේ තියෙන එල්ලිනෝ තත්ත්වය අනුව නොවැම්බර් දෙසැම්බර් වල ගංවතුරක් එන්න නියමිතයි. මේ තත්ත්වය හමුවේ කොහොමද ආපදා අරමුදල් වල තත්ත්වය කියලා. ඉතින් එහෙම ඇහුවාම තමයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මුදල් කාරක සභාව හමුවේ ප්‍රකාශ කරලා තියෙන්නේ තාම එහෙම අරමුදල් සූදානමක් නැහැ කියලා. ඉතින්

0: කමිටුවෙන් කියලා තියෙනවා. එතකොට අරමුදල ගැන මීට වඩා අවධානය යොමු කරමු. මොකද ආපදා එනවා. මුදල් අමාත්‍යංශයම කිව්ව මහ විශාල ආපදාවක් එයි කියලා. එහෙම කියනවා නම් ආපදා කළමනා කරන අරමුදලේ මුදල් තියාගෙන අපි ඒකට සූදානම් වෙලා ඉන්න ඕනේ කියලා මුදල් කාරක සභාවේ සභාපතිවරයා කිව්ව බව තමයි අරුණ අද තමන්ගේ හෙඩ්ලයින් නිවුස් එක හැටියට වාර්තා කරලා තියෙන්නේ. මං එනවා දිනමින පුවත්පතට. ඇමති ධුරයේ වසර දෙකට මර්වින්ට මිලියන 600ක වත්කම්, ස්ථාවර තැන්පතු 10ක කෝටි 18ක්, වික්ටෝරියා ව්‍යාපෘතියේ ඉඩම් බදුකුලිය රුපියල් 1600යි, කුරුඳුවත්තෙන් රාජගිරියෙන් සහ කඩවතින් ඉඩම්, මාස 3-3 සැප වාහන, අවුරුදු 2 අලුත් වාහන 7ක්, ක්‍රෙඩිට් කාඩ් වලින් 142ක බඩු අරන් දුව පුතා බෑනා නමින් තවත් ගිනුම් කියලා දිනමින පුවත්පතේ සම්පූර්ණයෙන්ම මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ හිටපු අමාත්‍යවරයාගේ පින්තූරයක් එක්ක පළ කරලා තියෙනවා. මේ වත්කම් වார்த்தාවක් වගේ එකක්. හිටපු ඇමති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස්හු දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා ඇති. රුපියල් මිලියන 600කට අධික අයතාවත්කම් නඩුව මගින් පසුගිය කාලය තුළදී දේශපාලනඥයන් සිය බලය භාවිතා කර උපයාගෙන ඇති වත්කම් රැසක් පිළිබඳව තොරතුරු හෙළිදරව්විය කියලා. ඉතින් ඒ ඉපයීම් සහ වත්කම් පිළිබඳව තොරතුරු දාලා තියෙනවා. ඉතින් එහෙම කාලයක් තිබුණා නේද? බලය තියෙන කට්ටිය බලෙන් සෑහෙන හොඳට බල්ටි ගහපු, සෑහෙන වත්කම් එක් රැස් කරපු කාලයක්. ඉතින් ඒ එක් රැස් කරපු වත්කම් මොනවද කියලා, එක් රැස් කළේ කොහොමද කියලා හරියට කියාගන්න බැරි වුණොත් තමයි නේද? ඔන්න ඔය අද පත්තරවල විස්තර යන්න කලින් මතක් කරන්නම්. ස්විස්ටෙක් ඩීල කෙනෙක් කියලා කියන්නේ, ස්විස්ටෙක් බලයලත් අලෙවි නියෝජිතයෙක් කියලා කියන්නේ, ඔබට ඔබගේ ඉදිකිරීම් වලට සම්බන්ධ ඕනෑම නිෂ්පාදනයක් විශ්වාසයෙන් යුතුව මිලදී ගන්න පුළුවන් ඩීල කෙනෙක්. මොකද ස්විස්ටෙක් බලයලත් අලෙවි නියෝජිතයෙක් වෙන්න බැහැ. පැකට් එකේ ලොකු ගණන් ගහලා කස්ටමර්ට ලොකු ඩිස්කවුන්ට් දෙනවා කියලා කස්ටමර් රවට්ටලා බිස්නස් කරන ජෙනුයින් නැති ලාභය විතරක් හොයන බිස්නස්මන් කෙනෙකුට කවදාවත් ස්විස්ටෙක් බලයලත් අලෙවි නියෝජිතයෙක් වෙන්න බෑ. ඒක ස්විස්ටෙක් පොරොන්දුව. ඉතින් ඔබේ ස්විස්ටෙක් බලයලත් අලෙවි නියෝජිතයා කියලා කියන්නේ ඔබට විශ්වාසයෙන් ගනුදෙනු කරන්න පුළුවන් ජෙනුයින් බිස්නස්මන් කෙනෙක් කියලා ස්විස්ටෙක් පණිවිඩයක් දීලා තියෙනවා. අන්තිමට මම මතක් කරන්නම්, ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට පසුගිය වසර වෙනුවෙන් රුපියල් කෝටි 1460ක දැවැන්ත බෝනස් ප්‍රතිලාභයක් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් වෙන් කරලා තියෙනවා. වසර 64ක් තිස්සේ ගොඩනගාගත්ත විශ්වාසය, වසර 64ක් තිස්සේ ලංකාවේ ජනතාවට දුන්න ආරක්ෂාවේ විශ්වාසය මතින් තවදුරටත් ඉදිරියට යනවා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සමග ඔබ වඩාත් සුරක්ෂිතයි. පියකුමෙන් මවකමෙන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ඔබව රැක ගන්නවා. ගිහිල්ලා එන්න ආයි අපි හම්බෙන්නේ ලබන සතියේ. සුබ දවසක්. සුබ සතියන්තයක්.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ විත්හසා.
1: අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන් 2025 SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන්.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: සියත දිවයින පුරා

0: क्या था टॉप स्टोरी
1: ගල්කිස්සේ වෙඩි තැබීමට සම්බන්ධ කාන්තාවක් අත්අඩංගුවට ගල්කිස්ස ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයෙකුට වෙඩි තැබීමට උත්සාහ දැරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බස්නාහිර දකුණ දිසා අපරාධ කොටසේ නිලධාරීන් විසින් ගල්කිස්ස පන්සල පාර ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කොට ගනිමින් ජතුරපදයකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදු කිරීමට උත්සාහ දරා තිබුණේ පසුගිය 21 වනදායි. සකකරුවන් සතු ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඔවුන් එම අවස්ථාවේදී පලා ගොස් තිබුණා. මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ අදාළ සකකරුවන්ට ගිනිඅවිය ලබා දී ඇත්තේ අතරංගුවටගත් කාන්තාව විසින් බවයි. ඒ සතුව තිබී අයිස්මත් අවවෙද සොයා කෙරුණා. දැන් විදෙස් පොතක්. ජාත්‍යන්තර නාවික ගමනාගමනය සහ ගෝලීය වෙළඳාම ආරක්ෂා කිරීමේ අරමුණින් සෞදි අරාබිය යෝජනා කළ බහුජාතික සමුද්‍රීය ආරක්ෂක සන්ධානය පිහිටවීම සඳහා රටවල් 14ක් සහය පළ කර තිබෙනවා. සෞදි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ මෙම සන්ධානයට සෞදි අරාබිය, කුවේට්, බහරෙන්, කතාර්, පාකිස්තානය, තුර්කිය, ඊජිප්තුව, ජෝර්දානිය, යෙමනිය, බංග්ලාදේශය, නයිජීරියාව, සුඩානය, ජිබුටි සහ සෝමාලියාව එක්ව ඇති බවයි. මෙම යෝජනාව සම්බන්ධයෙන් රටවල් 43ක හමුදා ප්‍රධානීන් සහ නියෝජිතයින් මෙන්ම යුරෝප සංගමේ නියෝජිතයින් රිජෝ හෝ වීඩියෝ තාක්ෂණ ඔස්සේ පැවති සාකච්ඡාවලට එක්ව තිබුණා. එහිදී සාකච්ඡා කර ඇත්තේ වාණිජ නෞකා, බලශක්ති ප්‍රවාහන නෞකා සහ සමුද්‍රීය යටිතල පහසුකම් වලට එළවන ප්‍රහාර මෙන්ම ඒවා ගෝලීය වෙළඳාම සහ සැපියම් දාමයට ඇති කරන බලපෑම් පිළිබඳවයි.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117888666 98.2 98.4
3: Pangne wage kamukke
4: Friday,
5: macha.
6: Adavitarai Sikurada.
7: Siyata. Divine.

0: හරකට හරිම
1: බයමට
2: ඕරකට මේකට බය කතාව කියල පැ එක මාර්ගට පත්තෙන බය කරේ නගින්න එපා කරේ නගින්න දැන් කියලා හිමීට කරේ නගින්නද ඇති මම කසාද බැඳලා ළමයි ඉන්න මනුස්සෙක් ඇත්තද කියන්නේ වා YouTube එකට කියලා බලන්න ෂෝට් වේව් රේඩියෝ වලින් මේ සද්දය අහලා ඒක රෙකෝඩ් කරලා YouTube දාපු කොච්චර ළමයි ඉන්නවද මේක මාර භයානක තත්ත්වයක් මම මේ හිනාවේ හිටියට මට මේ ඇඬිලා තියෙන්නේ
0: ඒ කියන්නේ ගුමුගුමු සද්ද ඇත්ත හැබැයි ඉතින් අර විනාශ කරන්න පුළුවන් තරම් එහෙම ලොකු මෙව් එකක් තියනවද කියලා
2: මෙහෙමයි ඒ වගේ පද්ධතියක් තියෙන්නත් පුළුවන් ඉතින් මට රටන්නද කියන්නේ මාස්ටර්
0: අපි දැන් පද්ධති නෑනේ නේද
2: පද්ධතියනේ අපිට කරනවානේ මේ තියෙන පද්ධතිය පද්ධති ගැන කතා කරන්න එපා හොඳයි වෙන දෙයක් ගැන කතා කරමු අපි මොනවද හොඳ
0: දේ අපි ආරක්ෂාව ගැන කතා කරමු
2: අපි
0: රක්ෂණය ගැන කතා කරමු අපේ ජීවිතය
2: ආරක්ෂණය ගැන කතා කරමු ආරක්ෂාව ගැන මම කතා කරනවා මම එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි රක්ෂණය ගැන අපි කතා කරමු දැන් පහුගිය දවස් ටිකෙම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් දැක්කනේ අර කතරගම පූජාවල් වලට ඒ ආගමික උත්සව වලට ගිය පායව දැක්කනේ ඒගොල්ලන්ගේ වාහන බලා ගන්න නොමිලේ ඒගොල්ල දුන්නනේ අර වාහන ඇදගෙන යන්න වාහන දාගෙන යන්න කැඩුනොත් එහෙම අට්ටක් ගාලා මිනිස්සුන්ට උදව් කරන්න ඒ වගේ අර
0: මොටි ප්ලස් එකෙන් දුන්න සර්විස් එකක්.
2: ඔව්. අපිට මේ අර vehicle carriers නේද ඒවට
0: කියන්නේ.
2: ඉතින් එහෙම ආපදා රථ සේවාවක් දුන්නා. සත පහක් අය කළා නෙමෙයි කලේ. ඉතින් මේ වගේ දේවල් කරනවා. ඒ විතරක් නෙමෙයි ඔබේ ව්‍යාපාරිට තියෙන අවදානම් ගැන ඔබ කොච්චර දැනුවත්ද කියලා පොඩ්ඩක් කල්පනා කරන්න. මම දන්නවා බිස්නස් එක දියුණු කරන්නේ මන ඔලුවට එන්නේ. කොයලා තොලුවට එන්නේ මගේ බිස්නස් එකට ගම් වතුරක් ඇවිල්ලා හෙට විනාශ වෙලා යනවා. ඊට පස්සේ මම මොකද කරන්න කියලා කවුරුත් කල්පනා කරන්නේ නැහැ. හැමෝම හිතන්නේ දැන් හෙටත් මෙහෙම ගියොත් අපිට ඔඩර්ස් කීපයක් හම්බෙන්න පුළුවන්. ඒ ඔඩර්ස් ටික අපිට වෙලාවට දීලා අපිට පොඩ්ඩක් චුට්ටක් ගාන වැඩි කරන්න පුළුවන් එයාට මේ ෆොරින කෙනෙක්නේ මිනිහට තියෙන ඕමනායිට මෙහා අපි ඔහොම තමයි ඔක්කොම පොසිටිව් ඇත්තටම හොඳයි. ඔක්කොම පොසිටිව් හරි. ඔබ පොසිටිව් ඉන්න අතරේ ඔබ කැමති නැද්ද අර දිප්ව වගේ දිප්ව වලින් හානියට පත්වෙච්ච ප්‍රදේශ ගැන හිතන ගම් වතුර එනවා කියලා හිතපු තැන්ද
0: ඕ අන්න ඒක නේද
2: කවදාවත් අපි අහලා තියෙනවද ඔය දිප්ව වලින් විනාශයට පත්වෙච්ච ඒරියාස් නායගිය තැන් ගම් වතුර ආපු තැන් උපන්තේකට ආපු යොද
0: නෑනේ අපි අහලවත් නෑනේ
2: මිනිස්සු පුදුම වුණානේ
0: යස්
2: මිනිස්සු පුදුම වුණා ඒ ගම් වතුර තත්ත්වය දැකලා ඒ සාදයක් වෙන්න පුළුවන්ද කියලා අපිට ඔය ස්වභාවික පැත්ත ස්වභාවික අනතුරු වලින් වෙන්න පුළුවන් පැත්ත හොරහතුරු කරදර අපේ ළඟම ඉන්න මිනිස්සු අපේ ව්‍යාපාරයට දෙන ගේම් හිටිගමන් වෙන ගිනි ගැනීම පහුගිය දවස්වල මතකයි හෝමගම සිදුවේ ඒක අමතක කරන්න එපා ඒවෙන් වෙන්න පුළුවන් ජීවිතහානි ඔබ දන්නවද දැන් ඔබේ සේවකයෙක් සම්බන්ධයෙන් ඔබට තියෙන වගකීම දන්නවද ඒ මිනිස්සයා ගෙදරින් වැඩට එනවා කියලා පිටත් වෙච්ච වෙලාව ඉඳලා ඇවිල්ලා වැඩ කරන වෙලාව ඉඳලා වැඩ ඇරිලා ගෙදර යන වෙලාව දක්වා ඔබ දන්නවද මේ වගකීම තියෙන්නේ ඔබට කියලා. එහෙම නීති රීති සම්මත කරලායි තියෙන්නේ. හිතන්න. හිතන්න නැති වෙලාවක යම් කරදරයක් වුණොත් එහෙම ඒ ප්‍රශ්නේ විසඳන්න වෙන්නේ ඔබට. ඒකට වන්දි ගෙවන්න වෙන්නේ ඔබට. හිතන්න ඔබේ ව්‍යාපාරය එකට රෙඩිද? ඒ අවදානමට ඔබ සල්ලි අයින් කළාද තියෙන්නේ? ඒව කරන්න බෑ. අපි දන්නේ නැහැ. මේ වෙන්න පුළුවන්
0: ඩැමේජ් එක කොච්චරද කියලා අපිට හිතා ගන්න බෑ.
2: අපි දන්නේ නැහැ. නිකන් අපිට නිකන් අකුණක් ගැහුවා. නමුත් ඇවිල්ලා බලනකොට කෝටි ගාණක් වටින මැෂින් ටික පිච්චිලා තියෙනවා. ව්‍යාපාරය හැම මෙවරයි.
0: හරි.
2: ඔබට එතන බිම ඉඳලා ආයි පටන් ගන්න පුළුවන්ද නැත්නම් එතන ඉඳලා පටන් ගන්න ඔබ කැමතිද ඔබට ව්‍යාපාරේ නතර වුණු තැන ඉඳලා ආපහු රීස්ටාර්ට් එකක් දී ගන්න පුළුවන් තත්ත්වක ඔබ ඉන්නවා කියලා ඔබ හිතන් ඔබ ජීවිතයට වැටෙන්නේ අන්න ඒ නිසයි ඔබ ව්‍යාපාර දියුණුව ගැන හිතන්න අවදානම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් එකට බාර දීලා තියන්න මන් දන්න ඔබේ ඔළුවේ දුවනක ඔබේ ඔළුවේ දින ලොකු ඉලක්කන ලක්ෂ ගණන් මිලියන ගණන් කෝටි ගණන් ගෙවන්න වෙයි මේවට ඉන්ෂුරන්ස් දාන්න නෑ නෑ නෑ කවුද එහෙම කවුද එන්නද ගෙහින් බොරු කී කොල්ලන්ටතර එන්නද මම
0: එක්ක මම ගිහිල්ලා එන්නද
2: අනේ මෙන්න මේ ඉන්නවා තමයි ගණා ගන්න ඉන්ෂුරන්ස් දාලා තියෙන ජීවිතයක් දාන ඔක්කොම කළා ඉතින් ඔබේ ව්‍යාපාරේ ඔබේ ව්‍යාපාරික ස්ථානේ ඒකේ අවදානම බාර දෙන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් ඉන්ෂුරන්ස් එනකොට දුවන්න එපා නතර වෙලා අහන්න මට මෙහෙම ව්‍යාපාරයක් තියෙන්නේ ඒකේ මට තියෙන අවදානම් මොනවද ඒ මිනිස්සු මේ සබ්ජෙක්ට් එක කාලා වතුර බීලා ඉන්නේ ඔබට තියෙන අවදානම් ලිස්ට් එක කිව්වහම ආයි ඔබට ගන්න කියන්නේ ඔබ අනිවාර්යෙන් ඉන්ෂුරන්ස් එක ගන්න ඔය නොදන්න කම නිසා තමයි අපි මේ අර නොදැනීමත් එක්තරා විදිහක සැනසීමක් තමයි
0: හැබැයි
2: දෙයක් වුණාම අපි දැකලා තියෙනවා මේ ෂෝක් එකට අරගෙන ගිය ව්‍යාපාර ඔය වගේ පොඩ්ඩි අකර තැබ්බ නිසා හාන්සි වෙලා ගිය අවස්ථා. අපිට ඕනේ ඔබේ ව්‍යාපාරයට එහෙම් වෙන්න. හරිම පොඩි ගණන් වලින් ඔබේ සේවකයා, ඔබේ දේපළ, ඔබේ මුදල් හදල්, ඔබේ යන්ත්‍ර සූත්‍ර, ඔබේ ව්‍යාපාරික ස්ථානයේ අරක මේක සියලු දේ ආරක්ෂා කරගන්න සැනසීමෙන් ජීවත් වෙන්න මෙයා. ප්ලෑන් ගහන්න ව්‍යාපාරය දියුණු කරන්න අවදානම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් එකට බාර දෙන්න. හරිය?
0: හරි. ඊට පස්සේ අරවින්ද අපි කතා කරන්න ඕනි අපේ ගම්පහ තියෙන ස්පෙෂල් ප්‍රොජෙක්ට් එක ගැන, ප්‍රයිම් ගෲප් එකේ ද පැලස් ගැන. මට හිතෙනවා මං එනකන්ද මේ පැලස් බලාගෙන ඉන්නේ කියලා. දැන් හරිම පොඩි ප්‍රමාණ.
2: ඔව්, හරිම මේ අවසාන යුනිට්ස් කීපේ තමයි මේ
0: තියෙන්නේ. Yes, definitely.
2: අනිත් එක මේකේ තියෙන විශේෂත්වය තමයි ඔබ නිකම්ම අපාර්ට්මන්ට් එකක් ගන්නවද මේ නැහැ. ඔබට fully furnished අපාර්ට්මන්ට් එකක් හම්බ වෙන්නේ. ගෙදරින් බංකු ලෑල්ලක් වගේ ගෙනියන්න ඕනේ.
0: හරි.
2: සේරම ටිකත් එක්කයි හම්බ වෙන්නේ. නරකද කියන්නකෝ. නරකද කියන්නකෝ. අලුතෙන්ම පටන් ගන්න. රියල් ෆ්‍රෙෂ් ස්ටාර්ට් එකක්. හැමදේම අලුත්. අනිත් එක ජීවත් වෙන්නේ මාලිගාවක උද්‍යානයක් වගේ වටපිටාවක කියලා නිකන් හිතන්න හැම පහසුකමම තියෙන. එකම අඩුපාඩුවකට තියෙන ඔබට දෙපැත්තෙන් ඉඳන් සෙමර සලන්න කෙනෙක් නැහැ. ඒක නම් ඉතින් අපි දෙන්නට හරි කියා කර දුන්නොත් අයලා කර කර ඉන්න බෑ නේද? ඉතින් ඔබ කතා කරන්න ඕනේ දැන් ප්‍රයිම් එකට නේ?
0: Yes. ඒකට අපි විශේෂ නම් එකක් දෙනවා ප්‍රයිම් ගෲප් එකේ.
2: ඔව්. මොකක්ද?
0: පැලස් ප්�රොජෙක්ට් එකට කතා කරන්න.
2: තියනවා. 0.71.662. මිනිස්සු කියනවා මේක දැන්න පදිංචි වෙච්ච අය මේක ඇතුළට ගියහම ඔයා ගන්නේ එළියට එන්න කියලා විශේෂ හේතුවක් හොයා ගන්න බැලෑ. හැම දෙයක්ම තියෙනවනේ. පැලස් කියන්නේ නිකන්ද? මීටර් 100යි මේ නෝර පාරට.
0: නෝර පාරට.
2: ගම්පහයක් කළ ඔය මිරිස්වත්ත ඔක්කොම නිකන් ක්ලෝස් ප්‍රොක්සිමිටි එක වුණා. ළඟපාත ඔක්කොම තියෙන දේවල්. කිසිම දෙයක් අඩුයි පාඩුයි නැහැ කියලා කියන දෙයක් නැහැ. ගම්පහ ටවුන් එක දැකලා තියෙන අය දන්නවා. විනාඩි 10-15 දුරේ ඉන්න ඔය ඔක්කොම දේවල් ටික
0: තියෙන්නේ.
2: එහෙනම් හරි මේ නම්බර් එක ආයි මතක් කරන්නම්. මේ පැලස් එකේ කතා කළා මේ අන්තිම අපාර්ට්මන්ට්ස් දෙක තුන ෆුලි ෆර්නිෂ්ඩ් ඒ ඔක්කොමත් එක්ක එන්ජොයි කරන්න. 0.71.666 222 ගෙව්වා පදිංචි වුණා. ගෙව්වා පදිංචි වුණා. එපමණයි.

0: 98.2 98.4 සියත දිවයින පුරා
1: මංගලසනේ සද්ද බද්ද ඇත්තටම දැන් මෙහෙම ෂෝ එකේ කතා කරාට අපේ ගෙදර හරීම නිස්කලංක හරීම නිවිලා තියෙන පරිසරයක් තියෙන සද්ද අඩුයි
2: මෙහෙමයි ඉතින් ඊ සද්ද අඩු පරිසරයක ජීවත් වෙන්න හැමෝටම වාසනාවකුත් නැහැ
1: හරි
2: සමහර අයට එහෙම අර සද්ද බද්ද අඩුෙන් ජීවත් වෙන්න තියෙනවා නම් හොඳයි කියන හැඟීමක් නැහැ හැමෝටම එහෙම ඉන්නෙත් නැහැ
1: ඕ ඕ එක එක
2: නෑ ඉන්නෝ කිසිම සද්දයක් නැතිකමට ආස මිනිස්සු ඉන්නෝ
1: රයිට්
2: ඒ වගේ මිනිස්සුන්ට තමයි මේ හදලා තින්නේ බජාජ් වීගෝ 3 වීලර්
1: කිසි සද්දයක් නැහැ
2: කිසිම සද්දයක් නැහැ සද්දයක් හදන්නේ නැහැ මෝටරින්වත් මහ විශාල සද්දයක් ඇති වෙන්නේ නැහැ බජාජ් වීගෝ 3 වීලක ඉලෙක්ට්‍රික් 3 වීලකින්
1: හරි
2: මෝටරේවත් නොයිසි නැහැ බැටරිය චාර්ජ් වෙනවා ඒකෙන් මෝටරේ කැරකෙනවා හරිම නොයිස් එක තාම අඩු මෝටර එකක් තියෙන්නේ
1: හරි
2: ඒ නිසා හරිම සූදින් ඩ්‍රයිව් එකක් මේක බජාජ් වීගෝ ජූලි වාසි එක වාසියක්වත් අපි ඔබට කියන්නේ නැහැ අපිට ඕනේ ඔබ ෂෝරූම් එකට ගිහිල්ලම ඒ වාසි ගැන අහලා සර්ප්‍රයිස් වෙනවා බලන්න එකක් කියන්නම් විශේෂ වට්ටම් හම්බ වෙනවා
1: හරි
2: වැසි ආවරණ කට්ටලයක් නොමිලේ හම්බ වෙනවා 2021 ඉඳලා ලංකාවේ ටෙස්ට් රයිඩ්ස් කරන්නේ අවුරුදු ගානක් ලංකාවේ හැම ටෙරියන් එකක්ම කව කරා. ඒ විශ්වාසයෙන් තමයි ඩේවිඩ් පීරිස් ඒගොල්ලන්ගේ බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 වීලර් එක මාකට් එකට අඳුනලා දුන්නේ. මං හිතන්නේ ওই විස්තර ඇති.
1: හොඳටම ඇති. යස්.
2: ඊළඟට කියන්න ඕනේ තමයි කලර් අප් ස්ට්‍රිප් සීලිම ගැන. දැන් ඔබට මේකට ඉතාම හොඳ දැනුමක් තියෙනවා. දැන් ඔබ දන්නවා මේක ලී නෙමෙයි. ඒ නිසා ලීවලින් සිවිලිම ගහන්න ගියාම ඔබට සාමාන්‍යයෙන් වෙන දෙන්න බය වල් ඒවා දැන් අවශ්‍ය නැහැ.
1: හරි.
2: මේකට ලේසියෙන් හානියක් වෙන්නේ නැහැ. ලේසියෙන් වෙන්නේ නැහැ. දිරන්නේ ඇද ගහන්නේ පාට වෙනස් වෙන්නේ
1: සතු
2: කන්නේ ගුල්ලු කන්නේ ඒවා මොනවත් වෙන්නේ නැහැ අව පාට වෙන්නේ නැහැ පොඟන්නේ නැහැ උස් පැඳෙන්නේ නැහැ ඒ ටික මැති ස්ට්‍රිප් සීල්ම මේ ප්‍රොඩක්ට් එකෙන් ගහ ගන්න මේකත් ලයිෆ් ටයිම් එක පුරා ඔබට මේකේ බියුටි එක විඳින්න පුළුවන් colorup.lk.com සයිට් එකට ගිහලා ස්ට්‍රිප් සීලිම බලන්න ලී පෙනුමට තියෙන ස්ට්‍රිප් සීලිම බලන්න ලී නෙවෙයි කියලා අපි වන්තරන් කියලා තියෙනවා
1: හරි
2: ඒක ඔබ දැනගත්තම ඇති පාඩුවේ ගහලා පාඩුවේ ඉන්න අපි නම්බර් එකක් අපිට දෙන්න පුළුවන් මිස් ඉගෙන දැන් මට මේක අහලා හිතනවා මට ඔව් ඔව් ඔව්
1: ඒක ස්ට්‍රිප්
2: සීලිම මට කරගන්න ඕනේ කියලා මට හිතුනොත්
1: 0115 748 738 කියන නම්බර් එකට කතා කරා නම් වැඩි විස්තර දැනගන්න පුළුවන් මේ සමහර මිනිස්සු ඉන්නවා අරවින්ද ඇත්තටම මේ නිින්ද ලබන්නේ නැති මං කතා කරලා තිනවා ඒ වගේ මගේ යාළුවෙක් ඉන්නවා එයා කොච්චර ට්‍රයි කරත් එයාට පැය දෙකෙන් දෙකට යාව ඇහැරෙනවා
2: එයාට කියන්නේ යන්න ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ්
1: ඕකේ
2: කොලම්බෝ 7 වල තියෙන ෂෝරූම් එකට යන්න
1: හරි
2: එතනට ගිහලා එයාට ට්‍රයි කරන්න කියන්නේ කූල කියන මැට්‍රස් එක
1: කූල
2: ඒගොල්ලන්ගේ තියෙන කූල ග්‍රැෆීන් බයෝරිද්මික් මැග්නාරෙස්ට් රොමෑන්ස්
1: රොමෑන්ස් ට්‍රයි කරා ඒක
2: රොමෑන්ස් මොකද යාට රොමෑන්ස් වල තියෙන මොකද රොමෑන්ස් එක මට බාර දෙන්නකෝ
1: කූල
2: අපේ දැන් ලයිෆ් ස්ටයිල් එක සම්පූර්ණයෙන් වෙනස්නේ නේද?
1: ඔව්නේ.
2: මේ ඉඳගෙනමයි ඉන්නේ. ඉඳගෙනමයි ඉන්නේ. හැබැයි ස්ට්‍රෙස් එක වැඩි. මහන්සි වෙලා වැඩ කරන මිනිහෙකුට වඩා අද කාලේ තියෙන රස්සාවල් එහෙම ඇඟපත වෙහෙසන්න නැති වුණාට පුදුමාකාර පුදුමාකාර ස්ට්‍රෙස් එකක් බිල්ඩ් වෙනවා.
1: يعني මානසිකව මාර අමාරු එකනේ.
2: නේද? මේ ආතතිය අපිට නිකන් ස්ටැටික් එකක් විදිහට අඳුරන්න පුළුවන්. නිකන් තේරෙන භාෂාවෙන් කියනවනම් නිකන් කරන්ට් එකක් වගේ එකක්. ඒ වගේ නිකන් අමුතු නෙගටිව් චාර්ජ් එකක් අපේ ඇඟවල් වල බිල්ඩ් වෙනවා.
1: හරි. වැඩි වෙවි යනවා මේකනේ.
2: ඔව්. එතකොට තමයි අර මිනිස්සුන්ව පෙන්වන්න බැරි ගන්නට අවශ්‍ය වෙනකොට මේක බිල්ඩ් වෙනවා.
1: ඕකේ.
2: දැන් ඒ වගේ මිනිස්සේ ග්‍රැෆීන් මැට්‍රස් එකක් ගත්තොත් ග්‍රැෆීන් ඉන්ෆියුස්ඩ් ෆැබ්‍රික් එකක් කියලා කියනවා මේක ඇඩ්වාන්ස්ඩ් ඇන්ටි ස්ටැටික් ටෙක්නොලොජි පාවිච්චි කරලා තියෙනවා. ඒතර හිතන්න අපේ ඇඟේ නෙගටිව් චාර්ජ් එකක් දවස පුරාම අපි ඔයාගේ මගේ අපේ හැමෝගෙම බිල්ඩ් වෙනවා මේක. රස්සාවේ ආතති ප්‍රමාණය වැඩි වෙන්න මේ නෙගටිව් චාර්ජ් එක වැඩි.
1: හරි.
2: එහෙව මිනිස්සෙකුගේ ගෙදර තියෙන ග්‍රැෆීන් ඉන්ෆියුස්ඩ් ස්ටැටික් මට කියා ගන්නවා. ඒක මං
1: කියන්නේ ආයතතිය වැඩි වුණා. දැන් නම් නිදා ගන්න ඕනේ.
2: ග්‍රැෆීන් ඉන්ෆියුස්ඩ් ෆැබ්‍රික් එකකින් හදපු මැට්‍රස් එකක් නම්
1: හරි.
2: ඒ මිනිස්සයා ගිහිල්ලා ඒ මෙට්ටට වැටුණු ගමන් ඇඟේ තියෙන නෙගටිව් එනර්ජි එක ග්‍රැෆීන් එකෙන් උරලා ගන්නවා එළියට.
1: වව්.
2: ඔබේ ආතතිය ඉවරයි.
1: නිදාගෙන නැගිටිනකොට අලුත් මිනිහෙක්.
2: අලුත් මිනිහෙක්. මුල ඉඳලා පටන් ගන්න පුළුවන් මිනිහෙක්.
1: හරි.
2: ඔන්න අද අපි ඔබට ග්‍රැෆීන් මැට්‍රස් එකකින් කරන්නේ මොනවද කියලා දුන්නා.

0: අපි ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: Finishing වහලක් ලෙස කලර ෆ්ලෝ වැජබෙනා.
2: සිත් බඳගනි.
1: කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් කලරක් තමයි.
3: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතාවෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගම
5: නවතම විශේෂ අංගරසක් සමගින් Bajaj ත්‍රිරෝද රථය 236cc 4 valve engine idle start and stop switch full digital dashboard handle mat reverse gear brand new Bajaj ත්‍රිරෝද රථය David Pierce Motor Company Private Limited with
6: Sri Lankawe ප්‍රථම වතාවට Rhino roof විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96
7: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance We Help
8: 1500cc turbo engine එකකින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pierce Automobiles විශ්වාසයේ අදම බතරමුල්ල Hyde Park කොන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678
9: අසීමාන්තික අවකාශයක අපූර්ව

0: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා.
1: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13016 අමතන්න.

0: திலகவர்தன டெக்ஸ்டைல்ஸ், David Peris Automobiles with in GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place e GWM Experience Center with in. Adam Obe Test Drive Eka Ven Karwa Ganna. Amathanna Bindu Aika Ekai Hatai, Atasi Asuvatai, Hayasi Hata Haya.
1: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667222 අමතන්න.

සැමට අතදුන් ගමනට ජවයතුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. අද කාලයේ හොඳම ආයෝජනය Brand New Bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්.

0: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
1: අයියා, මට මල් ගොඩාක් දීලා.
0: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
1: හච් 15 පිස්සුවක්ම තමයි.
2: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
3: ෂොප් එක හොරු කැඩුවා දැන් ප්‍රශ්නයක් නෑ.
4: ගං වතුරට සුරසිරුමෙට දැන් මම බය නෑ.
3: අකුණු ගැහුවත් ගිනි දැක්කත් නෝ ප්‍රොබ්ලම්.
4: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
2: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණු කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
5: කුකුෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
3: මුළු පවුලටම මගේ ගානටම.
2: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
6: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තර.
7: ඉන්න තැනමයි දැන් ගනුදෙනු පහසුයි LBSIM app එකෙන්.
3: පහසුව සලසයි, සුහදව සලකයි LB run අය.
8: ඩිලිවරි පරක් වෙලා orders miss වෙනවද? business එකට තියෙන expressම විසඳුම pick me flash affordable cost එකකට ඉක්මනටම packages යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ business එකත් express කරන්න, pick me flash book කරන්න.
9: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වගේ.
10: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
9: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
3: ඔය ඔක්ක

0: ඔම ගන්න දැම් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
1: යාගේ නම සීතා.
2: සීතා!
1: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනය.
3: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
4: අරිගේ හරිම තැනට ගියින්ද. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157555 අමතන්න.
6: සීතා දිවයින පුරා.

0: මේ බැලුවා ජූලි මාසේ කියලා කියන්නේ මාර මාසයක් නේ. දැන් කාගේල්ස් ෆුඩ් සිටි වෙතින් දෙන මේ බිල් වයිප් අවුට්ස් මේක අපි පොඩ්ඩක් පැහැදිලි කරගමු. දැන් ඔබ ෂොපින් කරනකොට රුපියල් 2000ක බඩු ගන්න කියන එක අමුතුවෙන් කියන දෙයක් නෑ. රුපියල් 2000ක වගේ බඩු ගන්නවා. ඒක සාමාන්‍යයි. ඔය අතරේ මතක තියාගන්න යුනිලීව නිෂ්පාදන තියෙනවා 20ක් විතර. ඒගොල්ලෝ ලිස්ට් කරලා එතන අපි නිතර ගන්න දේවල්, රෙදි හොදන්න පාවිච්චි කරන දේවල්, විම් තියෙනවා, ආරාමේවා, ඒ જાති ටික තියෙනවා. ඒ අතරින් භාණ්ඩ තුනක් ඔයාගේ ලිස්ට් එකට ඇතුළත් කරගන්න. යන්න ගිහිලා බිල් එක පේ කරන්න. පේ කරනකොට හදිසියම ඔබට කියයි, මිස් ඔය සල්ලි ගවන්න ඕනේ නැහැ, ඔයාගේ බිල් එක වයිප් අවුට් වුණා කියපු සැනින් ඔයාට ඉතින් පොඩි හිනාවක් කියයි. සතුටු සතුටු. මේ සඳහා රුපියල් මිලියන 20ක් වෙන් කරලා තියෙනවා කාගිල්ස් ෆුඩ් සිටි එක. රුපියල් මිලියන කීයක්ද?
1: දැන් මිලියන කීයක්ද කියලා කිව්වනේ නේද?
0: රුපියල් මිලියන 20ක්.
1: ආ ඉතින් දැන් මොකද කරන්න කියන්නේ?
0: මේ අපි හොටෙල් එකකට ගියා. ගියාම
1: හරි ඉහළ ඇති ඉතින්.
0: ආ අපි ඉතින් අර හැම තිස්සෙම
1: නම යන්න.
0: ඒක
1: ගන්න හොටෙල් ගිහින්.
0: ඒක තිබුණා මේ සුප් අර තියෙන තැන. සුපුත්ති බාරේද? මේ එතන තිබුණා අර බන් දාලා තියෙනවානේ අර සුප් එකත් එක්ක අපිට. එතන තිබ්බා ලස්සන ලස්සන කියුබ්ස්. මම බැලුවා මොනවාද? Oh my gosh. පැල්වත්ත බටර් කියුබ්ස් තමයි එතන තිබුණේ.
1: පැල්වත්ත නාමය අපේ බටර්
0: සම්මානේ. මට මාර ආඩම්බරයක් ඇතුණා. මම ඊට පස්සේ එතන හිටපු මේ මේගොල්ලන්ගේ
1: ෂෙෆ් පාට් තමයි ඇදලා පැල්වත්ත ඉවරයි. බුෆේ එකේ මිනිස්සු
0: ඉන්නේ. මම ෂෙෆ් කෙනෙක් නෝ. පැල්වත්ත නාමය අපේ කිරිසම් නාම. ගාලා ඒතර යා.
1: ඒක නම ගහලා තියෙනවා පේනවා.
0: ඔයෝ ඒ උනාට ඉතින් අර සතුටුයි ආඩම්බරයි. අනිත් එක මං ආසයි ඒකේ ලුක් එක. ඒකේ ඒක ඉදිරිපත් කරලා තියෙන ආකාරය.
1: එහෙම තමයි පටන් ගන්න තියෙනවා. දැන් ඒගොල්ලන්ගේ තියෙනවා අර ජාත්‍යන්තර නිමාවට හදපු අර
0: බටර්
1: ෆොයිල් එකේ.
0: හරි.
1: එහෙම ආපු බටර් මොනවාද ඒකට කියන්නේ?
0: කුට්ටි.
1: බටර් කුට්ටි.
0: පැල්වත් වල තව ගොඩක් ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට්ස් තියෙනවා. ගීයක try කරලා බලන්න. මම ගීයක පහුගිය දවස් ටිකේම use කරා. හොඳ බාස්මති හාල් එකක් ක්ලිපේ තියලා බත් එක හොඳට වතුර ටික හිඳිලා එනකොට පැල්වත්ත ගී වලින් හැඳයි හැඳයි හැඳක් දාන.
1: ඒක මොකද වෙන්නේ? බත්තට වෙන් වෙනවා.
0: වෙන් වෙනම හොඳ සුවඳක් එනවා. අනිත් එක ගී කන එක හොඳයි කියලා කියනවානේ.
1: මගේ කැලෙන්ඩරි දැනුම කොහොමද?
0: නයිස් නයිස්.
1: දක්ෂයනි.
0: ඊට පස්සේ අපිට පුළුවන් ද කොකෝ ෆ්‍රයි? අපිට පුළුවන් ද මට කොකෝ පොල් තෙල් දෙන්න කියලා දැන් පුළුවන් පාට.
1: මොනවද වාට දැනගන්න ඕනේ?
0: පොල් තෙල්.
1: මම මාර ෂුවර් ගත්තා නම් මෙච්චර කාලයක් හිතාගෙන හිටියා කියලා වෙන මෙහෙම දෙයක්.
0: මොකක්ද?
1: ගෙදර පොල් කඩලා මද ගලවලා. ඉතින් ඕගොල්ලෝ ගල් පළල මද කන જાතියනේ.
0: ඒකනේ අපිට
1: බැරි. පළල මද ගන්න බැරිද ඕගොල්ලන්ට?
0: Yes. එහෙම කරලා.
1: පැදුරේ දාලා. දවස් ගාණක් වේලලා.
0: හරි.
1: ඒ ටික අරගෙන සෙක්කුවේ දාලා. හස්බන්ඩ්ව ගැට ගහලා. ඒ ටික මේවා කරලා.
0: අම්බරලා අම්බරලා මෙහෙම. ඕකේ.
1: හස්බන්ඩ් වැඩ වෙලාට වා.
0: ඔව් මම මේවා කරලා.
1: ඇතරම අතින් තල්ලු කරන සෙක්කුත් තියෙනවා. ඊට පස්සේ අර සෙක්කුවෙන් වැක් කරන තෙල් ටික අරගෙන ගෙදර ඉතින් හරිය ජාරුවෙන් හරිම පාටයි හරිම සුවඳයි.
0: ගමම සුවඳයි අපේ පොල් තෙල් වලින්. හනේ හනේ.
1: හරිම තෙල් අමුතු ෂෝක් තෙල් රහක් තියෙනවා. වැරදි මිස්.
0: ඇයි අපි ගෙදරදීම තෙල් හදාගත්තානේ?
1: ගෙදරි තෙල් හදාගත්ත එක අපිට හරි සන්තෝසයි. ඔය තෙල් ටික වට RBD කරගන්න පුළුවන් වුණා නම්, රිෆයින් කළා බ්ලීච් කරලා ඩියෝඩරයිස් කරගන්න පුළුවන් වුණා නම්, විශේෂ සුවඳක් පාටක් රසක් තියෙන එක නැති කරගන්න පුළුවන් වුණා නම්, ඔයාට ගෙදර පාවිච්චි කරන මේ වට ඔක රට යවන්නත් තිබ්බ. පොල් තෙල් වල වතුර තිබුණත් අපද්‍රව්‍ය. අපි අහලවන්නේ තනකොළ පිට්ටනියක කොත්තමල්ලි ගහක් තිබුණොත් ඒක වල්පැලයක්. ඒ වගේම පොත්තමල්ලි ආයක තනකොළ ගහක් තිබුණොත් ඒක වල්පැලයක්. වල්පැලරනේ එහෙමනේ.
0: Yes.
1: වතුර කියන්නේ හොඳ දෙයක් වුණාට පොල් තෙල් වල තියෙනකොටේ හොඳ දෙයක් නෙවෙයි. පොල් තෙල් මුඩු වෙන බලපානෝ.
0: හරි.
1: සත්තු ජරා කරනවා. වැලි වැටෙනවා, පස් වැටෙනවා, දූවිලි හිටනවා. ඒවත් එක්කම තමයි කෝවි පරිමක දාලා අමරලා ගන්න අපි. ඒවත් එක්ක දෙන්නේ යන නංගිල පපඩම් බඳගෙන. හොඳයි. ෂෝක් තෙල් ටික අපි ස්තුතිවන්ත වෙන සේන මිල්ස් එකට මේ හරි දැනුම දෙන එකට.
0: ඕ ඒක ඇත්ත ඒක ඇත්ත.
1: හරි දැනුම දීලා හරි පොල් තෙල් එක දීලා තියෙනවා මාකට් එකට. කොකෝ ෆ්‍රයි.

0: හැමදාම හිතන දෙයක් තමයි ඇයි අපි රූෆ් ටොප් එකක් හැදුවේ? ඇයි අපි එතන එන්ජොයි කරන්නේ නැහැ? අපිට ඒ රූෆ් ටොප් එක හින්දා ගෙදර හරි රස්නේ, අමතර කරදරයක් නේද කියලා එහෙම හිත හිත ඉන්නකොට ලංකා ටයිල්ස් ඒගොල්ලන්ගේ අලුත්ම අලුත් ප්‍රොඩක්ට් එක ඔන්න මාකට් එකට නිකුත් කරනවා. මම දන්නවා මම වගේම ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් රූෆ් ටොප් තියෙන. හරි, රූෆ් ටොප් තියෙන අරවින්දට ඒක ප්‍රශ්නයක් නෙමෙයි, බට් අපිට ප්‍රශ්නයක් මොකද අපේ රූෆ් ටොප් තියෙනවා.
1: කොහෙ තියෙන තට්ටුද මේක තරන්නේ? තට්ටු දෙන්නේ තුට්ටු දෙන්නේ ඇති.
0: අපි සොලියුෂන් එක ගැන කතා කරමු. දැන් ඔගොල්ලොත් වරි වෙනවා නම් අයෝ රූෆ් ටොප් එකක් දාගත්තා ඉන්න බෑ, ගෙදර වසන්න බෑ, පුදුම රස්නයක් තියෙන්නේ කියලා. ෂා, නියම ප්‍රොඩක්ට් එකක් හඳුන්වලා දුන්නානේ. මේකට කියන්නේ කූල් රූෆ් ටොප් ටයිල් එක. කෙලින්ම රස්නේ පරාවර්තනය කරලා දානවා.
1: මේක ඉන්දියාවේ තියෙන ගොඩනැගිලි කාර්ය සාධන සහ තිරසාර භාවය පිළිබඳ පිළිගත් විශේෂඥ ආයතනයක්. ඒකට කියන්නේ SEFT Advisory Foundation. SEFT Advisory Foundation. මේක CAF කියලා කියන නමින් තමයි හඳුන්වන්නේ. ඒගොල්ලෝ කරපු පරීක්ෂණයක් කරා ඔප්පු වෙලා තියෙනවා මේ ලංකා ටයිල් එක හඳුන්වලා දීපු cool rooftop ටයිල් එකේ කාර්යක්ෂමතාවය බලාපොරොත්තු වුණාටත් වඩා ඉහළ මට්ටමක තියෙනවා කියලා. මේක නම් වැඩ කරන භාණ්ඩයක්, cool rooftop ටයිල් එක. තව දුරටත් ඔබේ rooftop එක නිසා ගෙදර යටතට්ටු පෝරණු වෙන එක නතර කරන්න දැන් ඔබට දැන් ලේසියෙන්ම පුළුවන්. නැත්තම් ඔබ rooftop එකක් ගහලා ඒකටත් වියදම් කරලා රස්නේ අඩු කරගන්න දවස පුරාම AC දාලා light bill වලටත් ගෙවලා තමයි නතර වෙන්නේ. එක පාර වැඩ ඉවර කරගන්න. ලංකා ටයිල් තමයි මේ ටයිල් එක හඳුනලා දුන්නේ.
0: මේ කරන්ට් බිල් එකත් එක්ක අපි හැමදාම ෆයිට් කරනානේ. අපේ හිතේ තියෙන ලොකු කෑල්ලක් මේ කරන්ට් බිල ලොකුවට එන එක. ඒකටත් අපි හොඳ විසඳුමක් සිංගකත් එක්ක අරගෙන ආවිලා තියෙනවා. ඒ තමයි ඩිජිටල් ඉන්වර්ටර් රෙෆ්‍රිජරේටර් එක. ෆ්‍රිජ් එකට යන කරන්ට් එකෙන් 50%ක් ඉතුරු කරලා දෙන්න මේ ෆ්‍රිජ් එකට පුළුවන්.
1: ඔව්, හුඟක් ගෙවල් වල ඉලෙක්ට්‍රිසිටි වැඩි වෙන්න හේතුව ඒගොල්ලන්ගේ ෆ්‍රිජ් එක.
0: 24 hours දාලා තියෙනවා.
1: ඕෆ් කරන්න නැහැ නේ කිසි කෙනෙක්.
0: නැකනේ.
1: ඔබේ ගෙදර තියෙන ෆ්‍රිජ් එක කල්ප්‍රිට් කෙනෙක් වුණොත් ඔබව පාරට ඇදලා දාන තරම් බිලක් හදලා දෙන්න පුළුවන් එයාට. මේක සුපිරි බහන්ඩ. මේක 150ක් කරන්ට් එක ඉතුරු කරලා දෙන එකක් කියලා කියන්නේ. තියෙන එක තල්ලු කරලා කොහෙරි මේවා කරලා දාලා මේක ගත්තට කමක් නැහැ. මොකද ඕවර් ටයිම් ඔබට සෑහෙන සල්ලියක් ඉතුරු වෙනවා. ඉලෙක්ට්‍රිසිටි සේව් කරලා දෙන නිසා ලොකු ගාණක් දැන්. ඉලෙක්ට්‍රිසිටි බිල් එකක් හේතු මේ රුපියල් 5000 ගානේ මේකට මාසෙකට ගෙවාගෙන යනවා නම් ගෙවාගෙන යන්න තියෙන සිම්පල් පේ සිස්ටම් එකට.
0: හරි.
1: ඔයගෙන ලයිට් බිල් එන්න ගත්තාම ඕවගේව නෙමෙයි එන්නේ. ඔය කරන්ට් කන ෆ්‍රිජ් තියෙනවා. ඒවා ලයිට් බිල් මේ වාරිකේට වඩා බොහොම වැඩි.
0: ඒක බැලන්ස් කරගන්න පුළුවන් ගානට නේද?
1: අනිවාර්යෙන්. ඉතින් මේ සදාටම ගෙවනව නෙමෙයිනේ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔබට මේව ටක් ගාලා තේරෙනවා මේකේ.
0: හොඳයි කියලා. Right, අපි වීකෙන්ඩ් එකේ කරන්න පොඩි වැඩක් කියන්නද? වීකෙන්ඩ් එකේ ගන්න NLB ජය ලොටරි එක. මොකද මම එහෙම කියන්න හේතුව ඒගොල්ලන්ගේ ඉරිදා දවසට තියෙනවා Sunday bonus කියලා විශේෂ දිනුම් ලැබීමක්. සාමාන්‍ය හම්බ වෙන සල්ලි වලට අමතරව රුපියල් 10,000ක් ජයග්‍රහණය කරන්න හම්බ වෙනවා ඉරිදා දවසට විතරක්. ඒ නිසා මේ වීකෙන්ඩ් එකේ අපි පොඩ්ඩක් NLB ජය try කරලා Sunday bonus එක එක ඇදිලා සඳුදා නිකන් අලුත් විදිහකට අපි ජීවිතේ පොඩ්ඩක් වෙනස් කරගන්න try කරද්ද 10,000ක් කියන්නේ සමහරකට හිතන්න පුළුවන් 10,000ක්. හැබැයි 10,000ක් රුපියල් 40කට ඇදුනොත් අන්න එතකොට පොඩි එකක් තියනවා නේද අරවින්ද? ඒ නිසා NLB ජය ලොටරි එක ගන්න. තව ඒගොල්ලන්ගේ ලොතරැයි ගොඩක් තියෙනවා. අපි ඒ ගැන විස්තරත් කියන්න. සුබ දවසක් ගොවිසෙත මහජන සම්පත ධන නිධානය මෙගා පවර් ලකි 7 හඳහන අද සම්පත ජය 7 සමෘද්ධි. ඕන එකක් ගන්න NLB එකෙන් ගන්න. මොකද දිනන්න තියෙන අවස්ථා වැඩිම කරපු දිනන්න තියෙන සම්භාවිතාවය වැඩිම කරපු ලොතරැයි තමයි NLB ගාව තියෙන්නේ. ඔයාට NLB ජය.
1: මට ජය වේවා.
0: ආට ජය වේවා.
1: මටම හරියන්න ඕනේ හැමදේම. මටම ලැබෙන්න ඕනේ. මම ඉහෙලා යන්න ඕනේ. මට ඉහෙලා යන්න මම හරියා කියන්නේ මොකද්ද ඔයාලට මොකද
0: වෙලා තියෙන්නේ? මම හරියා කියන එකනේ. එහෙම එන ඔක්කොම ඩීටේල්ස්
1: මේ විදිහට ඕනේ නර්ස් කෙනෙක් වෙන්න බෑ.
0: ඉතින් ඇත්තට බලන්න මේ වගේ
1: තාත්තගේ මම්ම කරගත්තා ඒක.
0: කොච්චර විස්තර අපිට හොයා ගන්න පුළන්ද නේ? ගොඩක් කට්ටිය මේවා යූස් කරනවා අඩු වෙලා තියෙන්නේ මේකට යන ඩේටා ප්‍රමාණය හින්දා නේ අරවින්ද.
2: දන්නේ තියෙනත් පාවිච්චි කරන තියා ඉන්න. පාවිච්චි කරන වැඩි පාවිච්චි කරන ඩේටා යනවා කියලා ඉතින්. Hot 15 package එක ඇතුලේ ඔය තියෙනවනේ 15ක්.
0: Yes.
2: ඒක තියෙනවා අය. YouTube තියෙනවා, TikTok තියෙනවා, ChatGPT තියෙනවා, Gemini තියෙනවා, Instagram තියෙනවා, WhatsApp තියෙනවා,
0: Viber තියෙනවා, Emo තියෙනවා, Telegram තියෙනවා, Messenger තියෙනවා. ඊට පස්සේ
2: දැන් පාළුවට කරලා
0: එක්ස්ටර්නල් LinkedIn තියෙනවා.
2: තියෙනනේ Funday Sunday
0: යනනේ. ChatGPT තියෙනවා, Gemini තියෙනවා, YouTube තියෙනවා, Instagram තියෙනවා.
2: ඒ ඔක්කොම ටික තියෙනවා.
0: හරි.
2: ඩේටා unlimited ඩම් වෙන රුපියල් 1199 package එක මාසෙටම.
0: Yeah.
2: ඔබ තාම ඩේටා වලට ඊට වඩා වීදම් කරනවා නම් මට ඔබව එපා වෙන්න පුළුවන්.
0: දවත්
2: අපි අලු වෙන්නේ නැති වෙයි.
0: මෙච්චර කියනවා.
2: කිසිම කිසිම තේරුම් ගන්න නැහැ මෙච්චර කතා කරලා.
0: ඕ අනේ.
2: Unlimited data. ඒක ලොකු ගාණක්. Unlimited ලොකු ගාණක්.
0: ඒකනේ හොඳ ගාණක් ඒක.

0: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
1: අපි හැමදාමත් වගේ ඉස්සරහට අභියෝගයට අභියෝගයක් වෙන්න.
2: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
3: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
4: හදිසියට එහෙ මෙහෙ තියන්නේ පරතරම්
5: රන්පෞමකට ඉහළ අප්‍රිකාර්ම අමතන 0115 880 400 LOLC රන්සලි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
6: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
7: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
8: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. ද පැලස් ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට. ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න 0716666222 ප්‍රයිම් රෙසිඩෙන්සිස්.
9: මේක තමා විස්තරේ දාන්න ඕන පත්තරේ.

අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Wood Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි. දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook. අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Wood Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.

0: දෙදහස් විසි පවසර එසල්යිසි ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ටහිමිවන දැවන්ත බෝනස් ප්‍රතිලාභේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන්
1: ඔරිජිනල් ක්වොලිටි භාගයට භාගයක් අඩුවට වසර 15කට වැඩි විශ්වාසය සමග පියෝටෙක් සොලියුෂන්ස් වෙතින් ඇස්ටා ටෝනර්, HP, කැනෝන්, බ්‍රදර්, එප්සන්, සිරොක්ස් සතුරු සීලුම ප්‍රමුඛ පෙළේ printer සඳහා ඇස්ටා ටෝනර් ඔරිජිනල් වගේම ක්වොලිටි වියදම 150ක් දක්වා අඩු කරගන්න. දැන් මම තන්න 0777133.21 ඇස්ටා ටෝනර් print smart save more.
2: Okay,
3: Divine Apura. Udena vai vinari hayai.

0: থিয়েটার টপ স্টোরি
1: ගාසා සටන් විරාමයේ එදවන අදියර පිළිබඳ බහුපාර්ශ්වික සාකච්ඡාවක්. ගාසා සටන් විරාම ගිවිසුමේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා ඊජිප්තුවේ කයිරෝ නුවරදී බහුපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ ඇමරිකාව, ඊජිප්තුව, කතර් සහ තුර්කිය යන රටවල මැදිහත්කරුවන්ගේ සහභාගීත්වයෙන්. ඊජිප්තු නියෝජිතයින් සඳහන් කළේ ගාසා සටන් විරාමයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව ගිවිසුමේ අන්තර්ගත මාර්ග සිතියම පිළිපදින බව යළි තහවුරු කර ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ බවයි. හමස් සංවිධානය සහ අනිකුත් පලස්තීන කණ්ඩායම් මෙම යෝජනාවට නිල වශයෙන් අනුමැතිය ලබා දී තිබෙනවා. එම යෝජනාවට අනුව ගාසා තීරයට ජාත්‍යන්තර බලකායක් යෙදවීම සහ ගාසා පරිපාලනය සඳහා වන ජාතික කමිටුව සිය රාජකාරී ආරම්භ කිරීමට නියමිතයි. එමෙන්ම මෙම ගිවිසුම හරහා ගාසා තීරයේ යථාතත්වයට පත් කිරීමේ සහ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමටද සැලසුම් කර තිබෙනවා. මේ අතර හමාස් සාකච්ඡා කණ්ඩායමේ සමාජික ගාසි හමාත් ප්‍රකාශ කළේ ගිවිසුම යටතේ ඊශ්‍රායලය තම වගකීම් ඉටු නොකරන්නේ නම් හමාස් සංවිධානයේද සාම ගිවිසුමේ කිසිදු පියවරක් ක්‍රියාත්මක නොකරන බවයි. හමාස් නිරායුධ කිරීමේ ක්‍රියාවලිය ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් සම්පූර්ණයෙන් ඉවත් වීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු ඉදිරියට යාම මත රඳා පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
0: අනුග්‍රහය
2: සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
3: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117886666
4: 98.2 98.4 Siyata

0: වටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: මේ හැමෝට එන ප්‍රශ්නයක් තියෙනවා. මහලොකු ප්‍රශ්නෙකුත් නෙමේ. ඒක ලහන දැන් බයික් කියලා නමක් තියෙනවා. බීජින් කියලා නමක්. X55 කියනවා. එහෙනම් මොකද්ද මේකට හරියට මේ වාහනෙට කියන්නේ මේ SUV එකට? මම දැන් ගණනාවක චෙක් කරා ඇත්තට මේකට කියන්න ඕනේ බයික් බීජින් X55.
2: Okay.
1: මොන නමින් ආවත් වන්දිය මරුනේ.
2: අනිවාර්යෙන් සුපිරි.
1: මේ වාහනයට අපි නම කියන්න එච්චර උනන්දු වෙන්නේ නැහැ. නමුත් සුප්‍රකට ජර්මන් වාහන නිෂ්පාදන කම්පනියක් කියවම ඔබ ටග් ගාලා ඔළුවට යනවා. ඊට අමතරව කොරියාවේ තියෙන අතිශය සුප්‍රකට තවත් වාහන කම්පනියක් මේ බීජින් කම්පනියත් එක්ක එහෙම තාක්ෂණික දැනුම සහ එකක දේවල් එහෙම ඔටෝමොටිව් ඉන්ඩස්ට්‍රි එකේ එහෙම කොලැබරේෂන්ස් තියෙනවා. මේ බීජින් වාහනේ නිෂ්පාදනය කරලා තියෙන බීජින් කම්පනියත් ඒ විදිහට අර තවත් කම්පනිස් දෙකක් එක්ක නොලෙජ් ෂෙයරින් වල ඉන්නවා. ටෙක්නොලොජි නොලෙජ් නොලෙජ් කොහොම ඉතින් ඔක්කොම ටික අහු වෙනවා.
2: Yes.
1: ඒ බව මේ වාහනේ එළියෙන් සහ ඇතුළෙන් බලපුවම පේනවා. බයික් X55 SUV එකට ඔබ වාහනේට ගොඩ වෙන කලින් ඔබ එළිය දකින්න.
2: හරි.
1: බලන්නකෝ වාහනේ සයිස් එක හරිම හොඳ සයිසබල් SUV එකක්. වැදගත්ම දේ මේකේ ප්‍රයිස් රේන්ජ් එක. ඔබට පර්මිට් එකක් තියෙනවා නම් මිලියන 15කට අඩුවෙන් මේකේ තියෙන টොප් එන්ඩ් එකේ තියෙන එකම ගන්න පුළුවන්. ඒ කියන්නේ උඩම තියෙන ඔප්ෂන් වැඩිම එක ගන්න පුළුවන්. පර්මිට් එකක් නැත්තම් මොකද කරන්නේ? පර්මිට් එක නැත්තම් ඒත් ඔබ ගිහලා ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් එකට කතා කරන්න. මම ඔබට ඒ පොරොන්දු දෙන්නම්.
2: හරි.
1: ඔබ හිතන්නේ නැති ගාණක් ඒත් ඔබට ඔෆර් කරනවා.
2: Seriously?
1: ඔව්. පර්මිට් එක තිබ්බද නැද්ද ඉබ්බත් එක නැතත් එකයි හිතන ගාණක් ඔබට දෙනවා ඒගොල්ලෝ.
2: මම සබර.
1: ඔයා try කරලා තියෙනවද pick me එකේ එහෙම මේ බඩු යවන්න?
2: බඩු යවන්න
1: flash the truck ද?
2: මම කරලා තියෙන්නේ flash.
1: ඔබ මේ සර්විස් එක පාවිච්චි කරන්නේ. ඔබ ව්‍යාපාරයක් පටන් ගන්නකොටම මේ වාහන ගොඩාක් ගෙන්නගෙන ඩ්‍රයිවර්ලා දාලා ක්ලීනර්ලා දාලා සර්විස් කරන් ඕවා කරන්න බෑ මුලදී. මුලදී නිකන් ව්‍යාපාරය ගෙනියනවා. ඩෙලිවරි ෆ්ලීට් එක ඔබට පුළුවන් pick me වලින් කරගන්න.
2: Yes.
1: Pick me flash නම් ඔය සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 10 15 උපරිම ලෙවල් එකේ බරු ටික බයික් එකක් හරි පොඩි කාර් එකක් හරි බට්ට ලොරි එකක් හරි ඔබට යවන්න පුළුවන්. අනිත් එකේ බඩු ටික අපි ගාව තියෙන බඩු ටික කාට හරි යවන්න නෙමෙයි. කොහේ හරි තියෙන එකක් pick කරගෙන එන්නත් ඔබට වාහනයක් ඔබට දාන්න පුළුවන්. නැත්නම් ඔබ වාහනයක් දාලා ඔබේ ගාව තියෙන එකක් තව කෙනෙකුට යවලා එයාට එහෙන් ගෙවන්න දාන්න පුළුවන්. ඒ මිනිහටත් මේ වාහනේ එන අතරමඟදී ට්‍රැක් කර කර බලන්න පුළුවන් දැන් කොහෙද දැන් කොහෙද යවපු කෙනාටත් බලන්න පුළුවන්. බරු ටික බාර ගන්න බලාගෙන ඉන්න කෙනාටත් බලන්න පුළුවන් දැන් කොහෙද මගේ ඩෙලිවරිය දැන් කොහෙ හරි තියෙන්නේ.
2: ඒක හරිම ලේසියි.
1: මේ වැඩ ගන්න. මේ වැඩ ගන්න. ඇත්තටම ෂෝ හරිම හිතට සැහැල්ලුවක්.
2: අනිවාර්යෙන්. ඔයාලා එකවර වැඩ කීපයක් කරන්න පුළුවන් දරවින්ද. දැන් මට පුළුවන් එකවර වැඩ කීප බැනුම් අහන ගමන් hina වෙන්න පුළුවන්. දැන් මට දුස් කියනද මට hina වෙන්න පුළුවන්.
1: මෝඩ වැඩ කරලා බැනුන් අහන ගමන් hina වෙන්න
2: පුළුවන්. තුනක් වැඩ තුනක්.
1: පුළුවන් වගේ.
2: එක පාර කරන්න.
1: মালටි ටාස්කින්.
2: Yes, multi task.
1: උකාක් කරි ගොන් වැඩක් කළා බැනුන් අහන ගමන් hina වෙන එක. মালටි ටාස්කින්.
2: ඉතින් මම ලැප්ටොප් එකක් ගන්න ඉදී වුණත් අරවින් හැමදෙස්සෙම බලන්නේ মালටි ටාස්කින්.
1: මට හැම වෙලාවෙම ඉස්සෙල්ලාම মালටි ටාස්කින් කියන එක පටලවා ගන්න තු කියා ගන්නත් පුළුවන් වෙනවා.
2: හරි. ලැප්ටොප් එකක් ගන්නත් උනේ মালටි ටාස්කින්. දැන් මට
1: මොකද්ද মালටි ටාස්කින් ලැප්ටොප් එක ඔයා මොකද්ද ඔයා කරන්න ඉතන?
2: මට ගේමින් ඕනි, මට වීඩියෝ එඩිටින් ඕනි, මට නිකන් නෝමල් ඊමේල් ගහන ඒ වැඩ ටික කරන්න ඕනේ මට. ඒ ඔක්කොම ටික එකම
1: ලැප්ටොප් කරන්න ඕනේ.
2: ආහ්. ඉතින් ඒ නිසා තමයි මම සිංගේකට ගිහිලා MSI ලැප්ටොප් එකක් තෝරගත්තේ. මගේ වැඩ සියල්ලම එක ලැප්ටොප් එකකින් මට කරගන්න පුළුවන් නිසා. ඉතින් ඒ වගේ ඔබේ මොකක්ද වැඩේ? ඔබ মালටි ටාස්කර් කෙනෙක්ද? එහෙම නැත්නම් ඔබ එකම වැඩේ වැඩයක් සඳහාද?
1: වැඩයක්.
2: එකම වැඩක් සඳහාද?
1: වැඩයක්ද? වැඩයක්ද? හරිද මිස්? වැඩයක්.
2: ලැප්ටොප් පාවිච්චි කරන්න ඔබේ අවශ්‍යතාවය කියලා සිංගේකට කියන්න. සිංගේක ලෑස්ති ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන ලැප්ටොප් එක තෝරලා දෙන්න. ඒගොල්ලෝ ගාව තියෙන ලෝකේ තියෙන දැවැන්තම ජනප්‍රියම සුපිරිම ලැප්ටොප්ස් එකතුව. MSI, Asus, Dell, Acer, genuine laptops. හොඳම දේ කියන්න දරුවින්ද? මාසෙකට රුපියල්
1: 20.
2: ඔව් මාසෙකට රුපියල් 20000ක් ගෙවලා අරගෙන යන්න පුළුවන්. එකපාර සල්ලි දෙන්න ඕනේ නැහැ.
1: ඔව්.
2: හරිද? Okay.
1: දැන් මම ඔබට කියන්න පොඩි කාරණාවක් හිතේ තියාගෙන ආවා. ඇලුම් ට්‍රාන්සෙන් ස්පේස්. මොකද මේ ඇලුම් කියන්නේ? මේ ඇලුම් කියන්නේ ඇලුමිනියම්. ඔබට කවදා හරි තැනක් තිබිලා තියෙනවද ලෝකේ තියෙන හොඳම ඇලුමිනියම් නිෂ්පාදන ගැන නිකන් මෙහෙම ගිහිල්ලා බලලා ආ මේ වගේ ඒවා හදලා තියෙනව නේද? ඉස්සර වගේ නෙමෙයි නේද? දැන් අරන් ගියා තිබ්බ වැඩේ ඉවරයි නේ. එහෙම තියෙනව නේද ෆිනිෂ් කරපු ඒවා. හැබැයි අපි ඒක දැනගන්නේ කොහොමද? දැක්කොත් තමයි. දැන් හිතනකො ඔබ බිල්ඩින් එකක් හදන්න plan එකක් තියෙනවා. ඔබ ඇලුමිනියම් වලින් වැඩ කරන්න ඕන කියලා පොඩි අදහසකුත් දැන් තියෙනවා. දැන් මිනිස්සු ඇලුමිනියම් පැත්තට යනවනේ. එකක් තමයි ඇලුමිනියම් බොහොම ලේසියෙන් සපයා ගන්න පුළුවන්. ඇලුමිනියම් එක බොහොම ඉක්මනට වැඩ කරන්න පුළුවන්. ලී එක වගේ නෙමෙයි. අපිට දෙනවා මිලිය මේක හොඳයිද මේ මුදලාලි මේ ලී හොඳ එල මහත්තයා එල එල එල කියලා අම්මා එල තමයි දාලා මාසෙ යනකොට ගුල්ලකන එල නේති අරටෝ නෙමෙයි නේද දාලා ඒ නිසා මිනිස්සු ඇලුමිනියම් වලට යනවා. හැබැයි ඇලුමිනියම් වලට ගියත් මිනිස්සු තාම දන්නේ නැහැ මේ වැඩේ රහට කරගන්න මොනවද ඇලුමිනියම් වල තියෙන නිෂ්පාදන. මොනවාගේ ප්‍රොඩක්ට්ස් තියෙන්නේ? මොනවාගේ සොලූෂන්ද ඒගොල්ලෝ ගෙනල්ලා තියෙන්නේ? ඒවා ස්ටෑන්ඩඩ් එක කොහොමද? ඒවා ඉන්ටර්නැෂනල්ද? ඔව්. ඇලුමෙක්ස් නම් ඒවා ඉන්ටර්නැෂනල්. ඇලුමෙක්ස් පටන් ගන්න තියෙනවා. අපි මේ දැන් කිව්වේ ඇලුම් ට්‍රාන්සින් ස්පේස් කියලා කියන්නේ. මේක මේ නාරායන්පිට පාර නාවල. ඔයා ගන්න හරි ලේසි. එතන ගිහින් බලන්න ලෝකයේ දැනට පාවිච්චි කරන ඇලුමිනියම් විසඳුම් ගොඩනැගිලි කර්මාන්තේ ඉදිකිරීම් කර්මාන්තේ සඳහා සුපිරිම බඩුඩුක එතන තියෙනවා. ඒකට ගිහිල්ලා බලන්න මොනේ ඔබ බිල්ඩින් එකක් ගයක් දොරක් හදන්න හිතාගෙන ඉන්නව නැත්නම් ඔබ කවදාවත් දැනගන්නේ නැහැ. ගියේ නැත්තම් මේ තරම් නිෂ්පාදන ගොඩක් දැන් තියෙනවා කියලා මාකට් එකේ. ෆිනිෂ් කරපුවා. පිළිවෙලට හදලා ඉවර කරලා ගෙඩිය පිටින් අරන් ගිහිල්ලා තියලා මේක කරනකොට වැඩේ ඉවර කරගන්න පුළුවන් සොලූෂන් දැන් ඇලුමිනියම් ඉන්ඩස්ට්‍රියේ තියෙනවා ලොක්කා. ඒක දැනගන්න තමයි ඔය තැන.

0: 2022 බජාජ් එක මුලින්ම පල්ස කියන මොඩල් එක අඳුනලා දෙන්න. දැන් මිනිස්සු කතා කරන්නේ බජාජ් පල්ස N160 N160 ප්‍රීමියම් කියන බයික් කැටගරිස් දෙක ගැන.
1: හරි.
0: ඒක පොපියුලර් වෙන්න පුදුම හේතුවක් වුණා ඒ බයික් එකේ ඩිසයින් එක. ඒක හරිම මස්කියුලර් බයික් එකක්. ඒ කියන්නේ අපි ඔය බයික්ස් වලත් අපි සුපර් කැටගරිස් තියෙනවනේ.
1: හ්ම්.
0: මස්කියුලර් බයික්ස් තියෙනවා. ඒවයි ෆ්‍රේම් එක විතරක් නෙමෙයි ඒ බයික් එකට වෙන පෙනුමක් වෙන හැඩයක් ඇවිල්ලා තියෙනවා ඒ බයික් එකට පාවිච්චි කරන සමහර තියෙන බොඩි සෙට්ස් නිසා. දැන් ඔයා N160 එක බජාජ් පල්ස 160 N160 ඔයා දැක්කාම ඔයාගේ ඉස්සෙල්ලාම ඔයාගේ ඇහැ යන්නේ
1: හරි
0: බයි ෆන්ක්ෂනල් LED ප්‍රොජෙක්ටර් හෙඩ් ලෑම්ප් එකට. ඒක රොබොටික් මූණක් තියෙන්නේ. තනි ලයිට් එකක් ලෝ බීම් එකයි හෙඩ් බීම් එකයි දෙකම ඒ තනි බෝලයක් වගේ ලයිට් එකෙන් තමයි ප්‍රොජෙක්ට්
1: කරන්නේ.
0: ඒ බල්බ් එක ඒ ලෑම්ප් එක ලොකු නෑ. ඒ උනාට එක මාර පවර්ෆුල්. ඒකට උඩින් තියෙනවා ඒකට කියනවා වොල්ෆ් අයිඩ් LED DRLS කියලා. මේ ඩේ ටයිම් රනින් ලයිට්ස් තමයි මේ සෙට් දෙක. වෘර්ගයෙකුගේ ඇස් දෙකක් වගේ. ගොඩක් අය ගත්ත ගමන් කරන පළවෙනිම දේ තමයි මේ ලයිට්ස් දෙක මොඩිෆයි කරනවා. රෑකට ඇත්තටම වෘර්ගයෙක්ගේ රතුපාට ඇස් දෙකක් වගේ පේන විදිහට ගොඩක් අය බයික් එකේ ඩේ ටයිම් රනින් ලයිට්ස් මොඩිෆයි කරලා තියෙනවා. දැනට ලංකාවේ තියෙන බයික්ස් වලින් වැඩියෙන්ම මොඩිෆිකේෂන් වලට යන බයික් එක මේක. ඊළඟට මේකේ තියෙන අන්ඩර්බෙලි එක්සෝස් සයිලන්සර් එකක් තියෙනවා. ඒකෙන් බයික් එකට වෙනමම පෙනුමක් ඇවිල්ලා තියෙනවා. ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම තමයි ලංකාවට ගෙන ලඳුනලා දීලා තියෙන්නේ.
1: හරි.
0: උණු කැවුම් වගේ කලර්ස් ටිකත් ඒ වගේමයි. බයික් එකක් ගන්න ආසාවෙන් හිටියනම් ඔබ තීරණය කරන අද බැලුවනම් මොනව කළා හරි N160 එකක් ගන්නවා කියලා.
1: බුනන්සා කැපුවක් දෙනුම් පත්තු කළක් දෙනුම් අපි දැන් දන්නවා තරගයේ ස්වභාවය ගැන. කරන්න තියෙන්නේ Big 3. ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට්ස් තියෙනවානේ Big 3 එක තියෙනවා, Big Easy 2, ඊට පස්සේ Big Twin Lady එක, Big Light එක. මෙන්න මේ රේස් එකක් හරි ලයිට් එකක් හරි මේ හැම එකකම තියෙනවා කෝඩ් එකක්. මේ කෝඩ් එක තමයි ඔබ SMS කරන්න ඕනේ. ඒ කෝඩ් එක සාමාන්‍යයෙන් රේස් එකේ නම් අර උඩ කෑල්ලේ තමයි හයි කරලා තියෙන්නේ. අර
0: S-code.
1: S-code.
0: S-code එක තියෙනවා මේ රේසර් එක තියෙනවානේ හෙඩ් එක කියලා. ඒකනේ බ්ලේඩ් හයි කරලා තියෙන.
1: ඒක
0: ආවරණය කරලා හදපු ලස්සන කාඩ්බෝඩ් සහ ප්ලාස්ටික් දෙක පාවිච්චි කරලා හදපු ආවරණය තියෙන කාඩ්බෝඩ් එක ප්‍රින්ට් කරලා නයිස් කෝඩ් එක.
1: දැන්
0: ලයිටර් අපි ගත්තොත් එහෙම ලයිටර් එකේ සයිඩ් වෝල් එකේ මේ එහෙම පොඩි ස්ටිකර් එකක් හැදෙට තියෙනවා. ඒකෙත් S කෝඩ් එක තියෙනවා. එහෙම S කියලාම එහෙම කෝඩ් එක දාලා තිනවා. හරි.
1: හරි. ඊට පස්සේ මේක යවන්න ඕනේ මෙන්න මේ විදිහට තමයි.
0: Big හිස්තනක් S කෝඩ් එක හිස්තනක් ඔබේ ID නම්බර් එක 2343 ට SMS කරන්න. WhatsApp කරන්න නෙමෙයි. WhatsApp කරන්න නැත්නම් අපි WhatsApp කරන්න කියනවානේ. SMS කරන්න තමයි ඔබට කාන් තියෙන්නේ. ඒ හැමෝටම අවස්ථාව දෙන්න ඕන නිසා තමයි SMS කරන්න දාලා තියෙන්නේ. දවස ගාන දෙන ස්මාර්ට් ෆෝන් එකක් හරි සතියකට සැරයක් දෙන කූට එකක් හරි දිනා ගන්න ඔබට මේකෙන් අවස්ථාව දෙනවා.

0: ඇති පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වාලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරත් තමයි
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩිවිස්තර සඳහා 13.96
3: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය ඩේවිඩ් පීරිස් e-mobility වෙතින් 0114700550
4: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance Free Help
5: හා කොහෙද මේ දෙන්න උදේ වන්ද
6: අපේ අලුතෙන් හදන ගෙදර ෆිනිෂින් වැඩවලට වැලී සිමෙන්ති ටයිල් ඇඩසිව්ස් කීම් කෝට් වෝටර් ප්‍රූෆින් පේන් බඩු සේරම ගන්න යනවා දැන් කීයකට කියලා යන්නද
5: අයියෝ මොකටද වටේ යන්නේ අර ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට ගියා නම් හරිනේ
7: දැන් ස්විස්ටෙක් ආවොයි සේරම තියෙනවද
5: නෑ හැබැයි ස්විස්ටෙක් දීලා කෙනෙක් කියන්නේ ඕනම දෙයක් හරිමිලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුයින් කෙනෙක්
6: ආ එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස්ටෙක් දීලා ගාවට යමු වැඩේ හරිනේ
8: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය

0: මතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් ඩංකිය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්
1: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
3: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් කොකා කෝලා ඉතිරි රුපියල් 150යි, ඇස්ට්‍රා ඉතිරි රුපියල් 350යි, කොත්මලේ චීස් වෙජස් ඉතිරි රුපියල් 135යි, ප්‍රීමා කොත්තුමේ චිකන් රසති පහේ පැක් එක රුපියල් 240යි. කාගිල්ස් ෆුඩ් සිටි.
4: ඇලුමිනියම් ඇලුමිනියම් මනේ
5: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
6: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතික ලත් ඇලුමෙක්ස් ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
1: David Peeris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 011 4700 868.
7: Hari giye harima tanata giye inda. LOLC eken ne loan ekak gatte.
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5715 555 අමතන්න.
1: සැබෑම රාජිනියන් කිරුළු ගන්වන ජාත්‍යන්තර තලයේ අභිෂේක මංගල්‍ය.
10: සියත Big Twin Lady Miss World Sri Lanka 2026.
11: මම අනුදු ගුණසේකර, සියත Big Twin Lady Miss World Sri Lanka 2024. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. ගුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
12: විමර දැනුමෙන් පෞෂෙන් සහ රූප සුන්දරත්වයෙන් පිරිපුන් රාජිනිය ඔබද සිහින කිරුළ හිස දනන්නට දැන්ම සියත Miss World Sri Lanka Instagram හෝ Facebook පිටුවට ඔබේ අයදුම්පත යොමු කරන්න.
10: සියත Big Twin Lady Miss World Sri Lanka 2026.
12: Title Sponsor.
13: ඔබේ සමට දිගුරණ දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුල.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපු අද්දිනු පත්තු කරත්
1: ඉදිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින්.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: හදිසියට එහෙ මෙහෙ තියන්න පාරත්තරම්.
2: රන් පවුමකට ඉහළ අප්‍රිකාරම. අමතන්න 0115 880 400. එල්ලෝ එල්සි රන් සලි රන්මය සේවාව. පරිස්සමට තියෙන රත්තරන් හදිසියට තියෙන තැන.
3: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
4: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් ඒ ඩෙංගු රෝගය විය හැකිය. එම නිසා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගය සෑදී ඇත්නම් ඒ ඩෙංගු රෝගය විය හැකි බැවින් විවේකයේ සිටීම ඉතා වැදගත්.
3: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
5: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
6: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
5: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
6: හරි පුතේ. ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න.
7: ජාත්‍යන්ත

0: රාත්‍රිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බික් රේසර් හෝ බික් ලයිටර්වල ඇති එස්කෝඩ් ඩංකිය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. බික් බොනැන්සා
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්.
3: දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි.
2: කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
4: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
5: ගන්නවා ලයිසන් එක.
6: දැන් හරිනේ අමාරු.
3: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
2: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
3: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය
7: 11.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 15ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්.
2: 13.19ට කෝල් එකක් ගන්නකෝ.
3: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
7: වැඩ්ඩා නීති නේද?
8: ටැලන්ට් විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.
9: සියත දෙවයින්

0: දශමතෙකැන් අනුවටයි දශමහතර ඇත
1: පන්නවාගේ කමුකොකේ
2: හෝ ප්‍රේක්
1: නැවාගේ
2: පතිමුරේ
1: සුන් ස්පයින මචං
0: සියතා දෙවයිනපුරා
3: මංවාගෙන් පොඩි දෙයක් අහන්න.
4: මොකක්ද?
3: අපි කවුරුවත් උදේම නැගිටලා මෙහෙම හිතනවද? හානේ මං පණ පිටි. මට කිසිම අසනීපයක් ඇත්තෙත් නෑ. ඔළුවක කොමක්වත් නෑ. පවුලේ කාටවත් අසනීපයක් ඇත්තෙත් නෑ. මොන තරම් වාසනාවක්ද? අනේ ගෙදර හැමෝම යහතින් ඉන්නවා. අපිට ඉන්න ගේකුත් තියෙනවා. අපේ ගේ තාමත් තියෙනවා. අනේ ලයිටුත් තියෙනවා. වතුරත් තියෙනවා. ටිකින් යන්න රස්සාවකුත් තියෙනවා. අනේ මොන තරම් සන්තෝෂයක්ද? අනික පෙරහැරත් තිබ්බනේ, කාවඩි තිබ්බා. ඉතින් අනේ කොච්චර හොඳයිද ඉතින්.
4: ඈ
3: අපි එහෙමද හිතන්නේ? නෑ අපි හිතන්නේ අර මිනිහා මට මේ ඊයේ මොකද මේ මූණ දීලා කතා කරේ නැත්තේ? මොකද මම මෙච්චර දඟලලා අපේ වීඩියෝ එකට මේ කිසිම ඕගනික් ක්‍රීච් එකක් නැහැ නේ. මේ දෙන්නයි තුන් දෙනයි නේ බල්ල තිනි. ඊයේ බලපු මිනිස්සුත් අයින් වෙලා ගිහිල්ලානේ. අරමිනියා මොකද්ද රවි මොකද්ද කියපු නිකන් මොකද්ද කටකැටිච්ච කතාවක්ද මොකද්ද මොකද්ද නේ මේ තාම මගේ මේ ප්‍රොමෝෂන් එක පරක්කු අපේ ළමයා නැතුව අර යහගෙදර කාව නාට්‍යයට ගත්තේ මොකද දන්නේ නැහැ ඉස්කෝලේ මම මුඳ මුට්ටි අලලා තිබුණා
4: අද මොන බරුවද කියන්නේ අරවින්දයට ගෙදර ඉන්න මං උදේ
3: ආ මොකද්ද මම කල්පනා කරන්නේ අද මොන කියන්නේ මම දෙවට මුතේ මං හොඳට අහගෙන ඉන්න මම පුතා
4: වචනේ ගියොත් ගියා
3: වචනේ ගියොත් ගියා වචනේ ගියොත් නේ රස්තාවත් යන්නයි යන්නේ අපි
4: හරි
3: කොයි වෙලාවකවත් හිතන්නේ අපි ජීවත් වෙලා ඉන්න එක ගැන. කන්න අඳින්න මොනව හරි තියෙන එක ගැන. ඔළුවට ඉහට උඩින් වහලක් තියෙන එක ගැන. සමහර වෙලාවට ස්ට්‍රිප් සීලිමක් තියෙන එක ගැන. කාටවත් නැති ස්ට්‍රිප් සීලිමක් තියෙන. අපිට ඒව හිතෙන්නේ.
4: හරි.
3: අපිට අර වගේ චූටි චූටි නට්ටු කෑලි දෙහෙටි කෑලි ඕව තමයි අපි ඔළුවේ වැඩ කරන්නේ. සූටි සූටි ප්‍රොබ්ලම්. ඔය ඉන්න එපික්ටීටස් කියලා දාර්ශනිකෙක් එයා කියනවා ජීවිතේ කෙනෙකුට මොන ගැන මරණයත් ඊට අමතරව මුණ ගැහෙන ජීවිතය අනිකුත් බරපතල අභියෝගාත්මක සිදුවීම් ගැනත් ඉඳ හිට හෝ කල්පනා කරන්න. එවිට ඔබ සතුව තිබෙන කුඩා කංජි ප්‍රොබ්ලම්ස් දුරු වී යනු ඇත
4: කියලා.
3: ඔබට හිතන එක තැනකදී ඔබට මරණය මුණ ගැහිලා නැත්තම් අර වගේ ජීවිතේ එපා වෙන සිදුවීම් වෙලා නැත්තම් මේ චූටි චූටේව මොකටද කියලා ඔයාටම ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා එපික්ටීටස් කියලා තියෙනවා. අඩුතන මම කේපු ඉඳන් මේ ඒ මිනිහට කරන කෞරුවක් විදිහට මේක මතක තියාගන්න.
4: ඒක මරු. ඇත්ත ඇත්ත.
3: හරිද? මොකද මේ මිනිහගේ නම? ඒ මිනිහගේ නම මොකද්ද? දාර්ශනික නම මොකද්ද? කවුද නම? දාර්ශනික නම කවුද? දාර්ශනිකද? කවුද?
4: එපික්ටීටස්.
3: එපික්ටීටස්. එපික්ටීටස් කියන මතක තබා ගන්න. ඔබට මේ චූටි චූටි කියන මේ චූටි මේ ලොසින්ජර් වගේ ප්‍රශ්න ජීවත් වෙනවා නේද? ඉතින් බලන්න ජීවිතේ මිනිසුන්ට මුණ ගැහෙන තැන් තුනක් ගැන කියනවනේ.
4: හරි.
3: එකක් ඉස්පිරිතාලේ. එකක් සොහන. අනික මට මතක නැහැ.
4: පොලිසියද?
3: පොලිසියදත් මතක් වෙනවා ඇති. ඔයාට මතක් වෙන දවසක පොලිසියත් තමයි.
4: නෑ නෑ. හා ඔකේ ඔකේ. අරවින්දෝ ආ දන්නවද හැම තැනම දාලා තිබ්බ සල්ලි එක මිටකට අරගෙන මම

0: හිතාගෙනවා කමර්ෂල් බෑන්ක් එකේ ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න. ලොකු ලොකු සල්ලි නෑ අපිට.
1: අපි
0: හැම එක එක මිටට ගන්න.
1: ඇයි
0: එක මිටකට?
1: එක එක මිටටම ගන්න එපා. සාන්ත කරන්න.
0: සල්ලි සමහරක් වෙලාවට අපි එක එක තැන්වල දාලා තිනවා පොඩ පොඩ පොඩ. දැන් ඒවට හම්බෙන පොලිය බැලුවත් එච්චර නිකන් සැර නිකන් දැනෙන පොලියක් හම්බ වෙන්නේ නැහැ.
1: ඔතන පොලිය විතරක් නෙමෙයි.
0: හරි.
1: තා බලන්න ඒවා තියෙනවා. බලන්න කොහෙද දාන්නේ කියලා සල්ලි. දවස් 100ක් 200ක් 300ක් 500ක් කවුරු ගාවද මෙනිකේ සල්ලි තියන්න යන්නේ? ඒක බලන්න.
0: යස්.
1: ආයතන කාගෙද කියලා බලන්න. මෙච්චර කාලයක් ඒගොල්ලෝ කරපු කියපු දේවල් කියපු කරපු විදිහම කරාද බලන්න. මිනිස්සුන්ගේ සම්මානයට ගෞරවයට ලෝකයේ ගෞරවයට ආදරයට පාත්‍ර වෙච්ච තැනක්ද කියලා බලන්න.
0: හරි.
1: අපි දන්නවා කමර්ෂල් බැංකෝ කියන්නේ අර මැගසින් එකකින් කරනවානේ most loved brands. කියන්නේ මිනිස්සු වැඩියෙන් ආදරණීය කරන බැංකුව හැටියට
0: කමර්ෂල් බැංක් තමයි.
1: කමර්ෂල් බැංක් එක සිලෙක්ට් වෙලා
0: තියෙනවා. වව්.
1: හරිද? ඒගොල්ලෝ සමහර සම්මාන අරන් තියෙන්නේ 10 වතාවට 15 වතාවට. එහෙම ගන්න ලේසි නෑ. එහෙම ගන්න ලේසි නෑ. හැමෝම ගන්න
0: එපා. ඔව් අන්න ඒකනේ.
1: ලෝකේ සුපිරිම බැංකු 1000 අතර ඉන්නෝ. එහෙම සුපිරිම බැංකු 1000 අතර ලංකාවේ බැංකුවක් විදිහට ඉස්සරහම ඉන්නේ කමර්ෂල් බැංකු. ඉතින් එතන තමයි ඔබ දැන් ෆික්ස් ඩිපොසිට් එක දාන්න යන්නේ. පොලි අනුපාතිකයේ 10.5ක් ඉහළ පොලියක්. මේකත් පොඩ පොඩ එහෙට මෙහෙට කරලා උඩට ගන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා කමර්ෂල් බැංකුව ගාව. ඒව තමයි ඔබ 13.16ට කතා කරලා අහන්න ඕනේ. ඩිජිටල් වාසිය කියලා අපි එකට කියන්නේ ඒක ගන්න ඕනේ. ඩිජිටල් වාසිය ගත්තොත් තවත් පොඩි ප්‍රතිශතයක් අමතරව මේකට එකතු වෙනවා.
0: ඕකේ.
1: ඉතින් 13.16ට කතා කරන්න. ඒක තමයි තියෙන හොඳම ක්‍රමේ. 13.16. දැන් නම්බර එන්න කොට වෙලා තියෙන ඔබට මතක් තියාගන්න කතා කරන්න ලේසිත් වෙන්න හොඳේ. මීට වඩා ලේසි වෙනකන් ඉන්නේ නැහැ දැන්. ටක් ටක් ගාලා අපි වැඩේ කරගන්න ඕනේ.
0: රයිට් අපි දැන් චුට සැරෙන් කියන්න ඕනේ කතාවක් තියෙනවා. මොකද මම සමහරක් වෙලාවට දකිනවා ඔබේ Isuzu වාහන ඔබ නිකන් තැන් තැන් වල ගරාජ් වල දාලා සර්විස්
1: කරනවා. හරි වාකින්ද ගන්න බා.
0: නෑ
1: අර හට් ඇටැක් තියෙනවා වට. වට මොනවද නැති කියන්නේ වට.
0: ගඩුව මාරු තියෙනවා. මාව දුර්වලයි.
1: ඔව්.
0: ෆැටිලිවර්.
1: ඔව්. ඉතින් වා මේ තව තරහක් ගන්න ඒ.
0: නෑ මට කියන අපි මෙච්චර
1: කියලා. පා ආශ්චර්යයි පා. එපා මැනිකේ එපා.
0: සත්‍ය බොහොම කටුකයි.
1: සත්‍ය බොහොම කටුකයි. සත්‍ය බොහොම කටුකයි. සමහර තමන් ගෙවල් ළඟම තියෙන ගරාජ් එක දාලම මේක හදන්න බොහොම කටුකයි.
0: නමුත් ඒ
1: කටුක හදන්න බාරගත්ත ගරාජ් එකටත් බොහොම කටුකයි. මේ අලුතෙන් ඇවිල්ලා තියෙන ඉසුතෝයි වාහන හදන්න යනවා. ගලව ගන්න ඕන කරන ටූල් එක හැම එකටම වංගෙඩියයි මෝල් ගහයි මිටියයි කපන කටුවයි නියනයි පීරයි ඔය ටිකමයි.
0: අලවංගුවයි.
1: ඕකෙම්ම ගහලා නෙලලා තලලා කුඩු පට්ටම් කළා. පුතේ බැරි නම් කපලා හරි ගලවහන් ඔබ. කපලා හරි ගලවන්න තමයි බලන්නේ.
0: සීරියස්ලි?
1: ඉතින් අර සමහර යටේව හැදුවා කිව්වට පස්සේ ඔබ රිංගලා බලනවද? ඔය කඩලා ඔවා කම්බි වලින් ගැට ගහලා ටේප් වලින් ඔතලා එහෙන් මෙහෙන් රිවර්ට් ගහලා එන ගහලා වෙල්ඩින් කළා තිබ්බාම මට කියන්න ඔබ දකින්නවද කියලා?
0: ඒකනේ නේ.
1: ඒකක්. අනිත් එක අලුත් වාහනවල ලෙඩ ලේසි නෑ හොයන්න. ඒව හොයන්න නම් ඒ වාහනයටම ආපු අර පොඩි කම්පියුටර් ගැජට් එකකට ගහන්න ඕනේ. දැන් Isuzu වාහන සඳහා වෙනමම හදලා තියෙනවා ඒ ස්කෑනර් එක. මේක වෙනමම ස්කෑනර් එකක්. ඒක මේ හැම ගරාජ් එකකම තියෙන ස්කෑනර් එක වගේ
0: නෙමෙයි.
1: ඒකෙන් හොයන්නෙම Isuzu වාහනවල තියෙනවා නම් ගැටලුවක්. ඒ ගැටලුව මිලිමීටරයට හොයන්න පුළුවන්. ඉතින් ඔයා කියන්නේ කෑල්ලක් මාරු කරත්, රිපෙයා කරත්, සුද්ධ කරත් හරිම කෑල්ලනේ මෙයා සුද්ධ කරන්නේ. හරිම කෑල්ලනේ රිප්ලේස් කරන්නේ. හරිම කෑල්ලනේ හදන්නේ. ඉතින් ලෙඩේ ඉවරයිනේ. අරක වෙන්නේ නැති, මේක වෙන්නේ නැති, අරම වෙන්නේ නැති, මෙහෙම වෙන්නේ නැති කියලා. එහෙම මුළු වාහනේම ගලවන්න දානවා.
0: අනේ ඒකනේ.
1: එහෙම කරනවද වාහනවලට? ඒක තමයි කියන්නේ ඔබේ Isuzu වාහනේ වෙන වෙන තැන්වල දාන්න එපා. වැඩි මනක් තියා ලෙඩේවත් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. ඔබට මුළු වාහනේ එන්ජිමේ හැම කෑල්ලම ගලවලා බලන්න වෙනවා. ඒ ගරාජ් බාසුන් නැට ලෙඩේ කොහෙද තියෙන්නේ කියලා. ආසදේම. එහෙම ආස නැත්තම් අර ඒගොල්ලන්ගේ තියෙන්නේ
0: සතස මෝටර්ස් තියෙන එකට දාන්න.
1: තියෙන්නේ ඒගොල්ලන්ගේ කොළඹ තියෙනවා, පෑලියගොඩ තියෙනවා, කුරුණෑගල තියෙනවා, මාතර තියෙනවා. දැනට 4 තමයි ඉදිරියේදී මේවා වැඩි වෙනවා.
0: හරි ඔකේ.
1: ඉතින් මේ දවස්වල ඔබ කතා කරලා ඒගොල්ලන්ට අපි නම්බර් එකක් දෙන්නම්. කතා බහ කරලා වාහනේ සර්විස් එක කරලා රිපෙයාර් කර මොනාරි කතා කරපුවාම පොඩි වෙලාවක් අරන් ඒගොල්ලෝ ඔබට වාහනේ දාන්න කලින්ම දෙන ඩිස්කවුන්ට් එකක් කියනවා. 25%, 50%, 75%, නැත්තම් 100% ඩිස්කවුන්ට් කියලා ඔබට අනිවාර්යෙන් කියනවා. ඔබ කතා කරන්න ඕනේ සතස මෝටර්ස් එකට ඔබේ Isuzu වාහනේ ගැන. 0775 225 225 0775 225 225. මොකද්ද මේ මේගොල්ලන්ට කරන්න ඕනේ? Isuzu වාහනේ ආයු කාලය තව තව වැඩි කරලා දෙන්නයි ඒගොල්ලන්ට ඕනේ.
0: ආ රයිට් රයිට් රයිට්.
1: රිපෙයාර් එකක් ඇත්තම නැතුව දුවන්න නඩත්තුව හරියට කරන්න උදව් කරන තමයි ඔය සතස මෝටර්ස් ඔච්චර මහන්සි වෙයි. අනේ කයි සිතර දින්.
0: අත්තත්. අරවින්ද දැන් මං බල්ලා තිනෝ ඔයාගේ ව්‍යාපාරය ඔයාට ඉස්සරහට අරගෙන යන්න බැරි වෙච්ච කරුණු කාරණා මං පොඩ්ඩ ඇනලයිස් කරලා බල්ලා තිනෝ. දැන් ඔයාගේ
1: ෆැක්ටරි ලොකුයි මේ සර දොරෙන් ගන්න බෑ ඉස්සරහට.
0: අපි සීරියස් කතා
1: කරමු. සීරියස් තමයි මං
0: කියන්නේ. ඔයා ඇඳුම් බිස්නස් එකක් කරනවා. දැන් මේ ඇඳුම් ඔබ හදන වස්ත්‍ර. දැන් මේවා ඕඩර්ස් එනවා. මට වයිෆ් කිව්වා ඕඩර්ස් එනවා. ඕඩර්ස් ආවට එක ඕඩර් එකක් දැම්මම ඒකට කරන පේමන්ට් එක හරි කාලෙදි ඔයාලට ලැබෙන්නේ නැහැ. සමහර වෙලාවට දවස් 30 60 90 120 තරම් දුර යන අවස්ථා
1: තියෙනවා. ඔය අපේ මේ ඇඳුම් ටික ගන්න අදිස්සිය නැහැ ඒගොල්ලන්ට සල්ලි දෙන්න ගියා.
0: රයිට්. ඊට පස්සේ ඔයාට තව ඕඩර් එකක් ආවම ඔයාට බෑ ඒ ඕඩර් එකට යන්න. එතනදී ඔයා ස්ටක් වෙනවා, හිර වෙනවා. මානසිකව වැටෙනවා.
1: මම ගොඩක් මානසිකව වැටෙනවා
0: ඉතින්. සත්‍ය බොහොම කටුකයි.
1: සත්‍ය බොහොම කටුකයි.
0: නමුත් ඒ කටුක සත්‍යෙට ඔබට මූණ දෙන්න සිද්ධ.
1: සිද්ධ වෙනවනේ
0: නෑ. නෑ සිද්ධ වෙන්නේ නෑ.
1: සිද්ධ වෙන්නේ නැද්ද?
0: සිද්ධ වෙන්නේ නෑ. එල්ලෝ එල්සී එකේ තියෙනනේ නියම වැඩක්. ඒගොල්ලන්ගේ
1: ෆැක්ටරිං සේල්.
0: ෆැක්ටරිං.
1: ඔව්. ෆැක්ටරිං නෙමේ ෆැක්ටරිං.
0: ෆැක්ටරිං.
1: ෆැක්ටරිං. වතනේ ගණන් ගන්න බැරුවනේ. මැරුවට.
0: ෆැක්ටරිං සේවාව.
1: ෆැක්ටරිං සේවාව.
0: ෆැක්ටරිං.
1: මොකද මේ ෆැක්ටරිං කරන්නේ? හොඳයි ඔබ කලින් ඕඩර් එකක් සප්ලයි කරා. සල්ලි එන්න දවස් 60යි 90යි කියලා ඒගොල්ලෝ කියනවා. මාස දෙකකින් සල්ලි දෙන්නම් කියනවා. ඕන් තව ඕඩර් පත්තු වෙලා.
0: හරි.
1: ඒවා කරගන්න සල්ලිනේ. අමුද්‍රව්‍ය ගන්න, සේවකයන්ට ගෙවන්න, ලයිට් බිල් වතුර බිල් පියවන්න, සමහරට මැෂින් එකට අලුත් පාට් එකක් දාගන්න. දැන් ඉතින් දවස් 60ක් ඉඳපල්ලා අර සල්ලි එනවා.
0: ඔව් ඒකනේ.
1: නෑ නෑ නෑ. ඒ ඉන්වොයිස් එකත් අරගෙන LOLC ෆයිනෑන්ස් හම්බ වෙන්න යන්න. ගිහලා ඒගොල්ලන්ට කියන්න මේ මගේ අර කලින් දාපු ඕඩර් එකේ ඉන්වොයිස් එක. මට තවත් ඕඩර්ස් ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලෝ ටග් ගාලා එක චෙක් කරා බැලුවා. තාත් එකද මේ ගනුදෙනුව කරේ කියලා බැලුවා. ආ ඒගොල්ලන්ට දවා බඩු දුන්නේ. ඔව්. රයිට්. ඒගොල්ලෝ හොඳ පේ මාස්ටර්ස්ලා. අපි මේ ඉන්වොයිස් වටනාගමෙන් 80% දැන් ඔයාට
0: දෙනවා.
1: ආ. ඔයාගේ දෙවෙනි ඕඩර් එක ලෑස්ති වෙනවා.
0: හරි.
1: ඊට පස්සේ අපි අර කලින් ආයතනින් සල්ලි ටික එකතු කරගෙන අපේ ගාස්තු අරගෙන ඊටු ටික ආයෙත් පාරක් අපි ඔයාට දෙනවා. මම බලනවා සල්ලි ටික එකතු කරන්නේ දැන් LOLC ෆයිනෑන්ස් එකකින් එකට මගේ මිනිස්සු දාන්න ඕනෙත් නැහැ.
0: ඒකනම් මරුනේ. මරුම මරු වැඩක්.
1: අනිත් එක කාලයත් එක්ක ඒගොල්ලෝ අපිට පැහැදිලි කරලා දෙනවා. ඔයා බිස්නස් කරන්න ඕනේ මෙන්න මේ මේ වගේ ආයත් එක්ක. මෙයා හොඳ පේ මාස්ටර් යා වෙලාවට ගිවනවා. අර එනම් පොඩ්ඩක් අදිනවා. හැබැයි පරක් වෙලා ගෙවනවා. අර යනං එයානම් විශ්වාස කරන්න එපා. එයත් එක්ක බිස්නස් අපි අනුමත කරන්නේ නැහැ. එයා පොඩ්ඩක් මේ යන විදිහට එයා ගොඩක් කල් යන එකක් නැහැ වගේ.
0: ඩිස්නලත් එක බිස්නස් කරන්න එපා.
1: කාටද?
0: ඩිස්නලත්.
1: ඕගොල්ලෝ දෙක කවුරු බිස්නස් කරන්නේ නැහැ. ඕගොල්ලෝ දෙක කවුරු?
0: ඒක අර හොයාගත්තා.
1: ඒකෙන් හොයාගන්න ඕනේ. ඒක මම කියන්නේ. ආ LOLC ෆයිනෑන්ස් එකෙන් කියන්නේ නැහැ. මම කියන්නේ මේගොල්ලෝ දෙක බිස්නස් කරන්න එපා ජීවිතේ. එල්ලතර බිස්නස් එකක් කරන්න.
0: හරි හරි. සෝරි සෝරි සෝරි.
1: LOLC ෆයිනෑන්ස් එකේ ෆැක්ටරිං සර්විස් එක මිනිස්සුන්ගේ ව්‍යාපාර පණ තියාගෙන දිගටම රෝල ඉස්සරහට ගෙනියන්න උදව් කරන සිස්ටම් එකක් LOLC ෆයිනෑන්ස් ෆැක්ටරිං.
0: ඕකේ. නංග ඔගලන්ට සුබ සති අන්තයක් වේවා. හොඳ එන්ජොයි කරලා අපි සඳ හම්බෙමු.
1: මේ මතක තියාගන්න අර ෂෝට් වේව් රේඩියෝ කෑල්ල කම්මුණුත් එහෙම
0: අර ගුමු ගුමු ගුමු
1: ගුමු ගුමු සද්ද අහන්න ඕනේ. පොඩ බලන්න YouTube වල එහෙම තියෙනවා ඒක රෙකෝඩ් කරලා දාපු අය.
0: ගුමු ගුමු කියලා සර්ච් කරන්න
1: ඕනේ. ඔව්. ආ මේ සමිතා ගුමු ගුමු වදුලේ කියලා සර්ච් කරන්න ඕනේ. බෙද්ද හැමදාම ඔක්කොම.
0: හරි සුබ දවසක්.
1: මරන.
0: ආශාරියා.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් Life බියකමින් මවකමින්.
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
0: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
4: සුබ දවස
3: අලුත් වෙලා
4: පහසු වෙලා තෑගි වැඩි වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවස
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මන්ත්‍රී
5: බිග් දිනුමයි බොන්නංසා බොන්නංසා
4: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් බිග් රේසර් හෝ බිග් ලයිටවල ඇති එස්කෝඩ් ඩංකිය 23:43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
6: අයියා මට ඇපල් මලක් දෙන්න.
4: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
6: අයියා මට මල් ගොඩක් දීලා.
4: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ
6: හච් 15 පිස්සුවක්ම තමයි.
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
3: හොඳමදී අඩුම විලට කසාගල ග්‍රීන් සුපර් දැන් දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනේමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්. හොඳමදී අඩුම විලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්.
7: පර්ස්කේ සල්ලි ඉතුරු වෙන්නේ නැද්ද? ආදායමට වඩා වේදම වැඩිද? නිදාගෙන ඉන්නකොටත් සල්ලි උපයන පැසිව් ඉන්කම් ගැන ඉගෙන ගන්න කැමතිද? එහෙනම් අදම මාස්ටර් මයින්ඩ් රොෂාන් YouTube channel එක subscribe කරලා වීඩියෝ බලන්න, අලුතින් හිතන්න, අනාගතේ ගොඩනගන්න.
8: දැන් පෑන්ේෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
5: Big big dinumai bonanza bonanza
4: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් Big Racer හෝ Big Lightවල ඇති Escort ඩංකිය 23:43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
9: Turn 98.2 and 98.4
10: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
3: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
10: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
3: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකට කෙනෙක්.
10: කතාවට දක්ෂ නම් මාකටිං දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
3: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6047ට අපිට WhatsApp කරන්න.
10: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
11: අනුවටයි 0.2 අනුවටයි 0.4 සියත.

0: क्या था टॉप स्टोरी।
1: ආසියානු සංවර්ධන බැංකුවෙන් තවත් ණය මුදලක්. ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවේ වෙළඳ හා ආයෝජන ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා ලබා දෙන මූල්‍ය සහාය ඇමරිකානු ඩොලර් මිලියන 200 දක්වා ඉහළ නැංවා තිබෙනවා. ඒ මැද පෙරදිග ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට එළවන බලපෑම අවම කර ගැනීම සඳහායි. ඒ අනුව මීට පෙර වෙන් කළ මුදලට අමතරව ලබා දී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 100ක්. මෙම මුදල් ආසියානු සංවර්ධන බැංකුවේ වෙළඳ ආයෝජන සහ කර්මාන්ත සංවර්ධන වැඩසටහන හරහා ලබා දෙනු ඇති. වෙළඳ පද්ධති නවීකරණය කිරීම, කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල තරඟකාරීත්වය ඉහළ නැංවීම සහ ආර්ථික කලාප වෙත ආයෝජන ආකර්ෂණය කර ගැනීම එහි ප්‍රධාන අරමුණු වන බව ආසියානු සංවර්ධන බැංකුව පවසන්නේ. මෙම ප්‍රතිසංස්කරණ මගින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවලට අපනයන වෙළඳපොළට පිවිසීමට අවස්ථා බිහි කිරීමට හැකිවනු ඇති බවයි.
0: Top story.
2: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 01117 888 666.

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: අපේ රටේ දේශපාලන සංස්කෘතියක් ගොඩනැගුණා. බලය සහ ධනය තිබෙනවා නම් ඒගොල්ලෝ නීතියට යටත් නැහැ කියලා. ඒ නිසා සමාජයෙන් කවුරු මොන විදිහෙන් දැගලොත් මේ නීතිය විධානය ආධිපත්‍ය තහවුරු කිරීම නතර කරනවා. කවුරුත් තේරුම් ගන්න ඕනකම තිබෙනවා තමන් නීතියේ බිඳලා අපරාධයක් කරලා තිබෙනවා නම් කවදා හරි දඬුවමක් ලැබෙනවා කියලා මේ රට ඔප්පු කරනවා. අද දේශපාලන අධිකාරී අපි වැරද්දක් කරොත් අපිට දඬුවමක් ලැබෙනවා. නීතියට යටත් වෙන්න ඕන, නීතියට බය වෙන්න. සමහර කණ්ඩායමෙන් නීතියට යටත් නැහැ, නීතියට බයක් නැහැ. අදත් හිතනවා ඒව තියන්නේ. ඒ නිසා යලි අපේ රටේ සංස්කෘතියක් ගොඩනගන්න ඕන. නීතියේ විධානය ආධිපත්‍ය තහවුරු වෙනවා. තමන් වැරද්දක් කරොත් තමන්ට කොයි වෙලාවකද දඬුවම ලැබෙන්නේ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: සැබෑම රාජිනියන් කිරුළු ගන්වන ජාත්‍යන්තර තලයේ අභිෂේක මංගල්‍ය.
3: Theater Between Lady Miss World Sri Lanka 2026.
4: අයිබෝවන් මම අනුබු ගුණසේකර සියත බික්ටවීන් ලේඩී මිස්වර් ශ්‍රී ලංකා 2024. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවෙන් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
5: දැනුමෙන් පෞෂෙන් සහ රූප සුන්දරත්වයෙන් පිරිපුන් රාජිනිය ඔබද සිහින කිරුල හිස දනන්නට දැන්ම සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා ඉන්ස්ටාග්‍රෑම් හෝ ෆේස්බුක් පිටුවට ඔබේ අයතුම් පත යොමු කරන්න.
3: සියත බිට්වීන් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
5: ටයිටල් ස්පොන්සර්
6: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. බිට්වීන් ලේඩි රේසර් එකට අදම මාරු බිට්වීන් ලේඩි ඔබත් සැනින් දිදුලා.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011173883388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
8: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් කලර් අප් තමයි.
9: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
10: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
11: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
9: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132777.
12: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න.
13: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
14: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු. Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 0768233444. සීතා හදවත් දිනු හිතවත්කම.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටා වීවා මෝල්ට් පවුච් ඉදිරි රුපියල් 340යි. එලිෆන්ට් හවුස් වැනිලා අයිස්ක්‍රීම් රුපියල් 455යි. ගෝල්ඩි ජම්බෝ චිකන් සොසේජස් ඉදිරි රුපියල් 495යි. මන්චි නයිස් බිස්කට් ඉදිරි රුපියල් 150යි. කාගිල්ස්
4: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
5: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
6: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
7: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
9: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
10: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
11: සියත පොකට් මනි අනුග්‍රහය.
12: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
13: ලොකේ කොනේ කොහෙ හෝ Friday වන listen see
12: it the අනුවතයි දශම දෙකෙන් අනුවතයි දශම හතරෙන්
14: සියත
12: සිකුරාදා සියත දෙවයින පුරා

0: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු රෝගයේ ඇතිවෙන මූලික රෝග ලක්ෂණ තමයි තද උණ තත්ත්වයක්, හිසේ කැක්කුමක්, ඇඟේ මාංශ පේශිවල සහ හන්දිවල ඇතිවෙන කුම් තත්ත්ව නැත්නම් ඇඟේ පතේ රුදාව සහ ඇතැම් අවස්ථාවලදී රතු පැහැති පොඩි රෑෂ් එකක් ඩෙංගු රෝගයත් එක්ක ඇතිවෙන්න පුළුවන්.
0: ඩෙංගු මාරාන්තිකයි. මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.

0: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
1: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
4: delivery parak vela orders miss wenoda business ekata thiyena express ma visenduma pick me flash affordable cost ekakata ikmanatama packages yawanna wagema genna gannat den hari malesi live tracking saha goods insurance thiyena nisa tawat pahasui oyage business ekath express karanna pick me flash book karanna
5: api dawasa parama aramunu wenuwen duwana minissu habai angata viveke kiyala labenne ninden ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
6: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
7: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
6: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. තේකබඩුවල ලස්සන.
8: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
6: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
9: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
10: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
11: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
12: ගන් වතුරට සුළුසුළුමට දැන් මම බය නෑ.
11: අකුණු ගැහුවත් ගිනි ගත්තත් නෝ ප්‍රොබ්ලම්.
12: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
10: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස්
13: ලාභ 8.2 98.4 සියත

උදේ 10යි විනාඩි 44යි දැන් වෙලාව. අද ජූලි මාසේ 31 වෙනිදා. ඒ කියන්නේ 7 වෙනි මාසෙත් ඔන්න හදින් ඉවරයි නේද? ඔබට නම් ලොග් ගන්නක් නැහැ හෙට අලුත් මාසයක් පටන් ගන්නවා කියලා. ඔබ දැන් කල්පනා කරන්නේ අද ෆ්‍රයිඩේ හෙට සෙනසුරාද මොනවාද අපි වීකෙන්ඩ් එකේ කරන්න කියලා. මේ වෙද්දිත් සමහර විට ඔබට මොනවා හරි plans ඇති. මම මේ කරන්න හදන්නේ plans වලට තව plan එකක් එකතු කරන්න. ඔය මොනා කරත් වැඩක් නැහැනේ. ගෙදර ලස්සනට තියෙන්නේ වෙයි. අපි කියන්නේ ලෝකෙ කොහේ ගිහින් ආවත් වැඩක් නැහැ. ගෙදර එනකොට මේ සනීප දැනෙන්නේ කියලා. එහෙම හිතෙන්න නම් ඔබට ගෙදර ලස්සනට තියෙන්න ඕන. ගෙදර ලස්සන කරගන්න ඕන. දවස ගානේ හැරි මොන හරි අලුත් දෙයක් ගෙදර කරන්න ඔබට හිතෙන්න ඕන. මම මේක වෙනස් කරා නම් හරි මේ වෙනුවට අලුතෙන් මොන හරි ගෙනාවා නම් හරි කියලා. එහෙම ලස්සන කරගන්න අතරේ ගෙදර වියදම අඩු කරගන්න ටිප් එකක් දෙන්න තමයි මේ හදන්නේ. හරිද? දැනට ගෙදර ඔබේ විදුලි බිල කීයද? ටිකක් වැඩි වෙලාද? ඒකට සමහර විට ලොකු දායකත්වයක් දෙන ඇති ඔබේ පාවිච්චි කරන ෆ්‍රිජ් එක. සාමාන්‍යයෙන් ගෙදර කරන්ට් එකක් ගියොත් ඇරෙන්න ෆ්‍රිජ් එකක් ඕෆ් වෙන්නේ නැහනේ. ඒකින්ද හොඳ විදුලි ඉතුරු කරන අලුත් ෆ්‍රිජ් එකකට මාරු වෙන අයිඩියා එකක් හිතේ තියෙනවද? එහෙනම් ඔබ යන්න ඕන හොඳම තැන තමයි තිලකවර්ධන ලයිෆ් ස්ටෝර් එක. එතනට ගියොත් ඔබට පුළුවන්කම තියෙන ෆ්‍රිජ් එකක් විතරක් නෙමෙයි, ගෙදර ජීවිතය ස්මාර්ට් කරගන්න කිචන් එකට වෙන්න පුළුවන්, ලිවින් රූම් එකට වෙන්න පුළුවන්, අපි වැඩි හිතන්න තැනනේ ගාඩන් එක. ගාඩන් එක ලස්සන කරගන්න පවා ගොඩාක් දේවල් ඔබට තිලකවර්ධන ලයිෆ් ස්ටෝර් එකට ගියොත් ගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම ගෙදරට කවුරුරි ආපු ගමන් මුලින්ම එන්නේ සාලෙටනේ. සාලේ ලස්සන කරගන්න අලුත් ඕනමන්ස් එකක් එහෙමත් ඔබට තිලකවර්ධන ලයිෆ් ස්ටෝර් එකෙන් ගන්න පුළුවන්. ඔන්න මේ දවස්වල ඒගොල්ලෝ මතක් කරනවා ඔබ කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් නම් ඔබට ඕන කරනවානේ පොඩි පොඩි දේවල් ටිකක්. ඔය රින්ග් ලයිට් එකක් අපි කින්නර රවුමට තියෙන TikTok ලයිට් එකක්, අන්න ඒ වගේ එකක් ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ෆෝන් එක තියන්න හොඳ ට්‍රයිපොඩ් එකක් එපයි, ඒකක් ඔබට ගන්න පුළුවන්. ඊට පස්සේ වයර්ලස් මයික් එකක්, මේ වගේ පැක් එකක්ම ඔබට ඔන්න තිලකවර්ධන ලයිෆ් ස්ටෝර් එකේ ලෑස්ති කරලා තියෙනවා කියලා කණිඩේ ඇවිල්ලා තියෙනවා. ඔබට යන්න පුළුවන්කම තියෙනවා මහනුවර, කිරිබත්ගොඩ, නිට්ටඹෝ, චාලකුරුණෑගල මේ ගින තැන්වල තිලකවර්ධන ලයිෆ් ස්ටෝර්ස් තියෙනවා.

0: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
1: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
0: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
1: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
0: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
1: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6044ට අපිට WhatsApp කරන්න.
0: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.
2: 20 and upgrade.
3: අලුත් song එකක්ද?
2: නෑ, දැන් singer king asus hp dell acer msi laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
3: Upgrade වෙන laptops ගන්න. Singer එකට අදම එන්න.
4: මොනවද අදම මිලට? කසාගල green super. දැන් දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුකිරිය මාතලේ නානම්මල ධනෙමුල්ල ගම්බල කසාගල green super ජීවිතේටි තිරියක්. හොඳම දේ අදම මිලට. කසාගල green super ජීවිතේටි තිරියක්.
5: This was a විශිෂ්ටත්වයේ අභිමානය. People's leasing විශ්වාසී ප්‍රමුඛයා.
6: 100% ප්‍රසිද්ධ කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දෙවියකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
5: කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
7: අයියා මට ඇපල් මලක් දෙන්න.
8: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
7: අයියා මට මල් ගොඩක් දීලා.
8: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
7: හච් 15 පිස්සුවක්ම තමයි.
9: දැන් පෑනේෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114-667-222 අමතන්න.
1: නොලිමිට් සෙල් එක දැන් ආයෙ ඇවිල්ලා. 70%ක් දක්වා සුපිරිවට්ටම්. මිල ගණන් රුපියල් 490 සිට ඉහළට. මේ චාන්ස් එක ජූලි 18 සිට 31 දක්වා. නොලිමිට් ශාඛාවන් හා nolimit.lk වෙතින් පමණයි. කොන්දේසි සහිතයි.
10: නිවසට අවශ්‍යම දේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ය ෂොපින් ෆෙස්ටිවල්.
11: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම

0: තන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් 2042 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
1: හෙට උදේ 8ට
2: ගිය පාර පොයදත් ඔයාලා මොකක්කරි පෙන්නුවනේ.
3: ගිය පාර පෙන්නන්න හිටියා.
2: මොකද්ද පෙන්නන්න හිටි?
3: නාලාගිරි දමනේ.
2: ඇයිදින් බැරි වුණේ?
3: නාලාගිරි යට රාකල 18ක් කොහෙද වීලනේ එන්නේ? ප්‍රයව් සේරම කලින් මේ රාකල ටික ගෙනල්ලා.
2: ඈ?
3: රාකල ටික ගෙනල්ලා උන් වීලා.
2: මොකක්ද? ඈ.
4: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
5: Divine Abulah.

0: क्या था टॉप स्टोरी।
1: डेंगू मरण 62ක් දක්වා ඉහළට. වසරේ ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 62ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 84,724ක්. ජූලි මාසයේ ගත වූ දින 30 තුළ ඩෙංගු රෝගීන් 29,350ක් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. වසරේ මේ දක්වා කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17,971 දෙනෙකු සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16,814 දෙනෙකු වාර්තා වුණා. දැන් තවත් දේශීය පුවතක්. සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන කංචිපානි ඉම්රාන්ගේ සමීපතමයන් 3 දෙනෙකු මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කංචිපානි ඉම්රාන්ගේ මූල්‍ය කටයුතු මෙහෙවූ රත්මලානේ සයිමාද ඒ අතරට අයත්. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වුට්ලර් සඳහන් කළේ ඉදිරි සතියේදී එම සැකකරුවන් දිවයිනට රැගෙන එන බවයි. ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පිටත්ව යාමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. දැන් ක්‍රීඩා පොතක්. සංචාරක පකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පළමු පන්දු වාර 20 ක්‍රිකට් තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මේ වන විට ආරම්භ වී තිබෙනවා. තරගයේ පළමුව පන්දුවට පහර දෙන පකිස්තානය පන්දු වාර 12යි පන්දු 3ක් අවසානයේ කඩුල්ලක් දැවී රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 108ක්. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යාහන 12ට.
0: Top story.
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
3: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011178 868

0: පැතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: එල්ලිනෝ එනවලු මේ අවුරුද්දේ. දැන්තමත් පටන් අරන් කියලා කියන සමහරතෑන් වල.
2: සභාපතිතුමා එල්ලිනෝයිගේ දැනට අපිට පූර්වකථනය දීලා තියෙන්නේ මේ මාසේ ඉඳන් සැප්තැම්බර් අග වෙනකම් පෑවිල්ලක් ඉන්නේ. ඊට පස්සේ සැප්තැම්බර් අග ඉඳන් වහින්න පටන් අරන් නොවැම්බර් දෙසැම්බර් වෙනකොට වැස්ස මයිනර් ෆ්ලඩ් මේජර් ෆ්ලඩ් ලෙවල් එකට ඉන්න පුළුවන් කියලා ප්‍රෙඩික්ට් කරලා තියෙනවා. ඊට පස්සේ ආපහු ජනවාරි ඉඳන් අප්‍රේල් විතර වෙනකම් ඩ්‍රයි සීසන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමග.
4: ඔන සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන් ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.

0: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0.76833 444. සීතා හදවත් දිනු හිතවත්කම.
1: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි සිංගල් බිග් බොනන්සා මිඩ්ඩිය ෂොපින් ෆෙස්ටිවල්.
5: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
6: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
7: ගන්නවා ලයිසන් එක.
8: දැන් හරිනේ අමාරු.
6: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
5: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
6: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
5: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
6: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය
9: 11.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට
6: 15ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්.
5: 13.19ට කෝල් එකක් ගන්නකෝ.
6: සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්.
5: වැඩන ඉති නේද?
2: BB- Stable Outlook.

0: දැනුන රසුදු කොටි ගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්සල හවස දෙකට
2: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: ගොඩක් කදරේ
3: අමේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ
4: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක උත්තරම
7: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
8: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: සියත පොකට් මනි අනුග්‍රහය.
10: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB-
11: outlook 98.2 98.4 සියත

උදේ 11 විනාඩි 25 දැන් වෙලාව අපි ඉක්මනටම තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකට ගිහිල්ලා එමු මෙන්න ඕන තිලකවර්ධන සැලියුල එකට. දැන් ඔබ අවුරුද්දේ ඕනම කාලෙක සීසන් එකකට වෙන්න පුළුවන්, නැත්නම් ඔබට මොනවාරි ෆන්ක්ෂන් එකකට වෙන්න පුළුවන්, ඔෆිස් අඳින්න වෙන්න පුළුවන්. ඔය ඕනම දෙයකට ඇඳුමක් ගන්න යනවා නම් ඔබ තෝරගන්න ඕන හොඳම තැනක් තමයි තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් කියන්නේ. ඔබ කලින් හිතන්ට ගියපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එක්ස්පීරියන්ස් එක දන්නවනේ. පාකින් වලින් දාම ඔබට ලොකු නිදහසක් දීලා තියෙනවා. මොකද ගොඩාක් තැන්වල ලස්සන ඇඳුම් තියෙනවා, ෂොප් එක ලොකුයි, ඔක්කොම ලොකුයි. හැබැයි ඉතින් වාහනයක් පාක් කරගන්න ගියම සෑහෙන ලොකු දුකක් විඳින්න ඕන. ඒ ප්‍රශ්නේ ඉඳලම තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකෙන් ඔබට විසඳලා දෙලා තිනෝ. එයාලගේ ස්ටාෆ් එක ගත්තත් ඔබට උදව්වක් ඕනම තැවිල කතා කරලා ඉගෙන ඔබට උදව්වක් දෙනවා. එහෙම නැත්නම් ඔබ තනියෙන් ෂොප් කරලා මං තනියෙන් මේ ඇඳුම් අරන් යන්නේ මට කවුරුත් ඕනේ නැහැ කියලා හිතනවනම් ඔන්නේ නිදහසක් තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකට ගියපු කෙනෙක් නම් ඔබ දන්නෝ එයාලගේ ෂෝරූම් වල තියනවා කියලා. ඒත් එක්කම ඔබට වෙලාවක් නැතු හරි නැත්නම් ඔබ හැම ෆිසිකල් ගිහිල්ලා ෂොප් කරන්න අකමැති කෙනෙක් නම් තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් ඔන්ලයින් ස්ටෝර් එක තියෙනවා. ඔබට ලංකාවේ ඕනම තැනකට ඇඳුම ගෙන්න ගන්න, ඒ වගේම තමයි gift එකක් විදිහට යනවා නම් තෝරගන ගොඩාක් දේවල් එයාලගේ ඔන්ලයින් ස්ටෝර් එක ඇතුලේ තියෙනවා. ගිහින් බලන්න www.tilakawardena.com වෙබ්සයිට් එක. හිතන්ට ගියාම මේ වැඩේ කරගන්න පුළුවන්කම තියෙනවා. ආ ඒත් එක්කම එයාලගේ ඔන්ලයින් ස්ටෝර් එකෙන් ඔබ ඕඩර් එක දාන්නේ කොළඹ කිරිබත් ගොඩවට තැනකට නම් ඕඩර් එක දාලා පැය 3ක් ඇතුළත ඔබට ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ යන්න හදන්නේ තිලකවර්ධන සෙලියුල එක පැත්තට. දැන් අලුතින් ෆෝන් එකක් ගන්නකොට, විශේෂයෙන්ම ස්මාර්ට් ෆෝන් එකක් ගන්නකොට ඔබට ප්‍රශ්න ගොඩාක් තියෙනවානේ. එහෙම ප්‍රශ්නයකටම උත්තර තිලකවර්ධන සෙලියුලකින් ඔන්න දීලා තිනෝ. ලොකුම ප්‍රශ්න එකපාර සල්ලි දීලා ගන්න එකනේ. ඔන්න ඒකත් විසඳලා තියෙන්නේ. එකපාර සල්ලි දෙන්න ඕනේ නැහැ. ෆෝන් එකේ සම්පූර්ණ ගාණේ 30% මුලින් ගෙවන්න. ඉතුරු ටික ගෙවාගෙන යන්න ඔබට මාස 24ක කාලයක් තිලකවර්ධන සෙලියුලකින් දීලා තිනෝ. තොරගන ෆෝන්ස් ලොකු රේන්ජ් එකක් තියෙනවා. Samsung, Honor, Nubia, Tecno, Infinix, OnePlus, Oppo, Humidigi, TCL, Blackview. ඔන්න ඔය වගේ ලොකු රේන්ජ් එකක් තියෙනවා ඔබට තෝරගන්න. මතක් කරලා ෆෝන් එක ගන්න යන දවසට ඔබත් එක්ක ගැරන්ටි කෙනෙක් එක්කගෙන යන්න, දෙන්නගේම ID cards අරගෙන යන්න. 30% down payment එක කරන්න. ඒ වෙලාවෙම ෆෝන් එක කරන් ඔබට ගෙදර එන්න පුළුවන්කම තියෙනවා. අලුතෙන් ගන්න ෆෝන් එකට ඕන කරන බෑක් කවර්ස්, ටෙම්පර්ඩ් ග්ලාස්, ඊට පස්සේ ඔබට ඉයර්බඩ්ස් දෙකක්, හෑන්ඩ් ෆ්‍රී දෙකක් එහෙම ඕන නම් ඒකත් තිලකවර්ධන සෙලියුල එකෙම කරගන්න පුළුවන්.

0: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: උණ හිසරදේ මස් පිඬු වේදනාව ඔක්කාරය හෝ වමනය, සමෙහි රතුපැහැ ලප, විදුරු මසින් හෝ නාසයෙන් රුධිරය පිටවීම යනාදී රෝග ලක්ෂණ ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකිය.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: හිනා වෙන්න මෙන්න වෙලාව.
7: මට වාසනාව තිබුණ ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණ. මගේ මිත්‍රයෙකුට පිංචි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ මචං, උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියනවාද මචං? මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ.
2: හරි.
7: අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
2: හරි. කඳුළු විලයි ඔපෙරා හවුස් එකේ.
7: ඔව්.
8: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
9: ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැත් තියෙනවා.
0: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
10: සුබ දවසක්.
2: අලුත් වෙලා.
10: පහසු වෙලා.
2: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: The Palace ගම් පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222. Prime Residences.
12: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
15: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
16: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
17: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය. මාසික වාර්කිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
18: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකෙන්. electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 head of weather කාර්යා. david pierce motor company private limited

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලේන් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114 700 550.
3: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන 0115 880 400. LOLC රන්සලි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
4: ඩිලිවරි පරක් වෙලා orders miss වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
5: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
6: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
7: ගංගාතරට සුරසිරුමෙට දැන් මම බය නෑ.
8: එක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා insurance general business club.
9: හැමෝම එකම විදිහට හිතුවොත් ලෝකෙ ලස්සන වෙන්නේ නැහැ. වෙනසකට තමයි මුළු ලෝකයක් ආස කරන්නේ.
10: කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය ඔන්න දරුවන්ගේ වෙනස් අදහස් වලට වේදිකාවක් හදලා.
9: සම්මානීය රෝ 2026 වාර්ෂික

0: සියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියක මෙන් මවක මෙන්.
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
5: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7383 388 අමතන්න.
7: ණයශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
8: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,900 99 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
9: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable. ලියාපදිංචි මුල්‍ය සමාගම.
4: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
5: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: ස්වභාවික රසගුණයක සුවබර දෙවියකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
11: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
12: හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
13: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
14: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 7155555 අමතන්න.
15: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලම ඇති වෙලාද? ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක් තියෙනවා. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඔයාගේ බිස්නස් එකට ගැළපෙන ට්‍රක් එකක් ලියසීම බුක් කරගන්න පුළුවන්. ගුඩ්ස් ඉන්ෂුරන්ස් සහ ලයිව් ට්‍රැකින් තියෙන නිසා තවත් පහසුයි. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක් බුක් කරන්න.
16: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්යා ෂොපින් ෆෙස්ටිවල්. දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 7465 667 222 අමතන්න.
17: ලන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
18: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
17: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
18: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
17: කතාවට දක්ෂ නම් මාකටිං දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
18: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 011 7155 6047 අපිට වට්ස්ඇප් කරන්න.
17: මේ chance එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
19: 98.2 98.4
20: පන්නේවගේ කමුකොකේ
21: ප්‍රේක් නෑවගේ
20: පතිමුරේ
21: සුන්ස් ෆ්‍රයිඩේ මචං
20: අද විතරයි සිකුරාදා
19: සියත දෙවයින පුරා.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: මොනරාගල ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක පානීය ජල ගැටලුවක්. එල්නිනෝ බලපෑම අදියර තුනකින්. කෘෂිකර්ම ඇමතිට ගොවි සංවිධානයකින් අභියෝගයක්. බදු ආදායම ට්‍රිලියන 2 ඉක්මවයි. මද්‍රව්‍ය සමග දරුවන් 743 දෙනෙකු අත්අඩංගුවට.
0: දේශීය සියත. Local news on Seatha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amathanna 0117 888 666.
1: දිස්ත්‍රික්ක කිහිපයක පවතින වියලි කාලගුණය හමුවේ පානීය ජල හිඟයක් හටගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එහි ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර සඳහන් කළේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු බවයි.
4: දිස්ත්‍රික්ක කිහිපයක සැලකිතු ජල හිඟතාවයක් පවතිනවා පානීය ජල අවශ්‍යතාවය ලබා දීමේදී, විශේෂයෙන්ම මොණරාගල දිස්ත්‍රික්කය, හම්බන්තොට දිස්ත්‍රික්කය වැනි දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන ජල මූලාශ්‍ර සැලකිතු ප්‍රමාණයකින් අඩු වී පවතිනවා. විශේෂයෙන්ම මේ ජල හිඟතාවයේ අවස්ථාවකදී අපි භාවිත කරන හැම ජල බිඳුවක්ම වටිනවා. එම නිසා මේ ජලය අපිරිසුදු කිරීම, ඒ වගේම අපි අනවශ්‍ය ලෙස භාවිත කිරීම නිසා අපට යන්න පුළුවන්. මේ නිසාම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා හැම කෙනෙක්ම මේ ජලය අපිරිසුදු කිරීමත් වළක්වා ගත යුතුයි.
1: මේ අතර ගලින් පිදුණු වැව ප්‍රාදේශීය ලේකම් කොට්ටහාෂයේ හොරුළු වැව සහ මානන් කට්ටිය ඇතුළු මහ වැව් මෙන්ම කුඩා වැව් ගණනාවක ජල මට්ටම මේ වන විට සී ග්‍රේන් පහත ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් ප්‍රදේශයේ ජනජීවිතය, කෘෂිකර්මාන්තය මෙන්ම සත්ව පාලන කටයුතුද දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි සියත ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ. එල්නිනෝ තත්ත්වය හමුවේ මහවැලි ජලාශවලට සැලකිය යුතු බලපෑමක් එල්ල නොවනු ඇති බවයි මහවැලි අධිකාරිය සඳහන් කළේ. එහි ජලපාලන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නිලන්ත ධනපාල පැවසුවේ, මහකන්නේ ජලය නිකුත් කිරීම සම්බන්ධයෙන් සියලු රාජ්‍ය නිලධාරීන් සහ ගොවීන් දැනුවත් කර ඇති බවයි.
5: උෂ්ණත්වය තමයි වැඩි වෙන්නේ, උෂ්ණත්වය තමයි වාෂ්පීකරණය වැඩි වෙනවා. ඒ නිසා තමයි අපිට මේ කළමනාකරණ අවශ්‍යතාව වෙන්නේ. නමුත් වර්ෂාපතන රටාවේ ආවොත් ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් මම ඉල්ලා සිටින්නේ, අපි දැන් යලකන්නේ අවසානයේ ඉන්නේ. හැබැයි දැන් අපි ඊළඟට පටන් ගන්න තියෙන මහකන්නේ රජයක් විදිහට අපි දැන් සියලුම දෙනා කතිකාවකට ඇවිල්ලා තියෙනවා. ඔක්තෝබර් 1 ඉඳන් 15 අතර කන්නේ පටන් ගැනීමට අපි ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. අනිවාර්යෙන් අපි ප්‍රදේශයක් ගත්තොත්, නැත්නම් සිස්ටම් එකක් ගත්තොත්, නැත්නම් කලාපයක් ගත්තොත් අනිවාර්යෙන් එකවර පටන් ගන්න ඕනේ. එකවර පටන් ගත්තොත් අපිට සෑහෙන වතුරක් ඉතුරු කරගන්න බං. මේ වගේ එළිනු තත්ත්වයක් આવොත් වතුර බිඳුව පවා ඉතුරු කරගන්න මහන්සි වෙන්න ඕනේ.
1: එල්නිනෝ තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට අදියර තුනක් යටතේ බලපෑම් එල්ලවනු ඇති බවට වාර්තා වනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක සඳහන් කළේ, ඉදිරි අගෝස්තු සැප්තැම්බර් මාසවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් සහ ඔක්තෝබර් නොවැම්බර් හා දෙසැම්බර් මාසවල වැසි අධික කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බවයි.
6: ජූලයි අගෝස්තු සැප්තැම්බර් කියන එකේ අඩුවීම විශේෂයෙන්ම බලපායි මුළු ලංකාව පුරාම. අපි දූපත් රටක් වෙනවා, වර්ෂාව නැති වෙන්නේ නැහැ, වර්ෂාව තියෙනවා අතරින් පතර. නමුත් අපේ අවශ්‍යතාවයන් වලට සපුරාලන්න තරම් වර්ෂාපතෙන් ලැබෙන්නේ නැති වෙයි කියන විශ්වාසය තියෙනවා. කෙසේ නමුත් අපි එල්ලිනෝ සංසිද්ධියත් එක්ක දෙවන අන්තර් මෝසම සහ ඊසාන දිග මෝසම ගැන අධ්‍යයනය කරපුවාම අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව පැහැදිලිව පේනවා. පහුගිය විශ්ලේෂණ වලින් පෙන්නනවා දෙවන අන්තර් මෝසම, ඒ කියන්නේ ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් කියන කාල පරිච්ඡේදයන් වල වර්ෂාපතනය වැඩි වෙන බව. හැබැයි වර්ෂාපතනයේ ඉහළ අගයන් එනවද නැද්ද කියන එක කියන්න පුළුවන්නේ දින 10ක් 15ක් ඇතුළතදී. සාමාන්‍යයෙන් අපි දන්නවා බෙංගාල බොක්කාවට වර්ධනය වෙන අඩු පීඩන කලාප, පීඩන අවපාත, සුළිකුණාටු වගේ දේවල් ඉස්මතු වෙන්නේ දින 10කට 15කට කලින්. හැබැයි ඊළඟට එන්නේ 2027 පළමු අන්තර් මෝසම් කාලයේ. ඒ කාලෙදී අපිට පෙන්නලා තියෙන්නේ වර්ෂාපතනයේ අඩුවීම.
1: එල්නිනෝ තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් දරුණු ආහාර අර්බුදයකට මුහුණ දෙනු ඇති බවයි හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක සඳහන් කළේ. ඔහු පැවසුවේ ඒ සඳහා විකල්ප සූදානම් කිරීම සිදු කළ යුතු බවයි.
6: වැඩිවීම සහ අඩුවීම එකළඟ තියෙන හින්දා අපි සැලසුම් හදාගන්න වෙනවා අර වැඩි වෙන ජලය පිටතට ගලා නොයන ආකාරයට රැස් කර තබා ගත්තොත් අපිට 2027 පළමු අන්තර් මොසන් සමයට ගොවිතැනට සහ ඇතිවන ජලහිගිය සහ විදුලි බලාගාර වල ඇතිවන සංසිද්ධීන් වලට ඒ ජලය භාවිතා කර හැකියි. ඒක නිසා පුළුවන් තරම් එම ජලය එක් රැස් කර ගැනීමට යොසුළු වෙන්න ඕනේ. රජයේ කියා මාර්ග ගන්න ඕනේ. අනෙත් එක තමා මේ වියලි කාලකණික තත්ත්වයන් හේතු කොටගෙන විශාල ලෙස ආහාර හිගයකට මුහුණ දීමේ හැකියාවක් තියෙනවා. ඒකට ප්‍රධාන කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි ලංකාව තුළ වගා කරන දේවල් වලටත් වඩා අපි ආනයනය කරන රටක් වෙනදා අපේ ආසන්නයේ අපි ආනයනය කරන රටවල් වලත් මේ එල්ිනෝ සංසිද්ධියට භාජනය වෙනවා. එතකොට එවැනි අවස්ථාවලදී එම රටවල් වල වගා කටයුතු අඩාල වෙනුත් ඒගොල්ලෝ නිෂ්පාදනය කරන දේවල් ඒ රටට පමණක් සෑහෙයි. එතකොට අපිට ආනයනය කිරීමට හැකියාව අඩු වෙනවා. එතකොට දැනට අපිට පැහැදිලිව පේනවා මේ වගේ දේවල් වුණොත් අපිට ආහාර ආනයනය කිරීමට නොහැකි භාවයේ හේතු වෙගෙන අපේ ආරේගයකට ලක්වීමේ හැකියාවක් තියෙනවා.
1: මේ අතර හම්බන්තොට සිට පොතුවිල් දක්වා, කංකසන්තුරේ සිට මන්නාරම හා කල්පිටිය දක්වා සුළඟේ වේගය පැයට කිලෝමීටර 60-70ක් දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ හේතුවෙන් ඉදිරි පැය 24 තුලදී එම ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවට දැනුම් දී සිටිනවා. වීමිලදී ගැනීම සම්බන්ධයෙන් අර්බුද රැසක් පවතින බව ජාතික ගොවිජන එකමුතුව පවසනවා. එහි සභාපති අනුරාධ තෙන්නකෝන් සඳහන් කළේ ආණ්ඩුවෙන් ලබා දී ඇති සහතික මිල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි.
7: මේ මිල සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා අනුරාධපුර ගිහිල්ලා එක කතාවක් කිනා වී මිල මෙන්න මෙච්චරයි මෙච්චරයි කියලා ඉතන පොළොන්නරුවේ ගිහිල්ලා කියනවා අපිට කිසිසේත්ම පිළිගන්න බැරි මිල ගණන් තමයි කියන 2024-25 මාස්කන්නේ වී මිලට සාපේක්ෂව කන්න හතරක් ගිහිල්ලා හැමදේම වැඩි වෙලා තියෙදි මොකද ඇඩින ඕනේ කියන ඉතින් අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මේ වී මිලේ නිෂ්පාදන පිරිවැය ගණනය කරන කෘෂි ආර්ථික සැලසුම් ඒකකයේ හෙක්ටර් කොබ්බෑකට ගොවි පර්යේෂණයකයේ එහෙම නැත්නම් පසුවස්සුණු තාක්ෂණ ආයතනයේ මේවා දත්ත පිළිබඳව හරියට මේවා කරන්නේ නැහැ කියන එක තමයි අපිට සැකයක් තියෙන. ඉතින් ලාල්කාන්ත මාත්‍යවරයා පැය 24ක් යන්නේ ඉස්සෙල්ල පොළොන්නරුවේ ගිහිල්ලා කියපු වී මිල නෙමෙයි අම්පාරේ ගොවීන් ළඟට ගිහිල්ලා තියෙන නිසා ඍජුවම කෘෂිකර්ම ඇමතිවරයා ලාල්කාන්ත මහත්මයාට වැයෙන විරෝධතාවයන් තියෙනවා ගොවියන්ගෙන්. මොකද එක මිලක් නැතිනම්
1: ප්‍රබල එල්නිනෝ තත්වයක් මතුව හොත් රජය සතුව වී සංචිතයක් හෝ වෙනම ආහාර සංචිතයක් නොමැති බව රජරට ගොවිජන එකමුතුව පවසනවා. එහි සභාපති කේ විජේවීර සඳහන් කළේ ඒ සඳහා රජය වැඩපිළිවෙලක් යෙද යුතු බවයි. ගොවි ගැටලු සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයා කඩිනම් විසඳුම් ලබා නොදුනහොත් විරෝධතා කරා එළඹෙන බවද ඔහු සඳහන් කළා.
8: අනුරාධපුරයේදී සැබෑ ගොවියෝ කැඳවුවේ නෑ. එයාලගේ පක්ෂේ මිනිස්සුන්ව වාඩි කරලා මහ උජාරුවට අර සුපුරුදු උද්දච්ච කතාව පැවැත්වලා ලාල්කාන්ත මහත්තයා. එතන වීවල නිෂ්පාදන වියදම 76යි කියලා එතුමා කියනවා. මන් දන්නේ අර කිව්වනේ දෙපාර්තමේන්තු ටිකක් ඒගොල්ලොත් එක්ක එකතු වෙලා තමයි මේ නිෂ්පාදන වියදම ගැලපුවේ කියලා. මම අභියෝග කරනවාද මේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට ඔබතුමාලා මැදිහත් වීමෙන් මේ මිල තීරණය කරන්න කටයුතු කළා නම් මේ ලාල්කාන්ත කෘෂිකර්ම අමාත්‍යවරයා කියන්නේ සත්‍ය නම් රටේ ජනතාවට ගොවි ජනතාවට පැහැදිලි කරන්න ඒක සත්‍යද අසත්‍යද කියලා. ගොවි නියෝජිත තාවයි කියලා කිව්වා. කරුණා කරලා සහභාගි වෙච්ච ගොවි නියෝජිත කවුද කියලා රටට පැහැදිලි කරන්න.
1: වියලවි මණ්ඩලය මේවන විට ගොවින්ගෙන් වී මීට්‍රික් ටොන් 9000ක් පමණ මිලදීගෙන තිබෙනවා. එම මණ්ඩලය සඳහන් කළේ මේවන විට ගබඩා 75ක් පමණ විවෘත කර ඇති බවයි. ආසියා සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවේ වෙළඳ හා ආයෝජන ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා ලබා දෙන මූල්‍ය සහය ඇමරිකා ඩොලර් මිලියන 200 දක්වා ඉහළ නංවා තිබෙනවා. ඒ මැද පෙරදිග ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට එල්ලවන බලපෑම් අවම කර ගැනීම සඳහායි. ඒ අනුව මීට පෙර වෙන් කළ මුදලට අමතරව ලබා දී ඇති මුදල ඇමරිකා ඩොලර් මිලියන 100ක්. මෙම මුදල් ආසියා සංවර්ධන බැංකුවේ වෙළඳ ආයෝජන සහ කර්මාන්ත සංවර්ධන වැඩසටහන හරහා ලබා දෙනු ඇති. වෙළඳ පද්ධති නවීකරණය කිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල තර්ගකාරීත්වය ඉහළ නැංවීම සහ ආර්ථික කලාප වෙත ආයෝජන ආකර්ෂණය කර ගැනීම එහි ප්‍රධාන අරමුණු වනවා. ආසියා සංවර්ධන බැංකුව පවසන්නේ මෙම ප්‍රතිසංස්කරණ මගින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවලට අපනයන වෙළඳපළට පිවිසීමට කලාපීය හා ගෝලීය සැපයුම් දාම සමග සම්බන්ධ වීමට සහ නව රැකියා අවස්ථා බිහිකිරීමට හැකිවනු ඇති බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ අපනයන පදනම පුළුල් කරමින් අනාගත ගෝලීය ආර්ථික කම්පනවලට ඇති අවධානම අවම කිරීමද මෙම වැඩසටහනේ තවත් ප්‍රධාන අරමුණක්. ආසියා සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කණ්ඩා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ රැකියා බිහි කිරීම ආයෝජන ආකර්ෂණය සහ වෙළඳාම පුළුල් කිරීම සඳහා මෙම ආයෝජන උපකාරී වන බවයි. මෙම මූල්‍ය සහය මැද පෙරදිග ගැටුම්වල ආර්ථික බලපෑමින් ශ්‍රී ලංකාව සහ කම්බෝජ්ය ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කරන ඇමරිකා ඩොලර් මිලියන 450ක සමස්ත මූල්‍ය පැකේජයේ කොටසක් වනවා. ආර්ථික විද්‍යා පිළිබඳ මහාචාර්ය එම් සුනිල් ශාන්ත සඳහන් කළේ ලැබෙන ණය සහ ආධාර නිෂ්පාදනය ඉලක්ක කරගත් වැඩසටහන් සඳහා යෙදවිය යුතු බවයි.
9: වඩාත්ම වැදගත් වෙන්නේ නිෂ්පාදනය ඉලක්ක කරගත්ත වැඩසටහන් සඳහා අපි ණය හෝ ආධාර යොදා ගැනීම. ඒ නිසා මම හිතන්නේ අපේ අවධානය යොමු කරන්න ඕන ආර්ථිකයේ නිෂ්පාදනය වැඩි කිරීම සඳහා වූ කර්මාන්ත සඳහා හෝ නිෂ්පාදන සඳහා හෝ කිසියම් ආකාරයක කෙටි කාලීනව ආයෝජනය කරන්න පුළුවන් මට්ටමේ ව්‍යාපෘතීන් අඳුනගෙන ඒ සඳහා යොමු කර ගැනීමක්. ඒ නිසා මේ ඩොලර් මිලියන 201 මුදල මේක විශාලම මුදලක් නෙමෙයි. නමුත් මේ ඩොලර් මිලියන 200 අපිට මේ ඇති වෙලා තියෙන ගෙවුම් ශේෂයේ යම් කිසි බැලන්ස් එකක් ඇති කර ගැනීම සඳහා යොදා ගන්න පුළුවන් අවස්ථාවක් විදිහට තමයි අපි දකින්නේ.
1: මේ අතර 2026 වසරේ පළමු මාස 6 තුළ රජයේ සමස්ත බදු ආදායම රුපියල් ට්‍රිලියන 2.71ක් දක්වා ඉහළ ගියා. එය පෙර වසරේ මෙම කාලයට සාපේක්ෂව 25.9%ක වර්ධනයක්. වාර්ෂික බදු ආදායම් ඉලක්කය රුපියල් ට්‍රිලියන 4.91ක් වන අතර පළමු මාස 6 තුළ ඉන් 55.2%ක් සපුරා ගැනීමට රජය සමත් වුණා. ගත වූ මාස 9 තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අවුරුදු 14-18 අතර දරුවන් 743 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. ඒ පසුගිය ඔක්තෝබර් 30 වනදා සිට ආරම්භ වූ රටම එකට මෙහෙයුම යටතේ අඛණ්ඩව මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුඩ්ලර් සඳහන් කළේ.
10: වයස අවුරුදු 18ක් 21ක් අතර දරුවෝ 7866 දෙනෙක් අපිට අත්අඩංගුවට ගැනීමට සිද්ධ වෙලා තියෙනවා. ඒ වයස් සීමාව වයස අවුරුදු 18යි 21ක් අතර. ඒ වගේම වයස අවුරුදු 14-18ක් අතර දුවා දරුවෝ 743 දෙනෙක් අපිට අත්අඩංගුවට ගැනීමට සිද්ධ වෙලා තියෙනවා. නිසා මේක ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්.
1: පසුගිය ඔක්තෝබර් 30 වනදා සිට ඊයේ දක්වා හෙරොයින් කිලෝ 2253ක් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
10: හෙරොයින් කිලෝග්‍රෑම් 2253ක් සහ ග්‍රෑම් 834ක් පොලිස් භාරයට අරගෙන තියෙනවා. හෙරොයින් වලට පමණක් මිලියන 49,584ක වටිනාකමින් යුත් හෙරොයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකා පොලිසිය මේ වනුවට අපි භාරයට අරගෙන තියෙනවා. දැන් තොග වටිනාකම හෙරොයින් කිලෝග්‍රෑම් එකක් 120 ඉක්මවා යනවා. මේ ස්ට්‍රීට් වැලියු එක රුපියල් 25,000ක් පමණ වෙනවා එක ග්‍රෑම් එකට. මේ මාස 9 තුළ අයිස් කිලෝග්‍රෑම් 2640ක් ග්‍රෑම් 695ක් රගෙන තිනවා. මෙහි සමස්ත වටිනාකම මිලියන 42,251ක් හැටියට සඳහන් වෙනවා. කොකේන් කිලෝග්‍රෑම් 293ක් ඒ වගේම ග්‍රෑම් 732ක් මූල්‍ය වටිනාකම වශයෙන් මිලියන 10,281ක්. කොකේන් වල තොග වටිනාකම මේ වන විට එක කිලෝග්‍රෑමයක් සඳහා 1,400 ඉක්මවන බව ඔබට මතක් කළ යුතුයි. ඒ වගේම සිල්ලර වෙළඳාම කොකේන් රුපියල් 45,000ක් පමණ වෙනවා එක් ග්‍රෑම් එකක්.
1: මේ අතර සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංචිපාණි ඉම්රාන්ගේ සමීපතමයන් 3 දෙනෙකු මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කංචිපාණි ඉම්රාන්ගේ මූල්‍ය කටයුතු මෙහෙවූ රත්මලානේ සයිමාද ඒ අතරට අයත්. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුඩ්ලර් සඳහන් කළේ ඉදිරි සතියේදී එම සැකකරුවන් දිවයිනට රැගෙන එන බවයි. ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පිටත්ව යාමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සොයා බලා තීරණ ගැනීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට මැතිවරණය පැවැත්වීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව එහි සමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා. මන්ත්‍රීවරයා සඳහන් කළේ අවස්ථා කිහිපයකදී තේරීම් කාරක සභාව රැස්වුවද ඒ පිළිබඳ විධිමත් තීරණයක් නොගත් බවයි.
11: මේ සම්බන්ධව පාර්ලිමේන්තු තේරීම් කාර්ග සභාවක් පත් කරලා තියෙනවා මාතේකේ නියෝජිතේ. නමුත් අද මේ තේරීම් කාර්ග සභාවේ කටයුතු බොහොම මන්දගාමී යන්නේ. එතන සභාපතිවරයාට ආණ්ඩු පක්ෂයේ කාණ්ඩායමටත් උන මේක දෙකකින් දිගට ඇදලා මැතිවරණය නොපවත්වන තැනකට ගියන.
1: මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේ සැප්තැම්බර් 30 වන දිනට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
12: මුගදෙනෙක් කියනවා නියෝජනතුව හොඳට යනවා නේද ප්‍රශ්නයක් නැහැ නේද? ඒක නෙවෙයි ප්‍රශ්නේ. යම් මහජන නියෝජිත ආයතනයක් ජනතාවගේ නියෝජිතයන් නොමැතිව පවත්වා ගැනීම අපරාධයක්. යම් කෙනෙකුට අහන්නට පුළුවන් එහෙමනම් පළාත් සභා මන්ත්‍රීවරු නැතුව හොඳට යනවා නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නැතුව දුවන්න පුළුවන්. නිලධාරීන්ගේ පාලනය කිසිසේත්ම මහජන නියෝජිතයන්ගේ පාලනයක් නෙවෙයි. මොකද නිලධාරීන් කිසි විටක මහජනතාවට වග කියන්නේ නැහැ. වැදගත්ම කරුණ සැප්තැම්බර් 15 ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනේ ලැබෙන අඩුම වශයෙන් අපි බලාපොරොත්තු වෙන එදා වෙනකොටවත් මේ ඡන්දවිසියම තියන්නේ කවදද කොයි විදියටද කියලා ප්‍රකාශයට පත් කරාවි කියලා.
1: වසර 10කට ආසන්න කාලයක් පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමේ හේතුවෙන් දැනට පළාත් සභා පාලනය වන්නේ ආණ්ඩුකාරවරුන් යටතේයි. රට තුල වැඩි වශයෙන් වාර්තාවන ගිනි ගැනීම් අවම කර ගැනීමට නම් නිසි ආරක්ෂණ ක්‍රමවේද භාවිත කළ යුතු බව කොළඹ මහනගර සභාවේ ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව පවසනවා. එහි ප්‍රධාන ගිනි නිවීම සේවා නිලධාරී PDK විල්සන් සඳහන් කළේ ගිනි ගැනීමකදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනතාව තුළ නිසි දැනුවත් භාවයක් නොමැතිවීමද අනතුරු ඉහළ යාමට හේතුවක් බවයි.
13: මතයක් ගොඩ නැගෙනවා ගිනි නිවීම මේකක මේ ස්ථානවලට එන්න පරක් වුණා. නැත්තම් ගිනි මේකක ඉන්නේ නැහැ. ඔන්න ඔය කතා කියනවා. නමුත් ඒක ඉන්න අවශ්‍ය නැහැ. ඒක යම් කාලයක් තුර ආවා ඇති. මොකද ඉන්ටර්නල් ෆයර් ප්‍රොටෙක්ෂන් එක හරියට අර සීඩා ෆයර් රෙගුලේෂන් රටේ තියෙන ෆයර් සේෆ්ටි රෙගුලේෂන් වලට අවශ්‍ය ගයිඩ්ලයින් එක ඒක තිබුණා නම් සහ ගිනි නිවීම සේවාවකින් පූර්ව නිර්දේශයන් අරන් ඊට අනුගත වෙලා ඒ ප්‍රොටෙක්ෂන් සිස්ටම් හදාගත්තා නම් මේ ගිනි නිවීම සේවා
1: පසුගිය ජුනි මාස 3 වනදා වැඩිහිටි නිවාසයක හටගත් ගින්නකින් 12 දෙනෙකු මියගොස් 6 දෙනෙකු තුවාල ලැබුවා. පසුගිය 24 වනදා මාතර තල්ලරඹ ප්‍රදේශයේ සංචාරක හෝටලයක හටගත් ගින්නකින් එම හෝටලයට දැඩි අලාභ හානි සිදු වුණා. මාතර නගරයේ ප්ලාස්ටික් භාණ්ඩ අලවිසලක හටගත් ගින්නකින් එම වෙළඳසැලට දැඩි අලාභ හානි සිදු වූයේ පසුගිය 29 වනදායි. දැනට රට තුල දහවණය වන සියලු බස් රථ සඳහා නව ප්‍රමිතීන් හඳුන්වා දීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති පී.ඒ. චන්ද්‍රපාල සඳහන් කළේ ඉදිරියේදී ශ්‍රී ලංකාවට බස් රථ ආනයනය කිරීමේදී රාජ්‍ය ලබා දෙන පිරිවිතරවලට ගැලපෙන පරිදි බස් රථ ආනයනය කළ යුතු බවයි. නගරාන්තරව සුකෝපභෝගී බස් රථ සේවාවන් ප්‍රවර්ධනය කිරීම රාජ්‍ය අරමුණ බවද ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කළා. මේ අතර දිවයිනට රැගෙන නව මෙට්‍රෝ බස් රථ සැප්තැම්බර් මාසයේදී මගී ප්‍රවාහන සේවා සඳහා යෙදවීමට නියමිතයි. චීනෙන් ආනයනය කළ මෙට්‍රෝ බස් රථ 104ක් ඊයේ දිවයිනට ළඟා වුණා. ගාසා සටන් විරාම ගිවිසුමේ දෙවන අදීර ක්‍රියාත්මක කිරීම සඳහා ඊජිප්තුවේ කයිරෝ නුවරදී බහුපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අමරිකාව කටාර් සහ තුර්කී යන රටවල මැදිහත්කරුවන්ගේ සහභාගීත්වේ. ඊජිප්තු නියෝජිතයන් සඳහන් කළේ ගාසා සටන් විරාමේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව ගිවිසුමේ අන්තර්ගත මාර්ග සිතීම පිළිපදින බව යළි තහවුරු කර ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ බවයි. හමාස් සංවිධානය සහ අනෙකුත් පලස්තීන කණ්ඩායම් මෙම යෝජනාවට නිල වශයෙන් අනුමැතිය ලබා දුන්නා. එම යෝජනාවට අනුව ගාසා තීරයට ජාත්‍යන්තර බලකායක් යෙදවීම සහ ගාසා පරිපාලනය සඳහා වන ජාතික කමිටුව සිය රාජකාරී ආරම්භ කිරීමට නියමිතයි. එමෙන්ම මෙම ගිවිසුම හරහා ගාසා තීරයේ යථාතත්වයට පත් කිරීමේ සහ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමටද සැලසුම් කර තිබෙනවා. මේ අතර හමාස් සාකච්ඡා කණ්ඩායමේ සාමාජික ගාසි හමාට් සඳහන් කළේ ගිවිසුම යටතේ ඊශ්‍රායලය තම වගකීම් ඉටු නොකරන්නේ නම් හමාස් සංවිධානයද සම ගිවිසුමේ කිසිදු පියවරක් ක්‍රියාත්මක නොකරන බවයි. හමාස් නිරායුධ ක්‍රියාවේ ක්‍රියාවලිය ඊශ්‍රායල හමුදා ගාසා තීරණයෙන් සම්පූර්ණයෙන් ඉවත්වීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු ඉදිරියට යාම මත රඳා පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. නිරායුධ කිරීමේ ක්‍රියාවලියට ඊශ්‍රායලය මැදිහත් නොවන අතර එය ගාසා පරිපාලනය සඳහා වන ජාතික කමිටුව විසින් සිදු කරන බවද ඔහු ප්‍රකාශ කළා. ජාත්‍යන්තර නාවික ගමනාගමනය සහ ගෝලීය වෙළඳාම ආරක්ෂා කිරීමේ අරමුණින් සෞදි අරාබිය යෝජනා කළ බහුජාතික සමුද්‍රීය ආරක්ෂක සංවිධානය පිහිටුවීම සඳහා රටවල් 14ක් සහාය පළ කර තිබෙනවා. සෞදි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ මෙම සංධානයට සෞදි අරාබිය, කුවේට්, බහරෙන්, කටාර්, පකිස්තානය, තුර්කිය, ඊජිප්තුව, ජෝදානය, ජේමනය, බංග්ලාදේශය, නයිජීරියාව, සුඩානය, ජිබුටි සහ සෝමාලියාව එක්ව ඇති බවයි. මෙම යෝජනාව සම්බන්ධයෙන් රටවල් 43ක හමුදා ප්‍රධානීන් සහ නියෝජිතයන් මෙන්ම යුරෝපා සංගමයේ නියෝජිතයන් ඍජුව හෝ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවලට එක්ව තිබුණා. එම සාකච්ඡා කර ඇත්තේ වාණිජ නෞකා, බලශක්ති ප්‍රවාහන නෞකා සහ සමුද්‍රීය යටිතල පහසුකම්වලට එල්ලවන ප්‍රහාර මෙන්ම ඒවා ගෝලීය වෙළඳාම සහ සැපියුම් දාමයට ඇතිකරන බලපෑම් පිළිබඳවයි. මෙම සඳහනේ ආරම්භක සහ ප්‍රධාන රට ලෙස සෞදි අරාබිය කටයුතු කරන අතර එහි මූලස්ථානයද සෞදි අරාබියේ පිහිටුවීමට එකගතාවකට පැමිණියා. මෙය සමුද්‍රීය ආරක්ෂාව, නාවික ගමනාගමනයේ නිදහස සහ ගෝලීය වෙළඳාම ආරක්ෂා කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන විවෘත ජාත්‍යන්තර ආරක්ෂක සඳහනයක්. පකිස්තාන හා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් අතර පන්දුවාර 20 පළමු ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකාවට ලකුණු 177ක ඉලක්කයක් හිමිව තිබෙනවා. පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කර ලකුණු සංඛ්‍යාව 176ක්. පන්දු යැවීමේදී කවිෂා දිල්හාරි කඩුලු 2ක් බිඳ හෙළුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 5ක් අවසානයේ කිසිදු කඩුලක් නොදැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 60ක්. යලිසිරස්තල එල්නිනෝ බලපෑම අධියර තුනකින් මොනරාගල ඇතුළු දිස්ත්‍රික් කිහිපයක පානීය ජල ගැටලුවක්. කෘෂිකර්ම ඇමතිට ගොවි සංවිධානයකින් අභියෝග. බදු ආදායම ට්‍රිලියන 2 ඉක්මවයි. මද්‍රව්‍ය සමග දරුවන් 743 දෙනෙකු අත්අඩංගුවට. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්නවාංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. එතෙක් රැඳී සිටින්න අපගේ පෑන් පෑපුවත් සමග.
0: ලොව පුරා සැරිසරා සත්‍ය 100%ට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: talk of the town. අද අපි කතා කළේ මුළු ලංකාවම ආදරය කරන ළඟකදී ඉන්ටර්නැෂනල් අවෝඩ් එකකුත් ගත්ත මහේන්ද්‍ර පෙරේරාට.
1: මේ ටිකේ ඉතින් සෑහෙන විසි ඇති නේද?
2: ටෙලිෆෝන් එක නාද වෙනවා
0: රිවර්ස්ටන් මූවී එකට මීට කලිනුත් ඉන්ටර්නැෂනල් අවෝඩ් එකක් හම්බුණා නේද?
2: සිංගප්පූර් ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් එකේදී මාතන් ජෝමාස්ටර් පස්සේ ජෝමාස්ටර් අවුරුදු 24 ඉච්චර අරන් තිබුණා. ඒක පස්සේ මට හම්බුණා. මේකෙදී මට හොඳම නළුවා සම්මානය හම්බුණා ගෝල්ඩන් ග්ලෝබ් සිනමා අවෝඩ් එකේ. මං හිතන්නේ ඇකඩමි අවෝඩ්ස් වල කාන්සල් එහෙම නොමිනේට් වෙච්ච නළුවෝ තමයි නොමිනේට් වුණේ.
1: ප්‍රියන්ත සිරිකුමාරටත් ඔයත් එක්කම අවෝඩ් එකක් හම්බුනානේ. ඒ ගැන මොකද හිතෙන්නේ?
2: අවුරුදු 35ක විතර ප්‍රියන්ත සිරිකුමාරගේ මගේ කලා ජීවිතයේ ගමන් මග අවුරුදු ගණනාවක් අපිට එකට වැඩ කරන් ඉනවා වැඩ මුල් කරනවා. ඉතින් මේ ආපු ගමන් මගත් එක්ක හිතනකොට ඒ යාළු මිත්‍රකමත් එක්ක ලොකු සතුටක් තියෙනවා. ස්තුතිකම කරන්න ඕනේ ලලිත් රත්නායකටයි ප්‍රභාස් රෝෂන්ටයි දෙමන්ති පෝරගේටයි.
0: මේ දවස්වල ඉන්නේ අලුත්ම වැඩක නේද?
2: මේ දවස්වල ආරුගම්බේ දෙවියන් දෙමළ චිත්‍රපටයක රඟපානවා. ලංකාවෙන් මම විතරයි රඟපාන්නේ, අනිත් ඔක්කොම දෙමළ නන්දියන් ඉන්නේ. ඒකේ ෂූටින් නවත්වලා තමයි ගියේ සිංගප්පූර් ෆෙස්ටිවල් එකට.
0: Talk of the town. ගේම් එකක් ඇතුළට ගිහින් ජීවිතේම ඇඩ්වෙන්චර් එකක් වෙන අමුතු විදිහේ ෆිල්ම් එක ජුමාන්ජි.
1: ඒ ඇඩ්වෙන්චර් එකේ ෆයිනල් චැප්ටර් එක බලන්න ෆෑන්ස් දැන් ඉඳන්ම කවුන්ට්ඩවුන් එක පටන් අරන්.
0: ඒකට හේතුව තමයි ජුමාන්ජි ඕපන් වර්ල්ඩ් මූවිකේ ඔෆිෂියල් ට්‍රේලර් එක පහුගියදා රිලීස් වුණේක.
1: ඩ්වේන් ජොන්සන්, කෙවින් හාට්, ජැක් බ්ලැක් වගේ අපි කවුරුත් දන්න පරණ කාස්ට් එකම ආයෙත් අපිට මූවිකෙන් බලාගන්න පුළුවන්.
0: මේ පරි ජුමාන්ජි ගේම් එක අන්ප්‍රෙඩික්ටබල් ලෝකයක් කියලා ට්‍රේලර් එකෙන් පෙන්නලා තිබුණා.
1: ඉතින් මේ ගේම් එකෙන් කවුරු දිනයිද? ෆිල්ම් එක රිලීස් වෙනකම් බලාගෙන ඉමු.
0: Talk of the Town.

0: കിരുളുകൾ വന ജാത്യന്തര തലയെ അഭിഷേക മംഗല്യ
1: സിയാത ബിറ്റ്വീൻ ലേറ്റി മിസ് വേൾഡ് ശ്രീലങ്ക 2026
2: මම අනුදුගුණ සේකර සියත බික්ටවීන් ලේඩී මිස්වර් ශ්‍රී ලංකා 2024. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවෙන් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
3: විමල දැනුමෙන් පෞෂෙන් සහ රූප සුන්දරත්වයෙන් පිරිපුන් රාජිනිය ඔබද සිහින කිරුල හිස දනන්නට දැන්ම සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා ඉන්ස්ටාග්‍රෑම් හෝ ෆේස්බුක් පිටුවට ඔබේ අයදුම්පත යොමු කරන්න.
1: සියත බිට්වීන් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
3: ටයිටල් ස්පොන්සර්
2: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. බිට්වීන් ලේඩි රේසර් එකට අදම මාරු බිට්වීන් ලේඩි ඔබත් සැනින් දිදුලන්න.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011173888388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
5: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න.
6: ඩෙංගු මාරාන්තිකයි. මේනාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
7: ඩෙංගු රක්තපාතය ජීවිත අවදානමක් සහිත රෝගී තත්ත්වයක්. ඇඟේ අභ්‍යන්තර අවයවවල ලේ වහනයක් වගේ අවස්ථා ඇති වෙන්න පුළුවන්. ඇඟේ අභ්‍යන්තර අවයව අක්‍රීය වීමක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඩෙංගු ෂොක් සින්ඩ්‍රෝම් කියන තත්ත්වයක් දක්වා එන්න පුළුවන්. නැත්නම් රුධිර පීඩනය ගොඩක් අඩු වීමක් ඇති විය හැකි.
6: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
8: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
9: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
8: මං කරදරයක් නැතුව ආවා තාත්තේ.
9: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
10: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගය.

සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බික් රේසර් හෝ බික් ලයිටර්වල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. බික් බොනැන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපු අද්දිනු පත්තු කර අද්දිනු.
1: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
2: හතර දෙනාගෙන පොඩි කොස්සක් තියෙන මන්නම් හිතන්නේ
1: නැහැ. දකින හිින පෙනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
3: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
4: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
1: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
5: බලන් ඉන්න බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.
6: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
7: සිකුරාදා
6: සියත දිවයින පුරා

0: ಹಾಸ್ಯದ ಪಾತ್ರೆ ವಿಧ
1: විනිසුරු විශ්‍රාමයේ අර්බුදය ඔඩුදුවයි. අධිකරණ ඇමති නීති සංගම් මතය ජනපතිට දෙයි. සඳුදා කැබිනට් මණ්ඩලයට. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පවසන්නේ මෙම තීරණය හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට අදාළව ඇති වූ සිදුවීමටත් වඩා බරපතල ගැටලුවක් බවයි. ආසියානු සංවර්ධන බැංකුව සහ අධිකරණ අමාත්‍යාංශය එක්ව විනිසුරුවන්ගේද උපදෙස් ලබා ගනිමින් සකස් කළ වාර්තාවේ කිසිදු ස්ථානයක විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කළ යුතු බවට නිර්දේශ කර නැති බවද ඔහු සඳහන් කළේ.
0: සියත පාත්‍රේ විධාස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය විතර ඉස්තරම්ම තැන 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
2: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
3: ස්විස් ටෙක් ඕතරයිස් දීලා ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
4: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: 20 and upgrade.
6: අලුත් සොංග් එකක්ද?
5: නෑ, දැන් සිංගර් කිං ASUS HP Dell Acer MSI ලැප්ටොප්ස් ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
6: Upgrade වෙන්න ලැප්ටොප්ස් ගන්න. සිංගර් එකට අදම එන්න.
7: Big big දිනුමයි bonanza bonanza.
8: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බිග් රේසර් හෝ බිග් ලයිටර්වල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
9: CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
10: හොඳමදී අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් දීපව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනේමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳමදී අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
11: වැඩටත් ගේමින් වලටත් වර්ල්ඩ් ක්ලාස් පර්ෆෝමන්ස් එකක් හොයනවාද? ලෝකෙම හොල්ලපු AOC කම්පියුටර් ඇක්සසරීස් දැන් ශ්‍රී ලංකාවේ Piotic Solutions වෙතින්. කීබෝඩ්ස්, මවුස්, හෙඩ්සෙට් සහ තවත් බොහෝ දේ. දැන් මම තන්න 0777-133-02-1 AOC Smart Performance Trusted Worldwide.
12: අයියා මට ඇපල් මලක් දෙන්න.
13: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
12: අයියා මට මල් ගොඩාක් දීලා.
13: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
12: හච් 15 පිස්සුවක්ම තමයි.
14: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
15: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
13: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111-715-555 අමතන්න.
7: Big big dinumai bonanza bonanza.
8: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, Big Racer හෝ Big Lightවල ඇති Escort අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
7: මතකද සිංහ Big Bonanza
16: 60%ක් ඩිස්කවුන්ට් අරගෙන
7: මේ අමුදෙතාව
16: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි සිංහ Big Bonanza Mid-Year Shopping Festival.
17: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0111-667-222 අමතන්න.
18: Turn 98.2 and 98.4.
1: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
10: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
1: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
10: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි, මාකටර් කෙනෙක්.
1: කතාවට දක්ෂ නම්, මාකටිං දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
10: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0711-555-6047ට අපිට වට්ස්ඇප් කරන්න.
1: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
7: එකපාරයි.
19: ඔකේ අනේ කොහේ හෝ ෆ්‍රයිඩේ වන ලිසන් සියතම
20: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
21: සියත සිකුරාද
20: සියත දිවයින පුරා

0: කියා තා ටොප් ස්ටෝරි
1: ඥානසාර හිමියන්ගේ නටුව කලයි බුදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලකුඩත්තේ ඥානසාර හිමියන්ට එරෙහි නටුවක් සැප්තැම්බර් මාස 7 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණයේ අද නියම කළා. නඩුව ගොනු කර ඇත්තේ ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේයි චෝදනා කරමින්. පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා අදේ කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සේ රාකලි ත්‍රියේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී විත්තිකාර ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශෝක වීරසූරිය සඳහන් කළේ මෙම නඩුවේ සාක්ෂියක් වශයෙන් නම් කර ඇති සංයුක්ත තැටියක් පැමිණිල්ල විසින් මේ දක්වා තමන්ට බහර දී නොමැති බවයි. මෙම නඩු කරය සම්බන්ධයෙන් නීතිපතිවරයා සමග සාකච්ඡා කර ඒ කෙටියෙන් අවසන් කර ගැනීමට අපේක්ෂා කරන බවද නීතිඥවරයා සඳහන් කළා. කරුණු සනකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා රාජ්‍ය නීතිඥවරයාට නියම කළේ මෙම නඩුකරයට අදාළ සංයුක්ත තැටිය මීළඟ නඩු දිනයට පෙර කෙසේ හෝ විත්තිය වෙත ලබා දීමට කටයුතු කරන ලෙසයි. දැන් තවත් දේශීය පුවතක්. අමරිකා ඩොලර් එක විකුණුම අනුපාතය රුපියල් 340.33ක් බවට පත්ව තිබෙනවා. ඒ ගණන් අනුපාතය රුපියල් 331.20ක්. ඔස්ට්‍රේලියා ඩොලර් එක විකුණුම අනුපාතය රුපියල් 241.34ක් බවට පත් වුණා. ඒ ගණන් අනුපාතය රුපියල් 230.25ක්.
0: සියතා ටොප් ස්ටෝරි අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahdili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01178886666 98.2 98.4
2: Pangne wage Kamu koke
3: Go break
2: මචං
3: අද විතරයි
0: සිකුරාදා සියත දිවයින පුරා

0: සැබෑම රාජිනියන් කිරුළු ගන්වන ජාත්‍යන්තර තලයේ අභිෂේක මංගල්‍ය
1: සියත Between Lady Miss World Sri Lanka 2026.
2: අයුබෝවන් මම අනුදු ගුණසේකර සියත Between Lady Miss World Sri Lanka 2024. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
3: දැනුමෙන් පෞෂෙන් සහ රූප සුන්දරත්වයෙන් පිරිපුන් රාජිනිය ඔබද සිහින කිරුල හිස දනන්නට දැන්ම සියත Miss World Sri Lanka Instagram හෝ Facebook පිටුවට ඔබේ අයදුම්පත යොමු කරන්න.
1: සියත Between Lady Miss World Sri Lanka 2026.
3: Title sponsor.
4: ඔබේ සමට දිගුරණ දීප්තිය Twin ගාලා ගන්න. Between Lady Racer එකට අදම මාරු. Between Lady. ඔබත් සැනින් දිදුලන්න.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 378 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Nandun Vadena. Rhino Premier Roofing Sheet. Very stress on the hall. The Hatunai Anuhai Amatana.
7: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
8: හයි මම ෂේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
9: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0711 492 2 0711 427 777.
10: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
11: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
12: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
13: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
12: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
14: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
15: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
16: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්.
1: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණ ප්‍රශ්නයක්. දැන් බලන්න බට මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
2: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
1: වයිෆ් කේ කතත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩනීති නේද?
5: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ බ්‍රාංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: nun da su du konti gene e disney
1: denen an sati tawassala hawas dekata
2: sieta hot and spicy with sudu kochi
1: goda kadare
3: Sri Lankiya reality vedikave alutma peraliya Theater Voice of Family talent ekata vitarakma place ekak hambena ekama pawule dennek ekata sing karana davantama vedikawa ekama kirulak wenuen kapawimen adishtanayen taranga karana Theater Voice of Family ජූලි 10 වෙනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රි 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.
4: සියත දිවයින පුරා

0: ഡെങ്കു മാരകമായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: ඩෙංගු රෝගයේ වැළඳුණු කෙනෙකුට වෛද්‍ය උපදේශයකින් තොරව වෙනත් වේදනා නාශක හෝ අත්බෙහෙත් පාවිච්චි කිරීම ඉතා භයානකය. සංකුලතාවලට ගොස් රෝගියාගේ ජීවිතය වුවද නැතිවිය හැක.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12% අසමසම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable. ලියාපදිංචි මුල් සමාගමකි.
6: මට වාසනාව තිබුණ ඔපෙරා හවුස් එකට එක පාරක් යන්න. ඒකේ එඩියුකේෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණ. මගේ මිත්‍රයෙකුට පිංචි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ මචං, උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියනවද මචං? මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමෙයි ගෙවන්න වෙන ගාණ මතක්.
7: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
8: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගන්නේ. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
0: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා,
10: පහසු වෙලා,
11: තෑගි වැඩි වෙලා,
10: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: The Palace ගම්පහ අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න 0710-666-222 Prime Residences.
13: නිවසට අවශ්‍ය හැම දේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
15: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලෝ වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
17: 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
18: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය. මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
19: stylish පෙනුමයි, mileage එකයි දෙකම එකම ride එකෙන්. electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 හැඩ වැඩ කාර්යය. david pirs motor company private limited

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්. කුකුෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ ෂොපින් බිල් පේමන්ට්ස් ඕනම දෙයකට කෑෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි. කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 011147500.
4: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 011185800400 LOLC රන්සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
5: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
6: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
7: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
8: ගන් අතරට සුළුසුළුමෙට දැන් මම බය නැහැ.
6: ඒක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා insurance general business club.
9: දොරකුළු වැරෙන මතක සේප්පෝ.
10: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උර හිසට ඔළුව තියා මං අහන් ඉන්නවා.
9: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
11: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
9: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අන්න අන්න.
12: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ඒ මැදට ඩබල් දාලා කන් ඇප දෙකකුත් දාලා.
13: ඇරලහමි?
12: ඇහුන් නැද්ද මං කියපුවා?
13: නෑ නෑ අහන් හිටියේ.
12: මොනවද අහන් හිටියේ?
13: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
12: හෑ?
13: ඔහුරාලහමි වන් ඇන්ඩ් ඔන්ලි සින්දු සියත.
14: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
15: අනුග්‍රහය.
16: දැනෙන්න අඳින්න රිසිසේ මේ සළු පිළිසිල්ලාරේ චාප්කාරේ
17: දිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්
18: හැමෝම එකම විදිහට හිතුවොත් ලෝකෙ ලස්සන වෙන්නේ නැහැ. වෙනසකට තමයි මුළු ලෝකයක් ආස කරන්නේ.
19: කලුතර හෝලි ක්‍රොස් විද්‍යාලය ඔන්න දරුවන්ගේ වෙනස් අදහස් වලට වේදිකාවක් හදලා.
18: සම්මානී රූ 2026 වාර්ෂික චිත්‍ර හා අත්කම් ප්‍රදර්ශනය
19: අගෝස්තු මාසේ 5 සහ 6 දෙදින පුරා විද්‍යාල පරිශ්‍රයේදී.
18: අපේම දරුදැරියන්ගේ අලුත් අදහස් එයාලගේ පින්සල් ඉරිවලින් ලස්සන නිර්මාණ විදිහට දැසින් දකින්න.
19: හෝලි ක්‍රොස් දරුවෝ විතරක් නෙවෙයි කලුතර දිස්ත්‍රික්කයේ පාසල් රැසක සිසුන් සහ ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මේ සුවිශේෂී අධ්‍යාපනික සහ සංස්කෘතික අත්දැකීම ඔබත් ඇවිත් විඳගන්න.
18: මාධ්‍ය සහයෝගය සියත TV සියත FM.
5: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
0: පන්නේවගේ කොමුකුකේ
3: ඕප්‍රේක් නෑවගේ
15: පතිමුරේ සුන්ස්ප්‍රයින මචං
6: අද විතරයි සිකුරාදා
1: සියත දෙවයින පුරා.

0: turn 98.2 and 98.4.
1: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ 아무තු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
2: සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
3: පළවෙනි වචන 10 15 වෙන් ඕනම මිනිස්සෙක්

0: අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
1: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
0: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
1: හතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
0: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555 6047ට අපිට WhatsApp කරන්න.
1: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.
2: ඔනර් සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
4: Original quality භාගයට භාගයක් අඩුවට වසර 15කට වැඩි විශ්වාසය සමග Biotech Solutions වෙතින් Asta Toner, HP, Canon, Brother, Epson, Xerox සතුළු සියලුම ප්‍රමුඛ පෙළේ printer සඳහා Asta Toner original වගේම quality වියදම 50%ක් දක්වා අඩු කර ගන්න. දැන් මමතන්න 0.777 133.21 Asta Toner print smart save more.
5: අර ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0.115 715 555 අමතන්න.
8: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්යර් ෂොපින් ෆෙස්ටිවල්.
9: දැන් පෑන්ේෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0.114 667 222 අමතන්න.
10: මොකද ඔය ඇස්වල කඳුළු?
1: මේක අහන්නකෝ.
11: නුඹ හිඳින නොහිඳින ලෝකයක
10: පිරිමි ඇස් දෙකක් උනත් කඳුළු වලින් තෙමන්න පුළුවන් සින්දුවක් මේක. අපි අම්මටයි තාත්තටයි ආදරය දෙනවා මදිද කියලා දැනෙන සින්දුවක්.
1: ඉතින් අපි හිතුවා ඒ සින්දුව ඔබත් එක්ක බෙදා ගන්න.
10: දවස හෙට වෙලාව උදේ 10ට.
1: මේ වැඩේට එනවා අපිව සංවේදී කරවපු තුන් දෙනෙක්.
10: විරාජ් බාතිය, සජිත් අක්මීමනෙක, ඩොක්ටර් සජිත්‍ර වීරසේකර.
12: සියතර් ටෙලි දෙපහ. අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
13: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා 9 වෙනි.
10: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ 7න් එකක් වුණු පුදුම රජෙක්.
14: රාජ්‍යරුව ගොබ්බයා.
15: ඒයි, කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
12: නිලබල කරේති ඔලමුල පුරේ.
0: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට සියත ටීවී තුලින්.
16: 98.2 98.4
17: පන්නේවාගේ කමුකකේ
18: ඕප්‍රේක්
17: නෑවාගේ
18: පතිමුරේ
19: සුන්ස්්‍රයින මචං
1: අද විතරයි සිකුරාදා
16: සියතා දෙවයිනපුරා.

0: கதா டாப் ஸ்டோரி.
1: චීන ජාතිකයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන. කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ චීන ජාතිකයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුවන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යු. බුට්ල සඳහන් කළේ ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කර ඇති බවයි. තවත් චීන ජාතිකයන් තුන්දෙනෙකු දිවයිනෙන් පලා ගියා. අත්අඩංගුවට ගත චීන ජාතිකින් දෙදෙනෙකු ලබන 6 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුයි. මියගිය චීන ජාතිකයාගේ දේහය චීනය වෙත යොමු කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. කොළඹ වරාය නගරයේ පාලමක් මත චීන ජාතිකින් තුන්දෙනෙකු මාළු අල්ලමින් සිටියදී වෑන් රථයකින් පැමිණි තවත් චීන ජාතිකින් පිරිසක් ඔවුන්ට පහර දී අත්පා ගැටගසා එක් අයෙකු පැහැරගෙන ගොස් තිබුණේ පසුගිය 23 වනදා අලුයමයි. පැහැරගත් චීන ජාතිකයාගේ මලසිරුර ඇහැලියකුඩ කරඳන ප්‍රදේශයේ හිස් ඉඩමක් තුල තිබී සොයාගෙනුණා. දැන් ක්‍රීඩා පුවතක්. පාකිස්තාන කාන්තා කණ්ඩායම සමග පැවති පළමු 20-20 ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 6කින් ජයග්‍රහණය කර තිබෙනවා. තරගයේ පැවැත්වුණේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. පාකිස්තාන කාන්තා කණ්ඩායම නියමිත පන්දු අර 20 තුළ කඩලු 7ක් දැවී එරස්කල් ලකුණු සංඛ්‍යාව 176ක්. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දු අර 19ක් අවසානයේ කඩලු 4ක් දැවී ලකුණු 177ක් ලබා ගත්තා.
0: Top story. අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place he GWM Experience Center within. Amathanna 01117886666.
2: අනුවටයි
0: දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයි.

ගැලපෙන්නේ නැහැ එහෙම. මගේ විදිහට එන්නන්නේ. ඔන්න මං ආයේ මුලින් ඉඳන් එනවා හොඳේ. Hey, good afternoon. හවස 2:00 වෙනාඩි 10යි. ආ දැන් හරිනේ. සෙට් නේද? සුදු කොච්චිය ස්ටයිල් එක. Okay, adu Friday. It's Friday, machan. Me sathiye medde nivaduwak thibba nisa mata nikan ee Friday wage ehema scene ekak podi thibba. Enada ee neme adu thamai Friday. It is Saturday. Anitha Sunday. It was a digata monada. Onna ne neda? Hari kohoma hari adda ithin hawasa pahata kale WhatsApp message එකක් දාලා කොමාරි හිතේ කැමැතිම සින්දුව මේ දවස්වල මුමුණන සින්දුව සමහරවිට මුමුණන සින්දුව කැමැතිම සින්දුව නොවෙන්න පුළුවන් නේ එමත් පුළුවන් නේ හරි හරි එහෙනම් අපි ඒක අමතක කරමුකෝ කැමැතිම සින්දුව සින්දුව කැමැතිම සින්දුව ඉල්ල ගන්න message එක දාන්න මට 0711 98.2 98.4

0: GDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.

0: ස්වභාවයේදී ස්වභාවිකයි ආරක්ෂිතයි.
1: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සමපොලිය කල්පි ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගම
3: RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
4: මුළු පවුලටම මගේ ගානටම
3: කුකු ෆ්‍රයි සතුට රසය ගෙනෙන ගුණේ
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96
6: නවතම විශේෂාංගරසක් සමගින් බජාජ් ත්‍රිරෝද රථය 236cc 4 valve engine idle start and stop switch full digital dashboard handle mat athirivas gear එක brand new bajaj ත්‍රිරෝද රථය david piris motor company private limited with
7: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න

0: ಕಿಲುಕುವರ್ಧನ ಟೆಕ್ಸ್ಟೈಲ್ಸ್ ඔබට අවශ්‍යම මොහොතේ දී විශේෂඥ තාක්ෂණික සහය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
1: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටා වීවා මෝල්ට් පවුච් ඉදිරි රුපියල් 340යි. එලිෆන්ට් හවුස් වැනිලා අයිස්ක්‍රීම් රුපියල් 455යි. ගෝල්ඩි ජම්බෝ චිකන් සොසේජස් ඉදිරි රුපියල් 495යි. මන්චි නයිස් බිස්කට් ඉදිරි රුපියල් 150යි. කාගිල්ස් ෆුඩ් සිටි.
2: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna. Amathanna Bindu Aika Eka Hatai, Atasi Asu Atai, Haya Se Hata Haya.
3: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පුලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
2: සැබෑම රාජිනියන් කිරුළු ගන්වන ජාත්‍යන්තර තලයේ අභිෂේක මංගල්‍ය.
4: Siyata Big Twin Lady Miss World Sri Lanka 2026.
5: අයිබෝවන් මම අනුබු ගුණසේකර. Siyata Big Twin Lady Miss World Sri Lanka 2024. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. දුවින පිරුණු ඔබ ජීවිතේ ලස්සනම කෙනකින් පටන් ගන්න. එන්න.
6: දැනුමෙන් පෞෂෙන් සහ රූප සුන්දරත්වයෙන් පිරිපුන් රාජිනිය ඔබද සිහින කිරුල හිස දනන්නට දැන්ම සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා ඉන්ස්ටාග්‍රෑම් හෝ ෆේස්බුක් පිටුවට ඔබේ අයතුම් පත යොමු කරන්න.
4: සියත බිග් ට්වින් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
6: ටයිටල් ස්පොන්සර්
7: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. බිග් ට්වින් ලේඩි රේසර් එකට අදම මාරු බිග් ට්වින් ලේඩි ඔබත් සැනින් දෙදෙනා.
8: සියතර් ටෙලි දෙපැය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
9: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් ඉන්නවද?
7: මොකද මේ වගේ කියන්නේ?
8: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
10: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
11: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්
12: 98.2 98.4

දෙකයි වෙනඩි වෙසි හතයි වෙලාව පියල් ජේ ජේ කියන්නේ ජලස්ද පියල් ජේ මට මෙසේජ් එකක් දාලා තියෙනවා සින්දක් ඕනි කියලා අනිවාර්යෙන් ඊළඟට දෙන සින්දු ඔයාලත් එක්ක තමයි හායි සුදු කොච්චි මැණිකේ ඒයි හායි ඒයි ඔය වගේ දිගට දිගට මෙසේජස් දාලා තියෙනවා ඉන්දි ඒයි කෝ ඔයාගේ වට්ස්ඇප් ඩීපී එක ඔය කයින් කරලානේ මට අඳුර ගන්නත් බැරි වුණා ඇත්තටම ඉන්දි කියන්නේ මේ ෂේර බබාගේ අම්මි නේද නෂෝන්ගේ අම්මි නේද අලුත් නම්බේ එකක්ලු ඇයි පරණ නම්බෙකට මොකද උනේ බිල ගෙවන්න නැතුව ෂේප් එකේ නම්බේ ගයින් කරලා දැම්මා එහෙමද නෑ නේ මං හිතන්නේ ඔයා එහෙම කරන එක්කෙනෙක් කියලා වට්ස්ඇප් ඩීපී එක අලුත් කළාලු අනේ අපිට නම් අලුත් ඩීපී එකක් මුකුත් පෙන්වන්නේ නෑ අපිට නිකන් වට්ස්ඇප් එකේ ඩීපී එකක් නැති බව තමයි පෙන්වන්නේ අලුත් එකක් තිබ්බනම් ඉතින් මම කියනවානේ අලුත් ඩීපී එක ලස්සනයි හරි කියලා ඒකනේ වැඩි මට පෙන්වන්නේ නිකන් අර රවුමක් මැද්දේ අයිය අකුර විතරයි මොකද ඔයාගේ නම ඉන්දි නිසා කමන්න නැහැ බලමු නේද සමහර වෙලාවට ඇප් එක ක්ලෝස් කරලා ආයේ ඕපන් කළාම හරියන්නේ ඉඩ තියෙනවා දැන් මට ඒකට වෙලාවක් නැහැ ඒ නිසා මේ අපි ඒක අමතක කළා දාමු කොහෙ ඉන්නවද ෂේර බබා චුඩි මැණිකේ ආදරෙන් එකතු කරගන්නවා ඒක ෂේර බබාට ඊට පස්සේ නෂෝන් බබයි බබාලගේ අම්මි ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා ඒ වගේම මේ කුමුදුනි අපරල් එකේ ඇමිලි පිටියේ කටි ඔක්කොම මාව අහගෙන ඉන්නවා කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා මං හිතන්නේ කුමුදුනි තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ නේද අද මෙහෙට ටිකක් වහිනවා අපේ පැත්තට උදේම නම් මාර වැස්සක් වැස්සා ඊට පස්සේ මෙන්න දවල් පායන්න ගත්තා ඊට පස්සේ පායනවා නිකන් කරවල වෙන ගන්නට දැන් මම නිකන් කරවල වෙලා තියෙන්නේ ඔව්වනේ ෆොටෝ එකක් එවන්නද බලන්න ලස්සන කරවල කෑල්ලක් ලලිත් ප්‍රියංකර දුම්බර ඉඳන් මෙසේජ් එකක් දැම්මේ දුම්බර කියන්නේ කොහොමත් කොළපාට පරිසරය සරින් සරේට වැස්සි වැටෙන පරිසරය නේද හොරණ පහු කරගෙන චුට්ට යන්න ඕනේ හැබැයි නේ එච්චරම දුරකුත් නෑ හැබැයි අපේ ගෙවල් වල ඉඳන් වෙලාවක මං එහෙ යන්න ඉන්නේ අයේෂාව බලන්නත් එක්ක සින්දු ඉල්ලුවේ අනු රොමේනියාවේ අනු එයාගේ චුකිරි බටිල්ලක් තින්නවා සුදු බෝලේ ජපන් මෝනිකා සුදු පුතු ආදරෙන් එකතු කරගන්නවා එක බබාට නෙවෙයි අම්මිට

0: සුබ දවසක්.
1: අලුත් වෙලා.
0: පහසු වෙලා.
2: ඇයි වැඩි වෙලා.
0: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මන්.
4: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දී අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
5: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

0: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
1: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
2: ගං අතුරට සුරසුරුමෙට දැන් මම බය නැහැ.
1: අකුණු ගැහුවත් ගිනි දැක්කත් no problem.
2: ඒ විතරක් නෑ බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
3: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
4: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට් කියා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
5: ඩෙංගු නැත්තම් වෙනත් වෛරස් රෝගී තත්වයකදී අපි මුලින්ම කියන්නේ විජලනය වීමෙන් ඇඟ වළක්වා ගන්න, හොඳට දියර ආහාර ගන්න, මුත්‍රා වැඩි ප්‍රමාණයක් යන විදිහට වෛද්‍ය උපදේශ නැතුව වෙනත් ඖෂධවලට යොමු වෙන්න එපා. තමන්ට වෛරස් රෝගී තත්වයක් හෝ නැත්තම් ඩෙංගු වගේ හැඟෙන තත්වයක් තියෙනවා නම් කිට්ටුම වෛද්‍යවරේ කම්බ වෙලා තමන්ට තියෙන රෝග ලක්ෂණ ඒ රෝග ලක්ෂණ දිනවකවානුත් එක්ක දැනුම් දෙන්න. එතකොට ඒ වෛද්‍යවරයා අවශ්‍ය ප්‍රතිකාර ලබා දේ.
4: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
6: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
7: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
6: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
7: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
8: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
9: 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල හයිප් පාර්ක් කෝන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
10: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
11: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
12: 20 and upgrade.
13: අලුත් song එකක්ද?
12: නෑ, දැන් Singer එකකින් Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
13: Upgrade වෙන laptops ගන්න Singer එකට අදම එන්න.
14: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
15: හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
16: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
17: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
18: ඩිලිවරි පරක් වෙලා orders miss වෙනවද? business එකට තියෙන express mode විසඳුම pick me flash affordable cost එකකට ඉක්මනටම packages යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ business එකත් express කරන්න pick me flash book කරන්න.
19: මොවා කරන හෙන ගොම් වැඩක් තියෙනවා.
20: පොඩ්ඩක් මූණ බැලුවම පොඩි ගොම් පාඩක් පේනවනේ.
19: දැන් මම සාමාන්‍යයෙන් හිතුවා දැන් අහිංසකමයි මෝඩකමයි ගොඩක් කලකට එක ළඟ යන්නේ. මීට කලින් අපේ රටේ හිටපු ජනාධිපති කෙනෙකුත් කිව්වා එයා තමයි මේ පවුලේ අහිංසකම එක්කෙනා කියලා. ඔයා වුණත් පුදුම අහිංසකකමක් නේ තියෙන්නේ.
20: නැහැ.
19: ඔය දෙක නැද්ද?
20: අහිංසකම.
19: ඔය දෙක පොඩ්ඩ ඒත් මෝඩයි.
21: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට අනුග්‍රහය.
22: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
23: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අමතන්න 076 56 78 78 4.

0: ಹಸಿಯದ ಪಾತ್ರೆ ವಿತ್ ಹಸ.
1: විනිසුරු විශ්‍රාමයේ අර්බුදය ඔඩුදුවයි. අධිකරණ ඇමති නීති සංගම් මතය ජනපතිට දෙයි. සඳුදා කැබිනට් මණ්ඩලයට මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පවසන්නේ මෙම තීරණය හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට අදාළව ඇති වූ සිදුවීමටත් වඩා බරපතල ගැටලුවක් බවයි. ආසියානු සංවර්ධන බැංකුව සහ අධිකරණ අමාත්‍යාංශය එක්ව විනිසුරුවන්ගේද උපදෙස් ලබා ගනිමින් සකස් කළ වාර්තාවේ කිසිදු ස්ථානයක විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කළ යුතු බවට නිර්දේශ කර නැති බවද ඔහු සඳහන් කළේ.
0: සියත පාත්‍රේ විතස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
2: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
3: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය.
4: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් දැන් පිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරු කිරිය මාතලේ නානම්මල ධනේ මුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේට තිරයක්. හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේට තිරයක්.
6: නෝ ලිමිට් සේල් එක ආයේ ඇවිල්ලා. කාන්තා පිරිමි ළමා ඇඳුම් ගෘහපකරණ සඳහා 70% දක්වා මෙගා ඩිස්කවුන්ට්. මේ chance එක ජූලි 10 සිට 31 දක්වා නෝ ලිමිට් ශාඛාවන් හා නෝ ලිමිට් .lk වෙතින් පමණයි. කොන්දේසි සහිතයි.
7: වැඩටත් ගේමින් වලටත් world class performance එකක් හොයනවද? ලෝකෙම හොල්ලපු AOC computer accessories දැන් ශ්‍රී ලංකාවේ Piotic Solutions වෙතින්. keyboards, mouse, headset සහ තවත් බොහෝ දේ. දැන් මම තන්න 0777-133-021 AOC smart performance trusted worldwide.
8: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114-667-222 අමතන්න.
9: අද කෑමක නම් කෑම රසටම තිබුණා
10: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPT පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා.
11: කොකෝ ෆ්‍රයි RPT පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
12: මතකද මතකද මතකද මතකද සිංග බිග් බොනන්සා.
13: 60%ක් ඩිස්කවුන්ට් අරගෙන
12: මේ අමුදෙතාව.
13: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි සිංගල් බිග් බොනන්සා මිඩ්ඩිය ෂොපින් ෆෙස්ටිවල්.
14: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
15: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
16: කොල්ලෝ කෙල්ලෝ

0: මෙත්තයි මණ්ඩලය.
1: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
2: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
1: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, එල්එම්ජී. තේකබඩුවල ලස්සන.
3: සර්, ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
1: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
2: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
4: Turn 98.2 and 98.4.
5: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
3: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
5: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
3: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
5: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
3: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555 6047 අපිට WhatsApp කරන්න.
5: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
6: 98.2 98.4 සියත

0: කියා තා ටොප් ස්ටෝරි
1: යුද හමුදාවට නව හමුදාපතිවරයෙක් නව යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් නිලන්ත පේමරත්න පත් කර තිබෙනවා. ඔහු මීට පෙර කටයුතු කළ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් ලුතිනන් ජෙනරාල් නිලන්ත පේමරත්න මෙරට 26 වන යුද හමුදාපතිවරයායි. වත්මන් හමුදාපති ජෙනරාල් ලසන්ත රොඩ්‍රිගෝ අද විශ්‍රාම ගැනීමට නියමිතයි. දැන් නිදෙස් පුවතක්. දකුණු පාකිස්තානයේ ගල්අඟුරු පතලක සිදු පිපිරීමකින් කම්කරුවන් 34 දෙනෙකු මිය ගොස් තිබෙනවා. පාකිස්තානයේ නිවේදනය කළේ තවත් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි. මෙම පිපිරීමෙන් තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු අතුරුදන් වෙති අතර ඔවුන් මුදා ගැනීමේ කටයුතු පුළුල් කර තිබෙනවා.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01178886666 Siyata Divine Abura

ඇයිපෙස්සල තුෂාරී දැනුයි දැක්කෝ ඔයාගේ මෙසේජස් ටික. ආදුකෙන්නේද සුදු මොනා කරන්නදනේ? තමන්ගේ ළඟම කෙනෙක් තමන්ට අහිමි වෙනවා කියන්නේ ඒක මාරම දුකක්. ඒක දරාගන්න අමාරුයි. හැබැයි කොහොමාරි හිත හයිය කරගෙනනේ අපි ජීවිතේට මුහුණ දෙමු. මට මෙසේජ් එකක් දාලා තිනවා, සම්පූර්ණ විස්තරේ කියලා තියෙනවා. ඉතින් ආගේ අයියා නේ, එයා ගියපු තැනක හොඳින් ඉඳි. අපි යාට හොඳ ජීවිතයක් ප්‍රාර්ථනා කරමු. කොහොමහරි හැම වෙලේම තනියෙන් ඉන්න, ඒ ගැන මතක් කර කර දුකෙන් ඉන්න එපා. පොඩ්ඩක් ඉතින් නේ යාළුවොත් එක්ක ඉන්න, කරන වැඩ ටික සුපුරුදු විදිහට කරගෙන යන්න. ටික ටික ටික ටික හිත හැදෙන්න ගණේවි. හරි, මං ආදරෙන් ඔයාව මතක් කරනවා, එකතු කරගන්නවා. මං ඉතින් මේ පැය තුනේ ඔයත් එක්ක ඉන්නවා තනියට, ඒක මතක තියාගන්න. හරිද? කටුනායක ඉන්නේ යන්න හදන්නේ කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. රංග කොහෙද යන්න හදන්නේ? බොරුවක් නේද කරන්නේ? රොටෙක්ස් කම්පනි එක දාලා, මොනර කිරිල්ලිව දාලා, සුදු කොච්චිව දාලා ඔයා මේ රටින් යන්න? අනේ අන්නනේ අන්න. කොහමහරි මට ෆොටෝ එකකුත් එවලා තියෙනවා. ෆොටෝ එකක් නෙවෙයි, කෙලින්ම FB එකට දාපු පෝස්ට් එකේම ස්ක්‍රීන්ෂොට් එකක් එවලා තියෙනවා. ෆොටෝස් කීපයක්ම තියෙනවා ඒකේ. ටුවර් එකකට වගේ ගිහිල්ලා එහෙම කමන්නෑ දවස් කීපයක් ඉඳලා ආවට. හැබැයි අන්නම යන්න එපානේ. කොහෙ යන්නද මාව දාලා? අනිත් එක වා හරි ජොලි රස්සාවක් නිකලේ. වාට ලංකාව වටේම යන්න තියෙනවා නේද? සියත අහගෙන යන තැන්වල යන්න පුළුවන්. කොච්චර ෂෝට්ද? ඉතින් එහෙම එකේ ඇයි යන්නේ ඔයා? මේ රටින් යන්න හදන්නේ? මෙන්න මේ ඉන්න සඳ ලංකාවේ තාරුණි, කොහොමද ඔයාට කියලා අහලා තිනවා. මං හොඳින්, ඔයාට කොහොමද? ඔයත් කියලවන්න. මෝල්ඩියස් වල කස්සා. අම්බෝ, මෙන්න ඇවිල්ලා මේ පැත්තේ සැහෙන කාලෙකට පස්සේ. ඔයාට මාව මතක නැහැනේ එනම් කියලා තියෙනවා. මතකයි, දැන් ඔයා නම එව්ව දැනේ මතක් වුණේ. ඉතින් එහෙම තමයි, පොඩක් මතක් කරලා දෙන්න ඕනේ. හරිද? එක දිගටම පොඩක් සද්ද බද්ද වැඩි සිද්ධ ටිකක් අපි අහපු නිසා අපි චුට්ටක් නිවේස සනසිල්ල අහන්න බලමු. මේ වගේ කූල් සින්දුවක් අහලා ඉමු. ප්‍රභාෂි අම්බලන්තට එන මෙසේජ් එකක් දාලා තියෙනවා. පුංචි සුදු කොච්චි කෙල්ලේ. පුංචි කියලා කොහෙවත් නැහැ, මම දැක්කේ පුංචි වගේ. මමත් අද ඉන්නවා ඔයාගේ පාළුවට. අස්සර සින්දු ගොඩක් ඕනේ කෙල්ලේ කියලා තියෙනවා. අනිවාර්යෙන් ආදරේ

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: රෝද දෙකක් උඩ යන වාහනයක් නිසා අනතුර බහුල වීමේ අවදානම වැඩි. ඒ වගේම මහජනතාවගෙනුත් ව්‍යාපාරික ප්‍රජාවගෙනුත් ඉල්ලනවා අපි මෙම හෙල්මට් අලෙවි කිරීමේදී සහ මිලදී ගැනීමේදී ප්‍රමිතියෙන් යුතු හෙල්මට්ම මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු කරන්න කියන එක කාරණිකව ඉල්ලීමක් කරනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:30ට සවස 6:30ට

0: මට වෙලා
1: ගන්න. NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීත හදවත් දිනු හිතවත්කම
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමක ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-492 0711-327-777 Global University Partners නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
4: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
3: අද කාලේ හොඳම ආයෝජනය Brand New Bajaj 3 රෝද රථය. මාසික වාරිකය රුපියල් 22,000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරු
5: සතුට රසගොන උසවෙන කැමවල රස සුරකින
6: කොෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
7: මුළු පවුලටම මගේ ගානටම
8: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
9: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
10: ගන්නවා ලයිසන් එක.
11: දැන් හරිනේ අමාරු.
9: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
8: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
9: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩනීති නේද?
3: දෙවනසෙකුලා අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- Outlook.
12: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
13: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
14: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
15: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක තම්මනවා.
16: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ 9කමයි වසරයි 0.714-151-151 WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
17: සියත පොකට් මනි අනුග්‍රහය.
3: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- Outlook.
18: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න. කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
19: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිහිර කසාද බඳගන්නේ නෑනි.
18: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
11: සියත ටීවී තුලින්.
3: ලොකේ කොනේ කොහේ හෝ Friday වනම් listen සියතම.
6: අනුවටයි 0.2 අනුවටයි 0.4
2: සියත සිකුරාද
6: සියත දිවයින පුරා

0: ඕකෙ වටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝ එක
1: යුකෙවලින් ඉන්නවා
2: හොදත් අදරේ සුදු කොච්චේ
1: ඉතාලියෙන් ඉන්නවා
3: සාෆස්ටයි අපිට හන්න සීත
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි තරහේයෝ
1: ජපන් රොමේනියා
0: ලෝකෙටම එකයි සැනකෙලියක් තමයි සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි
1: සතිය දවස්සල හවස දෙකට
4: සුදු කොච්චි මරු

දවස 3යි වෙනාඩි 29යි දැන්. කොමග මාන්ට දානි මාව අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. මේ ටයිම් එකට ඉතින් ආන්ටි නේද? එන මොනවද කරන්නේ මාව අහගෙන ඉන්නවරෙන්න මන් දන්නවනේ. හවස 2 වෙනකොට තියෙන තරම් වැඩ ටික ඔක්කොම කරලා ඉවර කරනවා. උයන පිහනේවා ඊපස්සේ කාලා බීලා දෙයනේ කියලා නේද? ගෙදර වැඩ ටික ඉවර කරලා ඔන්න 2 වෙනකොට පටන් ගන්නවා. සුදු කොච්චි වහන්න නේ, නිල් මැණික වහන්න, සුදු මැණික වහන්න. අන්ටි හිතන වෙලාවට මට හිතන ආදරණීය නම් කියනවා. පැටියෝ කියනවා, ධෝනි කියනවා, සුදු මැණික කියනවා, නිල් මැණික කියනවා. නම් ගොඩා ඉතින් මට ආදරේටනේ මේ ඔක්කොම නේද? මාත් ආදරේ නිතින් හොඳට පරිස්සමට ගෙදරට වෙලා සනීපෙට ඉන්න ඕනේ. හරි, සයිප්‍රස් ඉඳන් ගොඩාක් මට කටිය මැසේජස් එවනවානේ. මෙන්න තව යාළුවෙක් වැඩ ගොඩක් කරන ගමන් අහගෙන ඉන්න යානේ කියලා තියෙනවා. කුමා නේදානේ? කොහොමද දැන් කොච්චර කල්ද සයිප්‍රස් වල? හොඳයිද රට? හොඳයිද? හොඳට ගෙවනවද? ඉන්න ආසයිද? නැත්තං ලංකාවට දූවගෙන එන්න හිතනවද? ඒක නම් වෙනව ඇතිනේ. කොහොමත් කොච්චර හොඳ රටක වුණත් නේ, ලංකාව තරම් නෑනේ කොච්චර වුණත් නේද? අපේ රටේ තියෙන හැඟීම ඔක්කොම ආදරණීයන් වට කරගෙන නේ යාළුවෝ, වට කරගෙන. එහෙම ඉන්න හම්බ වෙන්නේ නෑ ඉතින් වෙන රටකට ගියාට. කොච්චර මේ සැප පහසුව තිබ්බත් නේ, කනබුණේව කොච්චර හොඳ ඒවා තිබ්බත් මට හිතෙන ඔයාට උනත් නේ ලංකාවට දුවගෙන එන්න හිතෙනව ඇති. තව කොච්චර කල් තියෙනවද? වැකේෂන් එන්න ඉස්සර කියලවන්න. ඊළඟට ආන්ටි පර්ලත් මෙසේජ් එකක් දාලා තියෙනවා. අසන සින්දුවක් ඕනි කියලා. මං හිතනවා මේ ඊළඟට මං ප්ලේ කරන සින්දුවට ආන්ටි කැමති වෙයි කියලා. ආන්ටි පර්ල් මොකද මං ටිකක් ඒ කාලේ සින්දුවක් ඊළඟට දෙන්න හදන්නේ. ආන්ටි ලංකල්ලා ඔක්කොම ඔයා වහනව නේද කියලා හල් දිනවා එක්කෙනෙක්. ඔව් ආන්ටිලා අංකල්ලා ආච්චිලා සීයලා ඒ විතර නෙමෙයි චූටි බබාලා ඒගොල්ලත් අහනවා. ඒගොල්ලන්ගේ අම්මිල තාත්තිලා බඳින්න හිතේවත් නැති තනිකඩ ජීවිත ගෙවන කට්ටිය ඔක්කොම අහනවා. වයස් සීමාවක් නොමැත. ඒකයි ඉතින් මටත් තියෙන එකම සතුට. සමහරනේ සමහර ප්‍රෝග්‍රෑම්ස් අහන්නේ ඔය එක එක වයස් කාණ්ඩවලයි විතරනේ. මේක එහෙම නෙවෙයි. මේක හටේ දත් නැති අයගේ සිට දත් තියෙන අය දක්වා, ඊට පස්සේ දත් තිබිලා හැලිච්ච අය දක්වා ඔක්කොම අහනවා. ඔක්කොම සමහර අය අම්මිගේ බඩේ ඉඳන් සියත අහනවා, සුදු කොච්චි වහනවා. ඔව් ඔව් ඔව් ඔව් මට ඔන්න නම් එක්කම කියන්න පුළුවන්. බබාගේ නම නෙමෙයි, බබාට තාම නම දාලා නෑනේ. මේ ලෝකෙට ඇවිල්ලා නැති නිසා තාම. මේ ලෝකෙ එළිය දැකලා නැති නිසා තාම. එනට අම්මිලගේ නම ඕනම් මට කියන්න පුළුවන්. කියන්නද? මං නිතර දෙවේලි කියන සමහර එමයි ඉන්නවා. එනට නම් කියන්නේ. චූටි පැටියා එළියට ආවයින් පස්සේ මං කියන්න විස්තර. රොමේනියාවේ අනුව එහෙමත් ඉස්සර එයා ප්‍රෙග්නන්ට් කාලෙත් මාව තමයි අහුවේ. ඒකනේ මට මෙච්චර ආදරය. 2024 දෙසැම්බර් වල මං ඇවිත් ගියා. ආය ආවහම ඔයාව බලන්න අනිවාර්යෙන් එනවා. අනේ එහෙනම් අපි හම්බෙමු. මං බලාපොරොත්තු තියාගන්නවා. හරිද? මට කියලා තියෙනවා මේ කුමා අපේ රට වගේමලු යාට සයිප්‍රස් කියලා කියන්නේ. මොකද එයා ගොඩ ගියේ ඒ රට නිසාලු, සයිප්‍රස් නිසාලු. නමුත් හදවතින්ම ලාංකිකයි කියලා තියෙනවා. අවුරුදු 18ක් ඒ රටේ. අම්බෝ සෑහෙන කාලයක් නේ. ෂෝයි ෂෝයි. එනං සතුටින් ඉඳලා එන්නකෝ ලංකාවට.

0: ಡೆಂಗು ಮಾರಾಂತಿಕಾಯಿ. ಮೇ ಪ್ರಜಾವೈದ್ಯ ವಿಶೇಷಜ್ಞ ಪ್ರಸಿಲಾ ಸಮರವೀರ.
1: ಡೆಂಗು ರೋಗೆ ಸೇದಿಮ ಸಂದಹಾ ಮಿಡಿಸಾ ಡೆಂಗು ಮದುರುವಾನ್ ಸಹ ವೈರಸ್ ಕಾಂಡ ಅಪ ಪರಿಸರೇ ತಿಬಿಯುತ್ತೆ. ಡೆಂಗು ಮದುರುವಾನ್ ಅಪ ಪರಿಸರೇ ಸಿಟಿನ್ನೇ ವರ್ಗ ದೇಕಕ್ಕೆ ಇಡೀಸ್ ಈಜಿಪ್ಟೈ ಸಹ ಇಡೀಸ್ ಅಲ್ಬೋಪಿಕ್ಟಸ್ ಅನ ಮದುರು ವರ್ಗ ದೇಕಕ್ಕೆ. ಡೆಂಗು ವೈರಸ್ ಕಾಂಡ ಹತರಕ್ ತಿಯನ ಎಕ್ಕ ದೇಕ ತುನ ಸಹ ಹತರ ಎನಿಸಾ ಅಪಟ ಜೀವಿತ ಕಾಲ ತುಲದಿ ಡೆಂಗು ರೋಗೆ ಹತರ ವತಾವಕ್ ವೆಲದಿ ಹೆಕ.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.
6: හිනා වෙන්න මෙන්න වෙලාව.
7: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ educational tour එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංසි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවකෝ මචං, උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියෙනවද මචං? මෙහෙකි මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ.
2: හරි.
7: අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
2: හරි.
6: කඳුළු
8: විලයි ඔපෙරා හවුස් එකේ.
6: ඔව්.
8: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක.

0: ප්‍රේමගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුමවි.
1: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
2: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
3: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලවිනියෝජිතෙන් විතින් දැන් ලබාගත හැකි.
4: සුබ දවසක්.
5: අලුත් වෙලා.
4: පහසු වෙලා.
6: තෑගි වැඩි වෙලා.
7: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. චාතක ලොතරැයි මණ්ඩලය.
8: The Palace ගම් පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
9: නිවාසට අවශ්‍ය හැම දේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
12: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි
13: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
14: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට. දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්.
15: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකේ. electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 head of වැඩ කාර්යය. david pierce motor company private limited with it.
16: ඉරි ගොවි දිවි සරුවේමයි උපන්දි මෙන් මේ සෑම ඔබටයි.
17: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණය පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
18: කොකෝෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
19: මුළු පවුලටම මගේ ගානටම
1: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ ෂොපින් බිල් පේමන්ට්ස් ඕනම දෙයකට කැෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න
8: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳව ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොලඹ 7 වෙත හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
3: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය David Pieris e-mobility වෙතින් 0114700550
10: රන්පෞමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400 LOLC රන්සවි රන්මය සේවාව වරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
9: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
0: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
14: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
5: ගන් අතරට සුලසුලුමෙට දැන් මම බය නැහැ
4: එක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා insurance general business club
2: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ආ ඒ මැදට ඩබල් දාලා කන් එබ දෙකකුත් දාලා
6: ඈරාලා හමි
2: ඇහුන් නැද්ද මං කියපුවා
6: නෑ නෑ අහන් හිටියේ
2: මොනවද අහන් හිටියේ
6: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
2: හෑ

0: ප්‍රදර්ශනය.
1: අගෝස්තු මාසේ 5 සහ 6 දෙදින පුරා විද්‍යාල පරිශ්‍රයේදී
0: අපේම දරුදරියන්ගේ අලුත් අදහස් එයාලගේ පින්සල් ඉරිවලින් ලස්සන නිර්මාණ විදිහට දැසින් දකින්න.
1: පොලිකෘස් දරුවෝ විතරක් නෙවෙයි කළුතර දිස්ත්‍රික්කයේ පාසල් රැසක සිසුන් සහ ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මේ සුවිශේෂී අධ්‍යාපනික සහ සංස්කෘතික අත්දැකීම ඔබත් ඇවිත් විඳගන්න.
0: මාධ්‍ය සහයෝගය සියත ටීවී සියත FM. අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: පන්නේවගේ කමුකුකේ
3: ප්‍රේක්
2: නෑවගේ
3: පතිමුරේ
4: සුන්ස් ෆ්‍රයිඩ මචං
2: අද විතරයි සිකුරාදා
0: සියත දෙවයින පුරා.

මොකද අපි අහන්නේ? මේ පිම්මෙම්ම තව නිකන් නැගලා යන සින්දුව වෙන්නද? නුඹට ඕව හොඳ පාඩම්. ජනත් ඔයාට කිව්වේ

නුඹනාඩන් නුඹනාඩන් නුඹට ඕවා හොඳ පාඩම්. මහනුවර ජයනාත්, මං වගේම තමයි අයිති කරගන්න බැරි අයට ආදරය කරනවා, ඊට පස්සේ දුක් විඳිනවා. නේ දාන්න පහක් ජයනාත්, මං දන්නවා සීන් එක.

0: මොවා කරන එන ගොම් වැඩක් තියෙනවා.
1: පොඩ්ඩක් මූණ බැලුවා පොඩි ගොම් පාඩක් පේනවනේ.
0: මම සාමාන්‍යයෙන් හිතුවද අහිංසකමයි මෝඩකමයි ගොඩක් කලාට එක ළඟ යන්නේ. මීට කලින් අපේ රටේ හිටපු ජනාධිපති කෙනෙකුත් කිව්වා එයා තමයි මේ පවුලේ අහිංසකම එක්කෙනා කියලා. ඔයා වුණත් පුදුම අහිංසකකමක් නේ තියෙන්නේ.
1: නැහැ.
0: ඔය දෙක නැද්ද?
1: අහිංසකමයි.
0: ඔය දෙක පොඩ ඒත් මෝඩයි.
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
4: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies. අර මුදල් කළමනාකරණය ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 78 4.
5: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසමසම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7378 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited, ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
7: සුබ දවස.
8: අලුත් වෙලා.
7: පහසු වෙලා.
8: තෑගි වැඩි වෙලා.
7: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
8: කැමති එකක් අපේ අතේ. සුබ දවස.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන, ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
11: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
12: මොකද ඔය ඇස්වල කඳුළු?
13: මේක අහන්නකෝ.
14: නොඹ හිඳින නොහිඳින ලෝකයක
12: පිරිමි ඇස් දෙකක් උනත් කඳුළු වලින් තෙමන්න පුළුවන් සින්දුවක් මේක. අපි අම්මටයි තාත්තටයි ආදරය දෙනවා මදිද කියලා දැනෙන සින්දුවක්.
13: ඉතින් අපි හිතුව ඒ සින්දුව ඔබත් එක්ක බෙදා ගන්න.
12: දවස හෙට වෙලාව උදේ 10ට.
13: ආ මේ වැඩේට එනවා අපිව සංවේදී කරවපු 3 දෙනෙක්.
12: විරාජ් බාතිය, සජිත් අත්මීමනෙක, ඩොක්ටර් සජිත්‍ර වීරසේකර.
15: සියත 2020
16: original quality භාගයට භාගයක් අඩුවට වසර 15කට වැඩි විශ්වාසය සමග Biotech Solutions වෙතින් Asta Toner, HP, Canon, Brother, Epson, Xerox සතුළු සියලුම ප්‍රමුඛ පෙළේ printer සඳහා Asta Toner original වගේම quality වියදම 150ක් දක්වා අඩු කරගන්න. දැන් මම තන්න 0777-133-021 Asta Toner print smart save more.
17: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමික්ස්.
18: ඇලුමිනියම් ඕනතරම් Alumix නම්
19: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
20: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
21: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
22: කෑමක නම් කෑම රසටම තිබුණා
23: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගෙන එක්කලා.
24: මතකද සිංග බිග් බොනන්සා
25: 60%ක් ඩිස්කවුන්ට් අරගෙන
24: මේ අමුදෙතාව
25: නිවස
0: ඔබට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ය ෂොපින් ෆෙස්ටිවල්.
1: දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 01114667222 අමතන්න.
2: 98.2 98.4 සියත.

වගේ ඔබ කීවා පුදුම ලස්සනක් නේ. ඒ සින්දුවේ ඒ සින්දුව වගේම තමයි මේ සින්දුවත්. බුද්ධික උෂාන්ට කිසිම උමනාවක් නැහැනේ මේ ලස්සන වොයිස් එකෙන් ආයේ ප්‍රයෝජනයක් ගන්න. හැබැයි මට කිව්ව දවසක් සින්දුවක් ලියලා දෙන්න කියලාත් කොල්ලා. මට ඉතින් එච්චරම ලොකුවට සින්දු ලියන්න පුළුවන් කමක් නැති නිසා මම පොඩ්ඩක් මගහැරියා. ඒක කොන්නේ ලියලා දෙන්නන්නේ නේද? ආ? මොකද කියන්නේ ඔබ? ඇත්තටම මේ බුද්ධික උෂාන්ට තියෙන පුදුමාකාර ලස්සන වොයිස් එකක් හරියට ප්‍රයෝජනයක් ගන්න ඇයි ඉතින්. සින්දු උප තුන හතරක් කියලා ඉන්නව පාඩුවේ පැත්තකට වෙලා. ජොබ් එකක් කරගෙන. අහගෙන දන්නේ නැහැ සමහර වෙලාවට මේ වෙලාවට අහනවා සියත.

කිව්වේ මම කිව්වේ මේ ටයිම් එකට සියත අහනවා කියලා බුද්ධි කොෂාන්. තැන්කියු බුද්ධිකයා. අහගෙන ඉඳලා හොර ගෙඩියෙක්කාගේ ඉඩවස මට කෝල් කළා. සිය තහන ඔබට කියන්න කිව්වා ඉක්මනටම ලස්සන සින්දුවක් දෙනවා කියලා. මමම ප්ලේ කරන්නම් කොයක. හරිද? ඉස්සර වෙලාවම

හරි මට කියන්න බුද්ධි කුෂාන්ගේ සින්දුවලින් මේ සඳ වුණත් ඒ ටයිප් එකේ සින්දුවලට ඔබ කැමති නැත්නම් ඉඟසුඟ නලවන රු ඇත්ති ඒ වගේ එකකටද අපි බලමු වැඩි දිනාගේ කැමැත්ත කැමැති ජාති සින්දුවක් අපි බුද්ධි කුෂාන්ට කියමු අලුතින් කරන්න කියලා.

බුද්ධිකෝෂාන්ගේ අලුත් සින්දුවක් සංකදිනෙත්ගේ මියසික් එක්ක ආවොත් තව රහවෙයිනේ. මම පොඩි ඉංගියක් දුන්නේ. ආ කියන්න ඕනේ. ආදිත්‍ය නාරායන් මේ වෙනකොට ලංකාවේ කොල්ල තහගෙන දන්නේ නේද? සියත සුදු කොච්චිව? හෙට ඉතින් ලයිව් කියාවේ. විදුලියස්සේ අලි ඇවිදින්.

0: ಕಿರುಳು ಕಣ್ವನ ಜಾತ್ಯಂತರ ತಲೆ ಅಭಿಷೇಕ ಮಾಂಗಲ್ಯ
1: ಸಿಯಾತ ಬಿಗ್ ಟ್ವಿನ್ ಲೇಟಿ ಮಿಸ್ ವರ್ಲ್ಡ್ ಶ್ರೀಲಂಕಾ 2026
2: මම අනුදු ගුණසේකර සියත බික් ටවින් ලේඩි මිස්වර් ශ්‍රී ලංකා 2024 මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව රුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න එන්න
3: විමර දැනුමෙන් පෞෂෙන් සහ රූප සුන්දරත්වයෙන් පිරිපුන් රාජනිය ඔබද සිහින කිරුල හිස දරන්නට දැන්ම සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා ඉන්ස්ටාග්‍රෑම් හෝ ෆේස්බුක් පිටුවට ඔබේ අයදුම් පත යොමු කරන්න
1: සියත බිග් ට්වින් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
3: ටයිටල් ස්පොන්සර්
4: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න බිග් ට්වින් ලේඩි රේසර් එකට අදම මාරු බිග් ට්වින් ලේඩි ඔබත් සැනින් දිදුලන්න
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාන
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
7: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12% අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි
8: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
9: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න
10: ඉලෙක්ට්‍රික් 3 රෝද රථය

0: Didahan spesipal mesra SLIC Life GV Direction Oppo Himian Time Yuna. Tenth bonus pratilabe agaya. Rupiah kuti 1460 ikmawai. Sri Lanka Insurance Life. Piyakumin mavakumin.
1: Yugadi veda pivisena obata me dinawala sita veti viduli upakarna gruha paanda sandaha suvisheshi deemana rasa. Vistara 076-8233-444. Sita hadavat dinu hitawat kama.
0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න. 1500cc turbo engine එකකින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයේ අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
2: සිරි වෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් කොකා කෝලා ඉතිරි රුපියල් 150යි, ඇස්ට්‍රා ඉතිරි රුපියල් 350යි, කොත්මලේ චීස් වෙජස් ඉතිරි රුපියල් 135යි, ප්‍රීමා කොත්තුමේ චිකන් රසති 5 පැක් එක රුපියල් 240යි. කාගිල්ස් ෆුඩ් සිටි.
3: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
4: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
5: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
6: මං නම් හිතන්නේ නැහැ.
4: දකින හීන පිනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
7: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
8: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
4: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
9: බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
10: ලොකේ කොනේ කොහේ හෝ Friday වනම් listen සියතම.
11: අනුවතයි 0.2 අනුවතයි 0.4
12: සියත
11: සිකුරාදා සියත දිවයින පුරා.

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරි පරිසරවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් මෝවන ස්ථාන නැති කර ගන්න.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කරදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
6: Aluminium, aluminium mane.
7: Mahatmaya, Dansale fried rice wenai, Hotel fried rice wenai. Dekama fried rice unata quality wenas.
8: Hondama pramithiya sahathaka karana ISO saha SLS sahathakalat Alumex. Aluminium ona taram. Alumex nam is taram.
9: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna Bindu Eka Eka Hata Ay Atasi Asu Ata Ay Haya Siya Hata Haya
10: Mahajana Hisa Pelandu
11: සක්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
12: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන

0: සති පතා ස්කූටර් දිනපතා ස්මාර්ට් ෆෝන් වික්‍රේස හෝ වික් ලයිටවල ඇති ස්කෝඩ්ඩංකය 23:43 දැන්ම SMS කර දවටනය ළඟ තබා ගන්න. වික් බොනන්සා කැපුවත් දිනුම් පත්තු කරත්
1: ඉදිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පිරිස් ඊ මොබිලිටි
2: වෙදී අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් දැන් දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනේ මුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක් හොඳම දේ අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
3: 100ට එහෙ මෙහෙ තියන්නේ පාරතරම්
0: රන් පවුමකට ඉහළ අත්කාරම අමතන 0115 880 400 LOLC රන් සවි රන්මය සේවාව වලිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
3: 20 and upgrade
4: අලුත් සොන් එකක්ද
3: නෑ දැන් සිංගල් කිං ASUS HP Dell Acer MSI ලැප්ටොප්ස් ගන්න monthly installment එක 20,000ක් විතරයි so 20 and upgrade
5: upgrade වෙන ලැප්ටොප්ස් ගන්න සිංගල් එකට අදම එන්න
6: big

0: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, වික්‍රේසර් හෝ වික් ලයිටර්වල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනන්සා. කැපුවත් දිනුම්, පත්තු කරත් දිනුම්.
1: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
2: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
3: ගංගාතුරට සිරිසිරුමෙට දැන් මම බය නෑ.
2: අකුණු ගැහුවත් ගිනි දැක්කත් no problem.
3: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
1: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
4: මොවා කරන හෙන ගොම් වැඩක් තියෙනවා.
2: පොඩ්ඩක් මූණ බැලුවා පොඩි ගොම් පාඩක් පේනවනේ.
4: දැන් මම සාමාන්‍යයෙන් හිතුවා දැන් අහිංසකමයි මෝඩකමයි ගොඩක් කලට එක ළඟ යන්නේ. මීට කලින් අපේ රටේ හිටපු ජනාධිපති කෙනෙකුත් කිව්වා එයා තමයි මේ පවුලේ අහිංසකම එක්කෙනා කියලා. ඔයා වුණත් පුදුම අහිංසකකමක් නේ තියෙන්නේ.
2: නැහැ.
4: ඔය දෙක නැද්ද?
2: අහිංසකම.
4: ඔය දෙක ඒත් මෝඩයි.
1: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
5: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදාය මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණය ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 78 4,
6: 98.2, 98.4.
7: Adagita
6: Rai Sikurana Siyata Divayna Pura.

ඒ සිින්දුව නම් මාව කාල තරණය කෙරෙව්වා. තැංකූ සුදු කොච්චි කියලා මෙසේජ් එකක් තලතිනෝ තරින්දු. ඇත්තටම නේද?

අපේ සුදුහාමිනේ අද ජිම් ගිහිල්ල නෑ. එයා ගෙදර ඉඳන් මාව අහනවලු. කොහොමහරි දිනු ඔයයි ඔතන ඉන්න සුදුහාමිනේලා ඔක්කොම එකතු කරගන්න ආදරෙන්.

0: Yeah, you already know who it is. We taking it higher.
1: Dance කරන්න ඕනේ කියන්නේ මේ කට්ටියට. මං හිතුව මේක දෙනවා කියලා. නටනවා නම් ඉතින් මීට වඩා සින්දුවක් කොහෙන්ද නේද? Ranaji on the track. Ranaji හොද සින්දුවක් දුන්නේත් නෑනේ ඊට පස්සේ. කියන්න ඕනේ.

0: ಹಸಿಯದ ಪಾತ್ರೆ ವಿಥ್ ಹಸ.
1: විනිසුරු විශ්‍රාමයේ අර්බුදය ඔඩුදුවයි. අධිකරණ ඇමති නීති සංගම් මතය ජනපතිට දෙයි. සඳුදා කැබිනට් මණ්ඩලයට මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පවසන්නේ මෙම තීරණය හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට අදාළව ඇති වූ සිදුවීමටත් වඩා බරපතල ගැටලුවක් බවයි. ආසියානු සංවර්ධන බැංකුව සහ අධිකරණ අමාත්‍යාංශය එක්ව විනිසුරුවන්ගේද උපදෙස් ලබා ගනිමින් සකස් කළ වාර්තාවේ කිසිදු ස්ථානයක විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කළ යුතු බවට නිර්දේශ කර නැති බවද ඔහු සඳහන් කළේ.
0: සියත පාත්‍රේ විතස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දෙවන බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
2: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
3: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලගෙන ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
4: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
6: කොල්ලෝ

0: විහාරස්ථානය මණ්ඩලය.
1: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
2: අයියා මට ඇපල් මලක් දෙන්න.
0: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
2: අයියා මට මල් ගොඩාක් දීලා.
0: ඔව්වා මොනවද නංගි, අර H15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සු
2: H15 පිස්සුවක්ම තමයි.
3: Big big දිනුමයි bonanza bonanza.
4: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, big racer හෝ big lighter වල ඇති escort donkey. 23:43ට දැන්ම SMS කර. දවටනේ ළඟ තබා ගන්න.
5: හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC finance. හරියන්න හරිම තැන.
7: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
8: මතකද මතකද මතකද මතකද සිංගල් බිග් බොනන්සා.
9: 60%ක් ඩිස්කවුන්ට් අරගෙන
8: මේ අමුදේ
9: තාවා. නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූනි 31 දක්වා පමණයි සිංගල් බිග් බොනන්සා මිඩ්-ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
3: බිග් බිග් දිනුමයි බොනන්සා.
4: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, big racer හෝ big lighter වල ඇති escort donkey. 23:43ට දැන්ම SMS කර. දවටනේ ළඟ තබා ගන්න.
10: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114-667-222 අමතන්න.
11: Turn 98.2 and 98.4.
12: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
13: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
12: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
13: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි, මාකටර් කෙනෙක්.
12: කතාවට දක්ෂ නම්, මාකටින් දන්නව නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
13: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6044ට අපිට WhatsApp කරන්න.
12: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.

0: ගොඩක් ආදරේ. මන්නේ හැමමෝ
1: සුබ සන්ධ්‍යාවක්. හවස 5 විනාඩි 1යි.

0: कथा टॉप स्टोरी
1: ඉන්දන මිල පිළිබඳ දැනුම් දීමක්. ලබන මාසයේ ඉන්දන මිල ගණන්වල සංශෝධන සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඒ සභාපති ජනක රාජකරුණා මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
2: අපිට රුපියල් 70.63ක පාඩුවක් ඩීසල් වලින් තියෙනවා. නමුත් ඒක දැන් රජයේ තීන්දුව කරලා තියෙනවා. ඒක තෙල් සංස්ථාව ඇත්තටම දරාගන්නේ. ඒක දරාගෙන ඩීසල් වැඩි නොකර ඉන්න. ඒකට පෙට්‍රල් ඒ ආකාරයටම ගිය මාසෙ වෙනිටම වැඩි වෙන්නේ නැහැ. මේ ඉදිරියට බොරතෙල් මිලේ අඩුවීම එක්කේන බලපෑම අපිට ඊළඟ මාස දෙකේ මේ තත්ත්වේ පවතුනොත් ජනතාවට ලබා දෙන්න පුළුවන් වේවි. ඇත්තටම අපි බලාපොරොත්තු වුණේ මේ මාසේ පටන් ගන්නකොට මිල අඩුවීම ට්‍රෙන්ඩ් එක තිබුණේ. ඒකත් එක්ක අපි බලාපොරොත්තු වුණා මාසෙ මැද්දේ හෝ බලපෑමක් අපිට කරන්න පුළුවන් වුණා නම් ලෝක මිලතල මිලේ අඩුවීමක් වුණා නම් ජනතාවට ඒ සහනය ලබා දෙන්න. ඇත්තට මේ සහනය ලබා දීමේ හැකියාව දැන් ලැබෙන්නේ නැහැ මේ යුද්ධේ වර්ධනය වීමත් එක්ක.
1: දැන් විදෙස් පුවතක්. ස්පාඤ්ඤයට ඇතුළු සංක්‍රමණිකයන් 49,000ක් ඉරට ආරක්ෂක හමුදා බහරයට ගෙන තිබෙනවා. ස්පාඤ්ඤ බලධාරීන් පැවසුවේ ගොඩබිම සහ මුහුද හරහා පැය 24ක් තුළ මෙම සංක්‍රමණිකයන් පිරිස පැමිණ ඇති බවයි. සංක්‍රමණිකයන් පිරිස පැමිණ ඇත්තේ මොරොක්කෝවේ සිටයි. සියත ප්‍රධාන පුවත් සවස 6:30ට බලාපොරොත්තු වන්න.
0: සියත ටොප් ස්ටෝරි අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117886666 98.2 98.4 Siyata

0: Capitán.
1: චාලි හෝ හෝ හෝ කොහෙද යන්නේ පහු කරා?
2: මාව පහු කරන්ගි.
1: ඒකනේ වා බේ බේ. චාලිට පේන උසින් නෙවෙයි ඉන්නේ සැන්ඩි කොටේ. චාලි මේ ඇස් මට්ටමෙන් බැලුවම ඔයා නෑ ලෝකේ.
2: සැන්ඩි නෑ මේ අද තනියෙන්ද කරන්නේ ප්‍රෝග්‍රෑම් එක?
1: ඔයා පේන්නේ.
2: හවුඩි හවුඩි.
1: ඉන්න ඉන්න ඔයා අනිත් දවසේ මේ චාලි ඈත එනකොට මෙහෙම වංගෙඩිය අකුඩ නැගලා අද්ද උස්සගෙන ඉන්නෝ නේ චාලිට පේන.
2: එනකොට
1: සැන්ඩි මම කල්පනා කළේ මේ
2: රට වෙනස් කරන විදිහ.
1: නෑ නෑ ඔය සමයක් කරන්න යන්න ඕනේ නෑ මොකද අපි සිතියන් අඳිනවා රට වෙනස් කරන්න.
2: මං
1: කල්පනා කළේ සැන්ඩි දැන් මේ කාලේ හැමෝම මේ තමන්ට ලැබෙන්න ඕන දේ ගැන සෑහෙන්න හිතනවනේ.
2: හරි මට මගේ නිසි තැන මට හම්බ වෙලා නැහැ. තාමගේ කියන්න
1: දැන් ඒ අපිත් එහෙම තමයි. අපෙන් අනිත් මිනිස්සුන්ට, අපෙන් රටට, අපෙන් ලෝකෙට වෙන්න ඕන දේ, ලැබෙන්න ඕන දේ හිතනවට වඩා
2: අපිට ලැබෙන්න ඕන දේවල් ගැන තමයි අපි වැටිපුර හිතන්නේ.
1: ඔව්. පාරේදී හම්බෙන බල්ලෙක්ගෙන් පූසෙක්ගෙන් හැරි අපිට මොනවද ලැබෙන්න තියනවද කියලා
2: තමයි අපි ඔකටද මට පුරන්නේ.
1: ආ එහෙම තමයි අපි කල්පනා කරන්නේ. දැන් මෙහෙම ඒකට කමක් නැහැ. හරි කමක් නැහැ. හැබැයි මේ ලෝකේ සමහර අවස්ථාවල සමහර මිනිස්සු ඉඳලා තියෙනවා මාර විදියට සැන්ඩි තමන්ට ලැබෙන්න ඕන දේ ගැන හිතන්නේ නැතුව තමන් ළඟ තියෙන දේ ලෝකෙට බෙදපු මිනිස්සු. හරි
2: පරාර්ථකාමී මිනිස්සු.
1: මමත්වයේ මිනිස්සු.
2: ආ මමත් ඇත්තරපු මිනිස්සු.
1: තරම ඉදින් ලොකෝට කියද්දපා මිනිස්සු වාකරි. රහත් වෙලා හරි දෙයියෙක් වෙලා හරි නෙවෙයි. හැබැයි සමහර මිනිස්සු හැම හරිම මේ මට කියලා හිතන්නේ නැතුව නෑ නෑ මේක ඔයාලට කියලා හිතලා තියෙනවා. එහෙම එක මිනිස්සෙක් තමයි ෂෝන් බැප්ටිස් කෙම්ෆ් කියලා කියන්නේ.
2: එයා මොනවද දීලා තියෙන්නේ?
1: එයා තමයි සැන්ඩි ලෝකෙට VLC media player එක දුන්නේ.
2: හරි.
1: ඔය එක කාලෙක ලෝකෙ අතිශයින් ජනප්‍රිය වෙච්ච open source එකක්. මේක හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් නොමිලේ ලෝකෙට එයා player එකක් දුන්නා. එයා තමයි ඒක ඒ player එක develop කළේ. ඇත්තටම ඒ කාලේ දැන් තරම් අන්තර්ජාලය ව්‍යාප්ත වෙලා තිබුණෙත් නැහැ. දැන් තරම් ඒ තාක්ෂණය දිනු වෙලා තිබුණෙත් නැහැ. හැබැයි ලෝකෙ ඕනම කොනකින් කෙනෙකුට ඕනම format එකක video එකක් මෙයාගේ මේ VLC මීඩියා ප්ලේයර් එකේ ප්ලේ කරලා බලන්න පුළුවන්කම තිබුණා.
2: ඒ ඇප් එක අපිට ගන්න සල්ලි එයා ගත්තේ නැහැ.
1: සල්ලි ගත්තේ නැහැ. ලෝකේ ඕනම කොනක තියෙන ඕනම පරිගණකයකට මේක නොමිලේ බාගත කරගන්න පුළුවන්කම තිබුණා. ඒකේ කියන්නේ වැඩේ කියන්නේ එයාට ගොඩක් ඔෆර්ස් ආවා. මේකට ගොඩක් බ්‍රෑන්ඩ්ස් ආවා. අපි අපේ ඇඩ්වර්ටයිස්මන්ට් ටික දෙන්නම්. ඔයාට සල්ලි දෙන්නම්. ඔයා මේ ඇඩ් එක මේකේ දාලා අනිත් අයට ගන්න කියන. නෑ මෙයා ඇප් එක විකුණුවෙත් නැහැ. ඇප් එක මිනිස්සුන්ට සල්ලි වලට විකුණුවෙත් නැහැ. ඒ ඇප් එක මිනිස්සු පාවිච්චි කරන අතරෙදි ඇඩ්වර්ටයිස්මන්ට් රන් කරලා ඒ ඇඩ්වර්ටයිස්මන්ට් වලින් එයා සල්ලි හම්බ කරන්න ට්‍රයි කළෙත් නැහැ. එයා සම්පූර්ණයෙන්ම නිකන් නැහැ. මේකෙන් මම හම්බ කරන සල්ලි ගන්නට වැඩිය මේ ඇප් එක පාවිච්චි කරන අයට ඉගෙන ගන්න හම්බෙන දේ, එක්ස්පීරියන්ස් කරන්න හම්බෙන දේ, ඒක හින්දා මිනිස්සුන් අන්තර්ජාලය පාවිච්චි කරන එක පහසු වෙන එක, ඒක මං හිතනවා මට හම්බ කරන්න පුළුවන් ගන්නට වඩා වටිනවයි කියලා. මං දන්නේ ෂෝන් කෙම්ෆ්ට මේකෙන් හම්බ කරන්න පුළුවන් සල්ලිය කොච්චරක්ද කියලා අදහසක් ඒ වෙලාවේ තිබුණාද
2: කියලා.
1: එහෙම අදහසක් ඇතුව හෝ නැතුව එයා ඒක සම්පූර්ණයෙන්ම අත්හැරලා දැම්මා.
2: අන්න මිනිස්සු
1: පස්සේ කාලෙක සමහරු ගණන් හදලා කියලා තිබුණා ඒ ඔය ප්ලේයර් එක, ඒ කියන්නේ VLC මීඩියා ප්ලේයර් එක අවස්ථා බිලියන ගණනක් ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා. ඒ ඩවුන්ලෝඩ් වෙන එක වතාවකට
2: රුපියලක්
1: නේද?
2: බිලියනේ.
1: ඔව් ඒකනේ. රුපියල් වලින්. හොඳද රුපියල් වලින් කියතර ඒක පාටු. එයාද රුපියලක් අරගෙන දිනුරා. ඒ කොල්ල අද කොහෙද? ආවනේ කියා ගිරාපත්. හැවක් කෑවක් විනාශ කළ ඔන්න සිංදුවක් දැක්.

0: අපි ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: පුංචි කාර් නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචි කාර් නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචි කාර් නිවස.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මාසෙම කරන වියදම් Combank Debit Card එකෙන් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank Debit Card Challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා TV, Fridge, Washing Machine මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්න ජයග්‍රාහකින් 1,000කටත් වැඩි. අවසන් දිනුම් මැදින් Side by Side Fridge, Laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ Shopping, Bill Payments, ඕනම දෙයකට Cash වෙනුවට Card එක Use කරන එක විතරයි. Combank Debit Cards. Give on the, give on the, give on the, give on the.

0: ලාභයේදී ස්වභාවිකයි ආරක්ෂිතයි.
1: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදී විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත්කම.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: දෙදහස් විසි පවසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් තහිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමින් මවකමින්. 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678. RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකු ෆ්‍රයි සතුට රසය ගෙනෙන කුණේ.
2: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
0: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවන Majestica Lanka Tiles. David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna. Amathanna 011 4700 868.
3: Onama Deyak Podda Wedi Unath Prashnayak. Dan Balanda Bata Muttu Wala Gana Poddak Wedi. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
4: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
5: ගන්නවා ලයිසන් එක.
6: දැන් හරිනේ අමාරු.
3: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආසා හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84%. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩන ඉතින් නේද?
0: ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමේ බ්‍රාංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
7: සියත දිවයින පුරා

0: ladang.
1: මකලෝ, අර කලින් කතා කරපු මනුස්සයා
2: කවුද? මේ ෂෝට් කැම්ප්.
1: ඒ මනුස්සයා නම් මකලෝ.
2: හරිම මොඩේන්නේ. ඒකේ ජීවිත කාලෙට ඇතිවෙන්න හම්බ කරගන්න දෙවිච්ච චාන්ස් එකනේ නැති කරගෙන
1: තියෙන්නේ. නෑ නෑ, එහෙම එකක් නෑ. එහෙම මිනිස්සුත් මේ ලෝකෙ ජීවත් වෙනවා.
2: මං හිතුවා ඔයා අර එහෙම එකක් කියන්න හදන්නේ.
1: මං එහෙම නෙගටිව් හිතන්නේ නෑනේ. මං කියවන්නේ කී මේ මනුස්ස මාර හිතක් පොපොත්
2: නෙගටිව් හිතන්නේ නෑ උනාඩු. ඔයා කළා නම් ජීවිතේට ඔක ටිකක් අතහැරලා දාන්න. ඒක මම දන්නවා.
1: ඒක වෙන කතා.
2: ඔයා ඒ මිනිහගේ හිතයි පපුවයි අර කයි මේකයි ගාලා කිව්වට ඔයා නම් එහෙම බේබේ.
1: අනිත් එක මකලෝ, දැන් මිනිහෙක්ට මොනා හරි කාට හරි දෙන්න තමන්ට දෙයක් තියෙන්නේ වෙයි.
2: ඒක දේ වැලේ වැල්ද තු ඉන්නවා. වැලේ වැල්ද තු ඉන්නවා. හම්බෙද කතු වෙන මිනිත්තුට දීලා හරියන්නේ. මොඩෙක් කියලා. තමහරට ලෝකෙ ධනවත් මිනිස්සු අතර එක්කෙනෙක් වෙන්න චාන්ස් එකක් වෙන්න ඇති මිස් කරගන්න ඇති. පරම්පරා කීපයක් ගොඩදා ගන්න තිබිච්ච වෙලාව වෙන්න ඇති මිස් කරගන්න ඇති. අපි දන්නේ ෂෝන් කැම්ප් ඊට පස්සේ කොහොමද ජීවත් වුනේ කියලා. මේ VLC ප්ලේයර් එක ලෝකෙට නිකන් දීලා ඉවරලා. සමහර කෙනෙකුට එහෙම හිතනවා වෙන්න පුළුවන්.
1: එහෙම ලංකාවේ ඉන්න සමහර මිනිස්සු පරම්පරා ගානකට සල්ලි එකතු
2: කරනවා.
1: අපෙන් සල්ලි අරගෙන.
2: ආ ඔව් එහෙමනේ. හොරකම් කරලා එකතු කරන මිනිස්සුත්. ඒ අය අතරේ ෂෝන් කැම්ප්ලා කියන්නේ මාර පොරවල්.
1: මාර. මාර ඩෑල්.
2: කාට හරි හිතනවා නම් ෂෝන් කැම්ප් මොඩෙක් කියලා. එහෙනම් පොඩ්ඩක් හොයලා බලන්න ටිම් බර්නස් ලී ගැන.
1: එයා මොකද කරලා තියෙන්නේ?
2: ටිම් බර්නස් ලී නොහිටින්ද අද ලෝකේ හුඟක් දේවල් මෙතන නැහැ.
1: ඇත්තද?
2: නෝ. එයා 1989-91 කියන කාලය ඇතුලේ එයා එතකොට කටයුතු කළේ සර්න් කියන ආයතනයත් එක්ක. සර්න් කියලා කියන්නේ භෞතික විද්‍යාව සහ පරිගණක විද්‍යාව සම්බන්ධයෙන් කටයුතු කරන ලෝක මට්ටමේ ආයතනයක්. මේක පිහිටලා තියෙන ජිනීවා කිට්ටුව ස්විට්සර්ලන්තය සහ ප්‍රංශය අතර. ඒගොල්ලෝ හුඟක් නූතන විද්‍යාත්මක පර්යේෂණ වලට උර දීලා වැඩ කරලා තියෙන ආයතනයක්. ඒකේ තමයි එතකොට ටිම් බර්නස් ලී හිටියේ. එයා තමයි ඒ ආයතනය වෙනුවෙන් වර්ල්ඩ් වයිඩ් වෙබ් හොයාගත්තේ. රයිට්. WWW හොයාගත්තේ ටිම් බර්නස්.
1: නියමයිනේ.
2: ඔයා දන්නවද මේ WWW කියන එක, එහෙම නැත්නම් වර්ල්ඩ් වයිඩ් වෙබ් එක ලෝකෙට දීලා දාන්න ටිම් බර්නස් කීයක් අය කළාද කියලා?
1: කීයද මකලා?
2: නිකන් හිතලා ඉලක්කමක් කියන්න.
1: නිකන් වෙන්නේ නැති.
2: නිකන්.
1: ඒකනේ.
2: ටිම් බර්නස් අන්තර්ජාලය අපිට නිකන් දීලා ගියා. නිකමට හිතලා බලන්න වර්ල්ඩ් වයිඩ් වෙබ් එකේ රෙජිස්ටර් වෙන හැම වෙබ්සයිට් එකකින්ම ඒගොල්ලෝ ගෙවන ඩොමේන් ෆී එකෙන් පුංචි පර්සන්ටේජ් එකක් තමන්ට හම්බෙන්න ඕන කියලා ටිම් බර්නස් ලී ඉල්ලුවා නම් ඒ වෙලාවේ කවුරුවත් ඒකට බැහැ කියන්නේ නැහැ. අද එහෙනම් ටිම් බර්න්ස්ගේ වෙල්ත් එක කොච්චරයි කියලා දව හිතන්නේ.
1: සුපිරි.
2: සුපිරි. අන්න එහෙම සුපිරි ධනයක් අතහැරලා නෑ මේක නිදහස් ලෝකෙට දෙන්න ඕන දෙයක් කියලා එමිනි අයක ලෝකෙට දීලා දාන. අන්න මිනිස්සු. අන්න මිනිස්සු අපිට ගහක තියෙන පේරගෙඩියක් කවුරුරි කඩාගත්තු නඩු දාන්න
1: හිතෙනවානේ.
2: පොල්ගෙඩි වල තේ වේගිය මිනිස්සු.

0: මෙන්න දැන් ලැබුණු පුවතක්. පූජේ ජයසුන්දර හිටපු පොලිස්පතිවරයාට කොළඹ ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් මරණීය දඬුවම් නියම කර තිබෙනවා. ඒ පාස්කු රිදුන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී ඒ වළක්වා ගැනීමට කටයුතු නොකිරීම රාජකාරිය පැහැරහැරීම සහ ඝාතනයට අනුබල දීමේ චෝදනාවලට වැරදිකරු වීම හේතුවෙන්. මෙන්න එම පුවත නැවතත්. පූජිත් ජයසුන්දර හිටපු පොලිස්පතිවරයාට කොළඹ ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් මරණීය දඬුවම් නියම කර තිබෙනවා. ඒ පාස්කුරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී ඒ වළක්වා ගැනීමට කටයුතු නොකිරීම රාජකාරිය පැහැරහැරීම සහ ඝාතනයට අනුබල දීමේ චෝදනාවලට වැරදිකරු වීම හේතුවෙන්. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ ප්‍රධානපත් ප්‍රකාශය තුළින් බලාපොරොත්තු වන්න.
1: පහයි විනාඩි 35යි.

0: වැඩි විශ්වාසයෙන්.
1: මුළු පවුලටම මගේ ගාන.
0: වැඩටත් ගේමින් වලටත් world class performance එකක් හොයනවාද? ලෝකෙම හොල්ලපු AOC computer accessories දැන් ශ්‍රී ලංකාවේ Piotic Solutions වෙතින්. keyboards, mouse, headset සහ තවත් බොහෝ දේ. දැන් මම තන්න 0777 133 221. AOC smart performance trusted worldwide.
2: විශ්වාසයේ ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් commercial bankුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම Combank Digital හෝ Flash පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
3: සිලිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට් වීවා මෝල්ට් පවුච් ඉදිරි රුපියල් 340යි. එලිෆන්ට් හවුස් වැනිලා අයිස්ක්‍රීම් රුපියල් 455යි. ගෝල්ඩි ජම්බෝ චිකන් සොසේජස් ඉදිරි රුපියල් 495යි. මන්චි නයිස් බිස්කට් ඉදිරි රුපියල් 150යි. කාගිල්ස් ෆුඩ් සිටි
4: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
5: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය.

නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මීඩියා ෂොපින් ෆෙස්ටිවල්.

0: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
1: තැනට ගියේ ඉඳ LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අමතන්න 0676567874.
4: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
5: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
6: හොඳ ළමයා. 100% පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක්
4: කරන. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
7: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ඒ මැදට ඩබල් දාලා කන් ඇබ දෙකකුත් ගහලා.
8: ඈරාලහමි?
7: ඇහුන් නැද්ද මං කියපුවා?
8: නෑ නෑ, අහන් හිටියේ.
7: මොනවද අහන් හිටියේ?
8: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
7: හෑ?
8: ඔහුරාලහමි, one and only සින්දු සියත.
6: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
4: අනුග්‍රහය.
9: දැනෙන්න අඳින්න රිසිසේ.
4: දිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. හැමෝම එකම විදිහට හිතුවොත් ලෝකෙ ලස්සන වෙන්නේ නැහැ. වෙනසකට තමයි මුළු ලෝකයක් ආස කරන්නේ.
0: කළුතර හෝලිකෝස් විද්‍යාලය ඔන්න දරුවන්ගේ වෙනස් අදහස් වලට වේදිකාවක් හදලා.
4: සම්මානී රෝ 2026 වාර්ෂික චිත්‍ර හා අත්කම් ප්‍රදර්ශනය
0: අගෝස්තු මාසේ 5 සහ 6 දෙදින පුරා විද්‍යාල පරිශ්‍රයේදී.
4: අපේම දරුදැරියන්ගේ අලුත් අදහස් එයාලගේ පින්සල් ඉරිවලින් ලස්සන නිර්මාණ විදිහට දැසින් දකින්න.
0: හෝලිකෝස් දරුවෝ විතරක් නෙවෙයි, කළුතර දිස්ත්‍රික්කයේ පාසල් රැසක සිසුන් සහ ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මේ සුවිශේෂී අධ්‍යාපනික සහ සංස්කෘතික අත්දැකීම ඔබත් ඇවිත් විඳගන්න.
4: මාධ්‍ය සහයෝගය සියත TV, සියත FM.
10: Rocky, Pony, Kohe, Ho, Friday, Wanna, Listen,
11: See you tomorrow.

0: සල්ලිටිකක් එකතු කරගෙන මාලබේ පුංචි කරණිය ඔසට යනවද? මොකද කොහමද වැඩේ වෙන්නේ?
1: පාර ගිහිල්ලා මිනිස්සු ගෙස කීයේ කියාරි එකතු කරගෙන පුංචි කාර්දිවසට යනවා. අනේ වේ කීයක් හරිද එන්නකොට මම පුංචි

0: තමයි.
1: ඔයා විතරක් ඔයාගෙන දැනගත්තරම් ඇත්තටම ලොකු දෙයක් ලෝක ලැජ්ජාවේ පෑහෙන්න බෑනේ. දැන් මේ තව මිනිස්සු ඔයාගෙන දන්න එක තමයි මෙතන ඇත්තටම තියෙන තත්ත්වය. හැබැයි ඔයාල කියන වැඩේ කරන්න පුළුවන්.
0: ඕකේ.
1: මම ඔයාට බෑ කියලා කියන්නේ මෙහෙමයි දැන්. ඩොක්ටර් රොෂාන්
0: ඔයා මකලෝ හැමදාම මට බෑ. මට බෑ කියලා නිකන් ඔයා කතාව කරගෙන යන්න මාව ගාව ගන්න පෝසෙට.
1: මං ගාව ගන්න. ගාව ගන්න. එන්න පගෑවෙන්න. මගෙන්ද ඩොක්ටර් රොෂාන් ෆර්නෑන්ඩෝ කියන්නේ වෙල්ත් මැනේජ්මන්ට් ගැන ආයෙත් ටිප් ටොප් එකට උගන්වන්න පුළුවන් මිනිස්සෙක්. ඒත් මගේ ඔයාව නම් කොට දාන්න පුළුවන්.
0: දැන් මං කිව්වනේ මාව ගාව ගන්න
1: පස්සේ. ඒක තමයි. සෝරි. මාව ගාව ගන්න. ඉතින් ඇත්තටම මේ පොඩි හරි මොලයක් තියෙනවනම් ඊට පස්සේ පොඩි හරි ඇත්ත උනන්දුවක් ඌපනාවක් තියෙනවනම් මේ වැඩේ ඇත්තට කරගන්න.
0: හරි.
1: එහෙම ඕන කෙනෙකුට කෙලින්ම මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් ඔෆ් ස්ටඩීස් එකේ මාස්ටර් මයින්ඩ් වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එකට බැඳුණා නම් මූල්‍ය කළමනාකරණය ටිප් ටොප් එකට ඉගෙන ගන්න පුළුවන්.
0: අනිවාර්යයෙන්.
1: හරි. ඒ කියන්නේ මම නිකන් ඒගොල්ලන්ගේ කෝස් එකේ තියෙන මාතෘකා කීපයක් කියන්න. එතකොට පොඩි අදහසක් එනවනේ මේ මොකද්ද කියන්නේ කියලා. මූල්‍ය කළමනාකරණය.
0: ඔව්.
1: කොහොමද අතේ තියෙන සල්ලි මැනේජ් කරගන්නේ? කොටස්වලද බල ආයෝජනය කරනකොට හිතන්න ඕන කාරණා මොනවද? කොයි වෙලාවටද ආයෝජනය කරන්න ඕනේ? කොයි වෙලාවෙද තමන්ගේ ආයෝජනය ඉවත් කරගන්න ඕනේ? ඉහළ යන කම්පැනි අඳුරගන්නේ කොහොමද? පහළ යන කම්පැනි අඳුරගන්නේ කොහොමද? ඊට පස්සේ මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය, කියන්නේ ෆයිනෑන්ස් ස්ටේට්මන්ට් එකක් අරගෙන බැලුවාම ඒකේ හැංගිලා තියෙන අදහස් කොහොමද තේරුම් ගන්න? ඉලක්කම් කියන්නේ තව භාෂාවක්. ඉලක්කම් ඇතුලේ අදහස් හැංගිලා තියෙනවා. කොහොමද මේ ටික එළියට අරගන්නේ? කොටස් වටිනාකම් කොහොමද අගයන්නේ? තමන්ගේ පෝර්ට්ෆෝලියෝ එක බිල්ඩ් කරගන්නේ කොහොමද? ඉන්වෙස්ටර් කෙනෙකුට ඕන කරන මානසික තත්ත්වය හදාගන්නේ කොහොමද? ආදී වශයෙන් වෙල්ත් මැනේජ්මන්ට් වලට අදාළ බොහෝ දේ ඔබට ඉගෙන ගන්න පුළුවන්. අද තමයි අන්තිම දවස 140ක වට්ටමක් එක්ක රෙජිස්ටර් වෙන්න හම්බෙන. ටග්ගාල 077 117 7485ට කතා කරන්න, නැත්නම් 076 567 8484ට WhatsApp කරන්න.
0: හරිද?
1: අපි හෙට පුංචි කාර්ජි වසපැත්තේ ගිහිල්ලා මේ මොනේද?
0: හරි, දැන් මං සල්ලි එකතු කරගත්තා. මං කෝස් එක කරලා සල්ලි එකතු කරගෙන යනවා මාළුවේ පුංචි කාර්ජි වස. ටක් ටක් ටක්.
1: චානකොට මෙන්න වාහන 400යි.
0: පොඩ්ඩක් ඉන්න. තේ කප් බීලා කිඹුලු බනිස් කෙඩියක්
1: ගැන කියන්න ගියොත් ඉතින් මේ මාළබේ පුංචිකාර නිවස කියන්නේ කිඹුල බනිස් විකුණන ඇඩ් එකක් නෙවෙයි මේ එවලා තියෙන්නේ. මේ වාහන ඇඩ් එකක් දැයලට කරගෙන
0: ඊට පස්සේ මන් දැන් කිඹුලු බනිස් කෙඩියක් අරගෙන වාහන හර්ෂයක් විතර දෙනවනේ.
1: මම දිවන්නේ BMW E6 E7
0: E7
1: Pro. ඒ මාළු මේ ප්‍රාද
0: මාළු පරිස්ස මේ
1: කිඹුල පරිස්ස කටේ දේ. Right, මම ටග්ගාල බ්‍රෑන්ඩ්ස් ටික කියන්නම්. මේ දවස්වල ඒගොල්ලන්ට ප්‍රොමෝට් කරන්න ඕන බ්‍රෑන්ඩ්ස් කීපයක් තියෙනවා. BAW E6 E7 E7 Pro තියෙනවා. Woolin Bingo තියෙනවා 189 ඉඳන් උඩට ගන්න පුළුවන්. Honda Boma, Nissan Sakura, Dongfeng Vigo 165 ඉඳන් උඩට ගන්න පුළුවන්කම තියෙනවා. Cloud, Action, Darion කියන ඉලෙක්ට්‍රික් කාස් ටිකත් ඉදිරි සතියේදී පුංචි කාර් නිවසට එනවා. ඉතින් වෙලාවක් කලාවක් වෙන් කරගෙන යන්න පුංචි කාර් නිවස පැත්තේ. ඔයාට හරියන වාහනේ අනිවාර්යයෙන්ම පුංචි කාර් නිවසේ තියෙන වාහන 400 ගණන ඇතුළේ තියෙන්නම ඕනේ.
0: සැන්ඩි මතක් කරනවා ඇඩ්‍රස් එක. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, පුංචි කාර් හම්බේ, පුංචි කාර් පාරමාළුවේ. ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා තව විස්තර දැනගන්න පුළුවන්. www.punchikar.com.
2: රන්ඩන්

0: Adang.
1: චාලි සැන්ඩි ඔයාලා දැන් එන්න ඕනේ මගෙත් එක්ක යන්න 1950ට.
2: 1950 හිටපු දානපතියා කවුද?
1: අනපති ගැන කියන්න කලින් අපි 1950 ලෝකෙට මොකද වෙලා තිබුණේ කියලා බලන්න ඕනේ.
2: මොකද වෙලා තිබ්බේ?
1: මුළු ලෝකෙ පුරාම පොලියෝ වසංගතය පැතිරලා
2: තිබුණා. ආ ඔව් ඔව්
1: ඔව්. හරි. බලන පැත්තේ පොලියෝ රෝගීන් වාර්තා වෙන්න පටන් අරගෙන තිබුණා. ඇමරිකාවේ විතරක් 1952 අවුරුද්දට විතරක් පොලියෝ රෝගීන් වාර්තා වෙලා තිබුණා 58,000ක්.
2: අනේ.
1: ඒකෙන් 3,100ක් මැරුණා. 21,000ක් බරපතල විදිහට
2: මේවා වෙලා.
1: අපි දකිනවා පොලියෝ රෝගයෙන් කකුල් හීනි වෙච්ච කට්ටිය, කකුල් පණ නැතුව ගිය අය, බාගට පැරලයිස් වෙච්ච කට්ටිය, එහෙම මේකේ පීක් එක 1950 දශකය කියලා කියන්නේ. ලෝකේ පුරාම හැම තැනම විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් පොලියෝ රෝගයත් එක්ක අපි ෆයිට් කරන්නේ කොහොමද කියලා
2: තාම
1: ෆුල් ෆයිට් එකේ හිටපු කාලේ මේ. හරි. ෆුල්ම ෆයිට් එකේ හිටපු. අනික ඒ කාලේ වෙනකොට පොලියෝ රෝගය සම්බන්ධයෙන් කරන පර්යේෂණවලට, ඒ සම්බන්ධයෙන් නිෂ්පාදනය කරන බෙහෙත්වලට, ඒ බෙහෙත් නිෂ්පාදනය කරන්න ගන්න මහන්සියට ලෝකේ රටවල්වල ආණ්ඩු සහ කොම්පැනි අත්ත දිගරලා සල්ලි වියදම් කරමින් හිටපු කාලයක්. අන්න එහෙම කාලෙක ජෝනාස් සැල්ක්,
2: හරි,
1: හොයා ගන්නවා පොලියෝ වලට වැක්සින් එකක්.
2: අනේ.
1: හරි. මේ ජෝනාස් සැල්ක් පොලියෝ වලට හොයාගත්ත වැක්සින් එක නිසා අපිට කොහොම හරි පුළුවන්කම හම්බුණා පොලියෝ රෝගය පාලනය කරන්න. ලෝක සමහර රටවල් වලින් පොලියෝ සම්පූර්ණයෙන් තුරන් කරන්න. කොටින්ම මනුෂ්‍ය වර්ගයා හැටියට අපිට ඒ දවස්වල මුහුණ දෙන්න තිබිච්ච දරුණු සතුරෙක් පොලියෝ කියන්නේ. පොලියෝ පරද්ද ගන්න මිනිස්සුන්ට චාන්ස් එක හම්බුනා.
2: මේ අර අතේ මේ අපේ අත්වල පාර තියෙන පොලියෝ එන්නතද?
1: ඔව්, පොලියෝ එන්නසා ට්‍රිපල් එන්නත ඔය කාලේ එක කාලේ එන්නේ. මං හිතන්නේ දැන් නම් මේ දවස්වල හදන එන්නත්වල ඒ පාර හිටින්නේ නැහැ. ඒ කාලේ අපේ අත්වලත් ඒ පාර හිටලා තියෙනවා. ඉතින් ජෝනාස් සැල්ක් කියන්නේ ඒ අතින් බැලුවාම ලෝකේ වීරෙක්. ඔයා දන්නවද ජෝනාස් සැල්ක් මොනවද ඉන් රිටර්න් ගත්තේ කියලා? මේ වැක්සින් එක හදලා ලෝකෙට දීලා මොනවද එයා ගත්තේ?
2: මොනවද ගත්තේ? මොකුත් නැද්ද මකලෝ?
1: අඩුම ගානේ එයා පොලියෝ වැක්සින් එකට පේටන්ට් එකවත් ගත්තේ නැහැ. හරි. එයා
2: අන්න මල් තියලා වඳින්න ඕන
1: මිනිස්. එයාගෙන් අහුවාම කාටද දැන් මේ පේටන්ට් එක තියෙන්නේ කියලා ජෝනාස්ගෙන් අහනවා එක වෙලාවක. මේක හැදුවට පස්සේ කාලෙකදී කාටද පේටන්ට් එක තියෙන්නේ කියලා මේ වැක්සින් එක සම්බන්ධයෙන් ජෝනාස් සැල්ක් දෙනවා මාරු උත්තරයක්. පේටන්ට් එක තියෙන්නේ මිනිස්සුන්ට. මං හිතන්නේ වැක්සින් එක, පොලියෝ වැක්සින් එක කියන්නේ පේටන්ට් කරන්න ඕන එකක් නෙවෙයි. කාට හරි පුළුවන්ද ඉරේලියට පේටන්ට් එකක් ගන්න? බෑනේ, මේක මිනිස්සුන්ගේ කියලා මිනිස්සුන්ට ඒ කියෝ එක, ඒ බ්ලෙඩෙන් බේරෙන්ට තියෙන අවස්ථාව නොමිලේ ලෝකෙට දුන්නා. අන්න මිනිස්සු.
2: දැන් පහුගිය කාලේ කොරෝනාත් ආවනේ. කොරෝනා එන්නත්වලට එහෙම නැතු ඇතිනේ.
1: එන්නත්වලට මම දන්නේ, අපි හොයලා බලමු. ඒකට සමහරට පේටන්ට් එකක් ඇති. පැණියට නම් නැහැ.
3: ලන්ඩන්.

0: පුංචිකාරි නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාරි නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාරි නිවස.
1: This was a විශිෂ්ටත්වය අභිමානය. People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
0: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා
1: ලග්නේකයි ලක්ෂ පහද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
0: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි
3: මාසයේ ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
4: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
2: හොඳ ළමයා. 100% පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොතෙල් එක පොඩ සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
0: කොකෝ ෆ්‍රයි RPD පොතෙල් වසරකට වැඩි විශ්වාසයෙන්
3: පර්ස්ගේ සල්ලි ඉතුරු වෙන්නේ නැද්ද? ආදායමට වඩා වියදම වැඩිද? මෙදාගෙන ඉන්නකොටත් සල්ලි උපයන පැසිව් ඉන්කම් ගැන ඉගෙන ගන්න කැමතිද? එහෙනම් අදම මාස්ටර්මයින්ඩ් රොෂාන් YouTube channel එක subscribe කරලා වීඩියෝ බලන්න, අලුතින් හිතන්න, අනාගතේ ගොඩනගන්න.
0: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
5: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
6: ඒක හරිම අපූරු ලෝකයක්.
7: හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
8: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
9: මියුසික්.
10: කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG, තේකබඩුවල ලස්සන.
11: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
10: එයාගේ නම සීතා.
9: සීතා!
10: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
12: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
13: 98.2 98.4
14: සියත දෙවයින පුරා
15: හවස 6යි විනාඩි 2යි.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: පූජි ජයසුන්දරට මරණ දඬුවම නව යුද හමුදාපති නිලන්ත ප්‍රේමරත්න ඉන්ධන මිල වෙනස් නොකිරීමේ තීරණයක් ගංගා රසක ජල මට්ටම පහතට
0: වැඩි විස්තර සවස 6:00 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: Ladang.
1: ඉතින් අපි අන්තිමට කතා කළේ
2: පෝලියෝ එන්නත ගැන.
1: ජෝනා සල්ක් ගැනනේ. පෝලියෝ එන්නත ලෝකෙට නිකම්ම දීලා දැම්ම. අපි දකිනවා කවුරු හරි මිනිහෙක් ලෙඩ වෙනකම් බලන් ඉඳලා ඒ මිනිසුන්ගේ ලෙඩ වෙනුත් සල්ලි අම්බ කරන්න, සල්ලි හොරකම් කරන්න, කොමිස් ගහන්න බලාගෙන ඉන්න කොමිස් කාක්කෝ ඉන්න ලෝකයක් මේක.
2: ඒ අතරේ
1: නේද? ඒ අර එහෙම කාව හරි අතීතෙට දීලා ජෝනා සල්ක් වගේ මිනිහෙක්ව වර්තමානයේ ඉල්ල ගන්න බැයි දන්නේ නැහැ.
2: ඇත්තටම වටිනවනේ.
1: අර ජාතිය මිනිස්සුන්ගේ ඩම්ප් කරලා අතීතෙට ජෝනා සල්ක් වගේ විශිෂ්ටයෝ අපිට හැමදාම තියාගන්න පුළුවන් නම් වටිනවා. එහෙම මිනිස්සු ඇත්තටම ලෝකෙට ඕනේ.
2: මඩේ පිපුණු නෙළුමක් වගේ.
1: නෑ මනේ මඩ සම්බන්ධයක් නෑ. ලැබ්බල අර මේ වැඩ කළේ ඒ අර පොලියෝ වැක්සින් හදන්න පුළුවන් නෑ. මඩේ ලඟගෙන මොන මොඩ කතාවද මන් දන්නේ නෑ චාලි මේකේ කිය. මඩේ මඩට බහින ගොවි මහත්තුරු මඩට බහලා කුඹර කොටලා හැම මේ කරනවා. මේගොල්ලෝ මේ අර ලැබ්බල ඒගොල්ලෝ වැඩ කරන්නේ. මඩ නෑ ඒවා ගානට සුද්ධ කරලා හැම. ඔයා දන්නේ නෑනේ අර තේරුවන් නෑනේ. ලැබ් ගැන හරි මේ දන්නේ මඩෙන් තමයි දේවල් කල්පනා වෙන්න වෙදී. එහෙම හරි දැන්
2: ඇති
1: පැටලිල්ල ලෙහුරන්න
2: නෑ මං ලෙහා ගත්තා.
1: තව මේ වගේ මිනිස්සු ඉන්නවා මං මතක් කරන්නම්. ලිනියස් ටෝවෙල්ස්. එයා තමයි ලිනක්ස් කියන ඔය කම්පියුටර් ඔපරේෂන් සිස්ටම් එක වින්ඩෝස් මැක් වගේ ලිනක්ස් කියලා සිස්ටම් එකක් තියෙනවා. ඒක හැදුවේ එයා. ඒක සම්පූර්ණයෙන් ඕපන් සෝස් සොෆ්ට්වෙයාර් එකක් හැටියට ලෝකෙට නිකන් දීලා තියෙනවා. අදටත් ලිනක්ස් ෆ්‍රී. ඒක ඕපන් සෝස් එකක්. ඕන කෙනෙකුට ඒක අප්ග්‍රේඩ් කරන්න පුළුවන්. ඕන කෙනෙකුට ඒකට දේවල් එකතු කරන්න පුළුවන්. ඕන කෙනෙකුට ලිනක්ස් පාවිච්චි කරන්න පුළුවන්. ලෝකේ ඕනම තැනක තියෙන ඕනම මැෂින් එකකට ලිනක්ස් නොමිලේ ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. තව ඒ වගේ හාදයක් තමයි ඩෙනිස් රිචි නොඉන්න අද වෙනකොට මේ සමහර විට මේ AI වල මේ දැන් තියෙන ඩෙවලොප්මන්ට් එකක්
2: තියෙන්නේ
1: මේ තැනට මෙච්චර ඉක්මනට අපිට එන්න බැරි වෙන්නත් සමහර විට ඉඩ තිබුණා. ඩෙනිස් රිචි තමයි C කියන ලැංග්වේජ් එක හොයාගත්තේ. C කියන්නේ
2: කම්පියුටර් ලැංග්වේජ්
1: එකක්. C කියන ලැංග්වේජ් එක බිල්ඩ් කළේ ඩෙනිස් රිචි. එයා ඒක ලෝකෙට දුන්නේ ආයතනෙ කොහොමද දුන්නේ ලෝකෙට?
2: නිකන්
1: දුන්නේ. එයා යුනික්ස් කියලා තව ඔපරේටින් සිස්ටම් එකක් බිල්ඩ් කළා. ඒකත් නිකන් දීලා දැන් මේ සොෆ්ට්වෙයාර් එක හුඟක් පාවිච්චි වෙනවා දැන් තියෙන කම්පියුටර් හાર્ඩ්වෙයාර් සිස්ටම්ස් බිල්ඩ් කරන්. ඉතින් ඩෙනිස් රිචි වගේ මිනිස්සු ඊට කලින් මං කිව්ව නමොන්න මට නම් පැටලෙන්න යන්නේ. ලීනස් ටෝවෙල්ස් වගේ මිනිස්සු ලෝකෙට සෑහෙන දෙයක් දායාද කරලා තියෙනවා.
2: අනිවාර්යයෙන්.
1: අපි ඒ මිනිස්සු හදපු දේවල් නැවත නැවත පාවිච්චි කරමින් නැවත නැවත අලුත් දේවල් හදනවා. ඒ අලුත් දේවල් හදලා සමහරු ඒවෙන් සල්ලි හම්බ කරනවා. කමක් නැහැ. ඒ අය අලුත් දේවල් හදනවනේ. හැබැයි සමහරු ඉන්නවා ඒ ඇස්සේ අතීතේ මිනිස්සු හදපු ඉතාම වටිනා දේවල් නිකන් ලෝකෙට දීලා ගිහිල්ලා තියෙන හින්දා ඒ දේවල් පාවිච්චි කරලා අලුතෙන් දේවල් හදලා ඒ හදන දේ එක්ස්ක්ලූසිවිටි එක පරිස්සම් කරන්න හදනවා කාටවත් නොදී. අපේ ටෙක්නොලොජි එක අපිට විතරයි. අපේ ටෙක්නොලොජි එක අපේ ඩිවයිස් එකට විතරයි. අපේ OS එක පාවිච්චි කරන්න පුළුවන් අපෙන් ඩිවයිස් එකක් ගත්තොත් විතරයි කියලා හරි කුම්මැහි විදියට මේ තාක්ෂණික බිස්නස් එකේ ඉන්න ආයතනත් ලොකු බ්‍රෑන්ඩ් ඈ. බ්‍රෑන්ඩ් වල නම කිව්වොත් මිනිස්සු තරහවෙන ඉඳ මං කියන්නේ නැහැ.
2: දැන් කිව්වහම හිතාගන්න පුළුවන්.
1: ඔයගොල්ලෝ හිතලා බලන්න. තාක්ෂණය දියුණු කරලා ඒක තමන්ගේ ඩිවයිස් එක අස්සේ විතරක් ගහගෙන අනවශ්‍ය විදිහට ඩිමාන්ඩ් කර කර නමට මිල හදාගෙන වැජඹෙන්න හදන අයද මාර නැත්තම් ඩෙනිස් රිචිලද මාර.

0: අද ජූලි මාසේ 31 වෙනිදා.
1: ඔව්.
0: අද අන්තිම දවස.
1: මොනවාද?
0: මාස්ටර් මයින්ඩ් වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එකට 140ක ඩිස්කවුන්ට් එකක් එක්ක රෙජිස්ටර් වෙන්න හම්බෙන අන්තිම දවස. අද
1: සමහර විට අද 12න් පස්සේ වගේ මේක එන් කරන්න පුළුවන්. දැන් අපි වහගෙන ඉන්න කවුරු හරි මේ කෝස් එක කරන්න උවමනාවෙන් ඉන්නවා නම් අනිවාර්යයෙන් මේ වෙලාවේ රෙජිස්ටර් වෙන්න. මොකද 140ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා.
0: ඕ මේක කොයි වෙලෙත් අහගන්න පුළුවන්. ටක් ගාලා දුවලා ගිහලා ඒකට රෙජිස්ටර් වෙන්න.
1: දුවලා යන්න ඕනේ ෆෝන් එකෙන් රෙජිස්ටර් වෙන්න පුළුවන්.
0: ඔව් වඩද නෑ. රුපියල් 32000ක් වටින කෝස් එකට රුපියල් 19200කට රෙජිස්ටර් වෙන්න අවස්ථාව දීලා තිනවා. මාස්ටර් මයින්ඩ් වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එක මේ 23 වෙනි බැච් එක බඳවගන්නේ. ඒ කියන්නේ මීට කලින් බැච් 22ක් සාක්ෂි දරනවා මේ කෝස් එක කොච්චර සක්සස්ෆුල් කෝස් එකක්ද කියන එක සම්බන්ධයෙන්. ඩොක්ටර් රොෂාන් ෆර්නෑන්ඩෝ හුඟ දෙනෙක් වෙල්ත් මැනේජ්මන්ට් ගැන උනන්දු කට්ටිය දන්නවා ඇති. යාගේ මාස්ටර් මයින්ඩ් රොෂාන් කියලා YouTube චැනල් එකක් තියෙනවා. ඊට පස්සේ යාගේ TikTok එක තියෙනවා. 80,000කට අධික ෆලෝවර්ස්ලා ප්‍රමාණයක් ඉන්නවා YouTube එකේ. 130,000ක සබ්ස්ක්‍රිප්ෂන් බේස් එකක් ඉන්නවා. ෆේස්බුක් එකේ යාව 140,000ක් විතර ෆලෝ කරනවා. එච්චර කට්ටිය එයාගේ පස්සෙන් යන්නේ. එයා තාම ලස්සන්ට වෙල්ත් මැනේජ්මන්ට් ගැන වාට කියලා දෙන්නේ. ඉතින් ඔයාගේ මූල්‍ය කළමනාකරණ හැකියාවන් වැඩි දියුණු කරගෙන ධනවතෙක් වෙන මාර්ගයට යන්න තව ටිකක් හයිය ගන්න මාස්ටර් මයින්ඩ් වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එකට රෙජිස්ටර් වෙන්න.
1: රයිට්. ඔයා ටෙලිෆෝන් නම්බර්ස් මතක් කරන්නේ
0: නෑනේ. මම මතක් කරන්න 077 117 74 65 කතා කරන්න රෙජිස්ටර් වෙන්න. එහෙම නැත්නම් වට්ස්ඇප් කරන්න 076 567 84.
1: ඉතින් මාළඹේ පුංචි කාර් නිවස ගැනත් මතක් කරන්න ඕනේ. රෙජිස්ටර් කරපු වාහන නොකරපු වාහන 400ක් විතර මාළඹේ පුංචි කාර් නිවසේ තියෙන. ඉතින් වාහනයක් ගන්න ගියාට පස්සේ ඔබට කරගන්න තියෙන අනිත් දේවල් ටික, ඒ කියන්නේ ලීසින් පහසුකම්, තක්සේරු සේවා, ඉන්ෂුරන්ස් පහසුකම්, මේ හැම දෙයක්ම මාළඹේ පුංචි කාර් නිවසෙන් කරගන්න පුළුවන් කියලා අපි මතක් කරන. ඒ වගේ මේගොල්ලෝ අලුතින් දීලා තියෙන පරිවිඩේ තමයි මේ දවස්වල ඔන්න ඉලෙක්ට්‍රික් වාහන ටිකකුත් ගෙනල්ලා තියෙනවා. ඉතින් 148 ඉඳන් ඉහළට ගන්න පුළුවන් BAW ඉලෙක්ට්‍රික් කාර් ඔබට. ඒ වගේම මතක් කරන්න ඕනේ, සාමාන්‍ය රෙජිස්ටර් කරපු වාහනයක් ගන්න යනකොට අපිට තියෙන හැම ප්‍රශ්නයක්ම විසඳලා දීලා තියෙන මාළඹේ පුංචි කාර් නිවස අපිට හොයන්න දෙයක් නෑ. අපිට කරන්න තියෙන්නේ කාර් එකේ පාට කොහොමද, මේක ගැලපෙනවද අපිට, මේක උසට ගැලපෙනවද, කොටට ගැලපෙනවද කියලා බලන්න විතරයි තියෙන්නේ. ඉතින් ඒ ටික බලලා ඔබට වාහනේ මිලදී අරගෙන ඉන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ වාහනයක් සම්බන්ධයෙන් තියෙන හැම දෙයක්ම දන්නවා සහ හැම දෙයක්ම චෙක් කරලා තියෙන්නේ. ඉතින් මාළඹේ පුංචි කාර් නිවසට යන්න, වාහනයක් ගන්න හිතුණු ගමන් පොඩ විසිට් කරලා බලන්න. එතන තියෙන්නේ හොඳ වාහන විතරයි. ඒගොල්ලෝ කියනවා අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරලා බේරලා දෙනවා කියලා. ඉතින් address එක පුංචිකාර් නිවස වාහන උද්‍යානය පුංචිකාර් හන්නේ පුංචිකාර් පාල් මාළඹේ.
0: හා බොබුදු සීතල වතුර විතරයි.

0: මේ ස්ථාවර තැන්පත් වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: Finishing වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා.
2: සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් කලර් අප් තමයි.
3: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධීන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0.718 492 492, 0.718 392 477. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
4: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා.
5: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0.76 8 233 444. සීතා හදවත් දිනු හිතවත්කම.
6: නොලිමිට් සෙල් එක දැන් ආයෙ ඇවිල්ලා 70%ක් දක්වා සුපිරිවට්ටම් මිල ගණන් රුපියල් 490 සිට ඉහළට. මේ chance එක ජූලි 18 සිට 31 දක්වා නොලිමිට් චකවන් හා නොලිමිට්.lk වෙතින් පමණයි. කොන්දේසි සහිතයි.
7: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
8: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටික ලංකා ටයිල්ස්.
9: හදිසියට එහෙ මෙහෙ තියන්නේ පරතරම්
10: රන් පවුමකට ඉහළ අත්තිකාරම අමතන්න 0.115 880 400. LOLC රන්සලි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් හදිසියට තියෙන තැන.
11: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
12: Bonanza
13: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, Big Racer හෝ Big Lighter වල ඇති Escort Dunkier. 23:43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
14: විශ්වාසයේ ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් Commercial Bankුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම Combank Digital හෝ Flash පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13:16 අමතන්න.
15: සැබෑම රාජිනියන් කිරුළු ගන්වන ජාත්‍යන්තර තලයේ අභිෂේක මංගල්‍ය.
16: සියතා Big Twin Lady Miss World Sri Lanka 2026.
17: අයුබෝවන්, මම අනුදු ගුණසේකර, සියත Big Twin Lady Miss World Sri Lanka 2024. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. දුවින පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
18: දැනුමෙන් පෞෂෙන් සහ රූප සුන්දරත්වයෙන් පිරිපුන් රාජිනිය ඔබද සිහින කිරුල හිස දනන්නට දැන්ම සියතු Miss World Sri Lanka Instagram හෝ Facebook පිටුවට ඔබේ අයතුම් පත යොමු කරන්න.
16: සියත Big Twin Lady Miss World Sri Lanka 2026.
19: Title Sponsor.
2: ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන.
6: සියත divine.

0: FM.
1: අවස 6යි විනාඩි 22යි වෙලාව කසාගල ග්‍රීන් සුපර් එකට ගියේ නැද්ද තාම? යන්න අලුත්ම ශාකා කිහිපයක් විවෘත කරලා තියෙන්නේ. කසාගල ග්‍රීන් සුපර් මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගණේමුල්ල ගම්පල ඇතුළු දිවයිනපුරා නවතම ශාකා කිහිපයක් විවෘත කරලා තියෙනවා. ඉතින් ඔබට කුළුබඩු නිෂ්පාදන ඇසුරුම්, එතකොට තව ගොඩාක් දේවල් දේශීය නිෂ්පාදන වගේම එළවලු පළතුරු, ඊට පස්සේ ග්‍රොසරි අයිටම්ස්, මේ වගේ හුඟක් අපේ කුස්සියට උයන්න පිහන්න ඕන කරන ගොඩාක් දේවල් අපිට එකම තැනකින් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් හොඳම දේ අඩුම මිලට ගන්න ඔබ යන්න ඕන හොඳම තැන තමයි කසාගල ග්‍රීන් සුපර්.

0: අඩං
1: අද අපි කතා කළේ සමහර විට සල්ලි කරන්න උත්සාහ කළා නම්
2: බිලියන පතිය වෙන
1: අපි ඊයේද පෙරේදා දිගෙනක සමහර විට ඊටත් එහා යන නේද අපි ඉලක්කම් ඉගෙන ගත්තේ ඊයේද
2: සෙන්ටිලියන්
1: වලට පස්සේ දෙන්නේ සෙන්ඩිලියන්
2: සෙන්ඩිලියන්
1: එකත් පටලවල
2: කියන්නේ
1: සෙන්ඩිලියන් මේ මම කියන්න හැදුවේ අපි අද කතා කළේ තමන් ලෝකෙට දායාද කරපු දේ සල්ලියන උල්පතක් බවට පත් කරගන්න අවස්ථාව තිබිච්ච සමහර මිනිස්සු නෑ මේක මං ලෝකෙට දෙනවා මට ඔය තියෙන තරම ඇති කියලා ලෝකෙත් එක්ක දේවල් බෙදා හදාගත්ත මිනිස්සුන්ගේ විශිෂ්ටත්වයක.
2: ඒ කියන්නේ තමන්ගේ අම්මට තාත්තට ආදරවන්තියට ආදරවන්තයාට නෙවෙයි මුළු ලෝකෙටම.
1: ලෝකෙට. මේක පාවිච්චි කරන්නේ මේකෙන් වැඩගන්නේ මේකින්දා ජීවිතේට මොකක් හරි එලියක් එකතු කරගන්නේ කවුද කියලා දන්නේ නැතුව ඕන කෙනෙකුට මේක භුක්ති විඳින්න පුළුවන් කියලා දීලා දාපු මිනිස්සු. එයාලා මාරයි. ඒ වගේ අය ගැන කතා කරනකොට අපිට නිකෝලා ටෙස්ලාව අමතක කරන්න බෑ.
2: අනිවාර්යයෙන්.
1: නිකෝලා ටෙස්ලා කියන්නේ මේ නූතන විද්‍යාත්මක සොයාගැනීම් වලට පදනම සකස් කරපු බොහෝ සොයාගැනීම් සහ බොහෝ අදහස් ලෝකෙට ඉතුරු කරලා ගිය කෙනෙක්. නියම වැඩේ කියන්නේ ඒ කිසිම එකකට එයා රොයල්ටි පේමන්ට් එකක් සෙටල් කරගෙන නැහැ. කවදාවත් ඒ වෙනුවෙන් රොයල්ටි ඉල්ලන්න රොයල්ටි ඇග්‍රිමෙන්ට්ස් වලට එහෙම යන්න ට්‍රයි කරපු කෙනෙක් නෙවෙයි. තමන් හදපු දේ දීලා දැම්මා. ඒ දීලා දාපු දේ ලෝකයක් භුක්ති විඳිනවා. ඒ භුක්ති විඳින දිහා බලාගෙන ඒ අය සතුටු වෙනවා. ඒක මාර ස්ටේට් එකක් ඇත්තටම. අපි ළඟ තියෙන ඒ කියන්නේ සමහරු අපි අතර එහෙම ඉන්න පුළුවන්. ලූණු බිකත් බඩට කියලා හැම පුංචි දෙයක්ම එකතු කරගෙන හැම දෙයක්ම පොදි ගහගන්න ට්‍රයි කරන වෙලාවක එහෙම ට්‍රයි කරන කාලෙක අනිත් අය ළඟ තියෙන හැම දෙයක්ම හූරලා අරන් තමන්ගේ කොටට ගොඩ ගහගන්න ට්‍රයි කරන මිනිස්සු ඉන්න ලෝකෙක නිකෝලා ටෙස්ලා වගේ අය, ඩෙනිස් රිචී වගේ අය, ලීනස් ටෝවල්ස් වගේ අය, ජෝනා සෙල්ක් වගේ අය, ටිම්බර්නස් ලී වගේ මිනිස්සු, ෂෝන් කෙම්ප් වගේ මිනිස්සු නැතුව මේ ලෝකෙට පාළුයි.
2: ඇත්තට මේ මිනිස්සු දැන් හිටියනම් කියලා අපිට හිතෙනවා.
1: දැන් හිටියනම් අපිට මේ මිනිස්සුන්ව අඳගෙන නේද? මේ මිනිස්සුන්ට තව ටිකක් මොනවා හරි කරලා කීයක් හරි හොරගන්න තිබුණා කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. අන්න එහෙම වුන් වැඩි එක තමයි මේ ලෝකේ ප්‍රශ්නේ.
2: අනිවාර්යෙන්. ඕකේ.
1: යමු යමු.
2: පාඩම අවසානයි. අපි
1: සඳුදමුණ ගහමු. මං මකලෝ.
2: මම සැන්ඩි.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: හිටපු පොලිස්පති පූජි ජයසුන්දරට මරණ දඩුවම නියම වෙයි. නව යුද හමුදාපති ලුතින ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න. ඉන්ධන මිල වෙනස් නොකිරීමේ තීරණයක්. ගංගා රසක ජල මට්ටම පහතට. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට 20-20 ජයක්.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amathanna 01117888.
1: පූජි ජයසුන්දර හිටපු පොලිස්පතිවරයාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් විසින් මරණීය දඬුවම් නියම කර තිබෙනවා. ඒ පාස්කුවර දින ත්‍රස්ස ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී වළක්වා ගැනීමට කටයුතු නොකිරීම රාජකාරිය පැහැරහැරීම සහ ඝාතනයට අනුබල දීමේ චෝදනාවලට වැරදිකරු වීම හේතුවෙන්. නඩු විභාගයේ පැවැත්වුණේ ප්‍රියන්ත ලියනගේ විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී. ප්‍රියන්ත ලියනගේ සහ තිලකරත්න බණ්ඩාර යන බහුතර විනිසුරුවරුන් තීන්දු කළේ අදාළ චෝදනාවලට පූජි ජයසුන්දර වරදකරු කරන බවයි. බහුතර විනිසුරුවරුන්ගේ තීන්දුව ප්‍රකාශයට පත් කළේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ විසින්. ඔහු සඳහන් කළේ පාස්කුවර දින ත්‍රස්ස ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගෙන රාජකාරිය පැහැරහැරීමෙන් පුද්ගලින් 268 දෙනෙකු මරණයට පත් වූ බවයි. තවත් පුද්ගලින් 586 දෙනෙකු තුවාල ලැබුවා. රටේ පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ විත්තිකරුට පුරවැසියන් ආරක්ෂා කර ගැනීමේ සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම් පැවරී ඇති බවයි විනිසුරුවරයා සඳහන් කළේ. 2019 අප්‍රේල් මාස 20 වනදා සවසේවක රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් බුද්ධි තොරතුරු ලබා දී තිබුණේ පුජිත ජයසුන්දර වෙතයි. පාස්කුරි දින කොළඹ හා තදාසන ප්‍රදේශවල පිහිටි කතෝලික දේවස්ථාන සංචාරක හෝටල් වෙත මරාකන බැන්න ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු විත්තිකරු වෙත ලබා දී තිබූ බවයි විනිසුරුවරයා සඳහන් කළේ. නියෝගේ නිකුත් කරමින් විනිසුරුවරයා පැවසුවේ එම තත්ත්වය වළක්වා ගැනීමට ඔ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බවයි. අපරාධ වළක්වා ගැනීම සඳහා රාජ්‍ය විසින් පත් කළ නිලධාරියා වශයෙන් ඔහු තමන්ගේ වගකීම් පැහැරහැර ඇති බවයි විනිසුරුවරයා පැවසුවේ. බහුතර විනිසුරු මඩුල්ල විත්තිකරු සිදුකර ඇති වරදේ ස්වභාවය සැලකිල්ලටගෙන ඔහුට මරණීය දඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා නියෝග කළා. සුළුතර තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු විරාජ් වීරසූරිය සඳහන් කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු වී නොමැති බවයි. එයනුව ඔහු නිදොස්කොට නිදහස් කරන බවත් එම විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් නිවේදනය කළා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාඳුට එරෙහිව ඉදිරිපත් කර ඇති නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ලබන මාසයේ ඉන්ධන බිල ගණන්වල සංශෝධන සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඒ සභාපති ජනක රාජකරුණා මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින්.
4: අපිට රුපියල් 70.63 පාඩුවක් ඩීසල් වලින් තියෙනවා. නමුත් ඒක දැන් රජය තීන්දුව කරලා තියෙනවා. ඒක තෙල් සංස්ථාව ඇත්තටම දරාගන්නේ. ඒක දරාගෙන ඩීසල් වැඩි නොකර ඉන්න. ඒකට පෙට්‍රලු ඒ ආකාරයටම ගිය මාසෙ මිනිත්තු වැඩි වෙන්නේ නැහැ. මින් ඉදිරියට බොරතෙල් මිලේ අඩුවීම පෙක්කේන බලපෑම අපිට ඊළඟ මාස දෙකේ මේ තත්ත්වයේ පවතුනොත්ින් ජනතාවට ලබා දෙන්න පුළුවන් වේවි. ඇත්තටම අපි බලාපොරොත්තු වුණේ මේ මාසෙ පටන් ගන්නකොට මිල අඩුවීම ට්‍රෙන්ඩ් එක තිබුණේ. ඒකත් එක්ක අපි බලාපොරොත්තු වුණා මාසෙ මැද්දේ හෝ බලපෑමක් අපිට කරන්න පුළුවන් වුණා නම් ලෝක මිලේ මිල අඩුවීමක් වුණා නම් ජනතාවට ඒ සහනය ලබා දෙන්න. ඇත්තට මේ සහනය ලබා දීමේ හැකියාව දැන් ලැබෙන්නේ නැහැ මේ යුද්ධේ වර්ධනය වීමත් එක්ක.
1: ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් දර්ශකයේ බොරතෙල් බැලලක මිල ඇමරිකානු ඩොලර් 89ක් බවට පත්ව තිබෙනවා. WTI දර්ශකයේ බොරතෙල් බැලලක මිල ඇමරිකානු ඩොලර් 84ක්. දිවිනී දිස්ත්‍රික්ක රැසක ගංගාවල ජලමට්ටම අඩු මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. වාරිමාර්ග අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර පැසුවේ තත්ත්වය කළමනාකරණය සඳහා ජලය අර පිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි.
5: අධික උෂ්ණත්වයත් සමග ජලාශවල ජලය වාෂ්ප වීම නිසා සැලකිලි ප්‍රමාණයක් හිමි වෙනවා. ඒ වගේම භාවිතයේදී රැගෙන යාම භාවිතයේදී විශේෂයෙන්ම එළ මාර්ග හරහා ගෙනවිත් තමයි සෑම ස්ථානවලට ජලය ගෙනෙන්නේ. මේ නිසා විශේෂයෙන්ම ජනතාවගෙන් එම ජලය අපතේන ප්‍රයෝජන ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා දෙන්න කියන ඉල්ලීමක්ම විතරම ජලය අර පිරිමැස්මෙන් භාවිතා කිරීම තුළින් අපිට මෙම තත්ත්වය කළමනාකරණය කරගන්න හැකිවි කියලා විශ්වාස කරනවා. බොහොමත්ම ස්තුතියි.
1: පවතින අධික උෂ්ණත්වයේ තවදුරටත් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් පැවසුවේ.
6: උණුසුම් කාලගුණක තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් තවදුරටත් තියෙනවා. ඒක විශේෂම නැගෙනහිර පළාතත්, කිලිනුච්චි, මොළදිව්, වවුනියා, පොළොන්නරුව සහ මොනරාගල දිස්ත්‍රික්ක වලටත් තවදුරටත්, ඒ කියන්නේ අවදානේ යොමු කළ යුතු මට්ටමක උෂ්ණත්වය පවතිනු ඇතැයි අපේක්ෂා කරනවා.
1: එල්නිනෝ තත්ත්වයේ හැමේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් දරුණු ආහාර අර්බුදයකට මුහුණ දෙනු ඇති බවයි හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක සඳහන් කළේ. ඔහු පැවසුවේ සඳහා විකල්ප සූදානම් කිරීම සිදු කළ යුතු බවයි. වීඅලවි මණ්ඩලයේ මිලදී ගෙන ඇති වී ප්‍රමාණය කිලෝග්‍රෑම් 1,45,7896ක් බවට පත්ව තිබෙනවා. වැඩිම වී මිලදී ගැනීම සිදු කර ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේ. බීවකව සඳහා පවතින අධික නිෂ්පාදන වියදම හේතුවෙන් ගොවීන් දැඩි පීඩාවට පත් ඇති බව රජරට ගොවිජන එකමුතුව පවසනවා. ඒ සභාපති කේ විජේවීර පැවසුවේ කඩිනමින් වී මිල සඳහා විසඳුමක් ලබා නොදුනහොත් වී කොවිතැනින් ඉවත් වීමට සිදුවන බවයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
7: වීවල නිෂ්පාදන වියදම 76යි කියලා එතුමා කියනවා. මන් දන්නේ අර කිව්වනේ දෙපාර්තමේන්තු ටිකක්, ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව, ඒ වගේම කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතන, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පසුඅස්වන් තාක්ෂණික ආයතනය වගේ ආයතන ටිකක නම් කිව්වා. ඒගොල්ලොත් එක්ක එකතු වෙලා තමයි මේ නිෂ්පාදන වියදම ගැලපුවේ කියලා. මම අභියෝග කරනවා අද මේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට, ඔබතුමාලා මැදිහත් වීමෙන් මේ මිල තීරණය කරන්න කටයුතු කළා නම් කරුණා කරලා මේ රටේ මහජනතාවගේ බදු මුදල් වලින් වැටුප් ගන්න ඕගොල්ලෝ රටේ ජනතාවට, ගොවි ජනතාවට පැහැදිලි කරන්න. ඒක සත්‍යයක්ද අසත්‍යයක්ද කියලා
1: කවුරුන් කුමක් පැවසුවද මෙරට කෘෂිකර්මාන්තයේ නගා සිටවීම වෙනුවෙන් සියලු කටයුතු සූදානම් බවයි කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත පැවසුවේ. ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
8: ගුරම් කුඹුරු අස්වද්දනවයි කියන වචනයක් ආවට ගුරම් වෙලා තියෙන ඒ වගේ අපි බලන්නේ අතිරේක භෝග උත්තර කරන්න පුළුවන් දීවගාව නෙමෙයි. මොකද අපිට අතිරේක භෝග වල හිගයක් තවත් බොහෝ නිෂ්පාදනවල අමුද්‍රව්‍යයක් විදියට සහල් යොදා ගන්න. එතකොට සහල් වලට වෙළඳපොලේ තරගකාරීත්වය වැඩි වෙනවා. තරගයේ වැඩිවීම ගොවි මහතුන්ට හොඳයි. දැන් වීඅලවි මණ්ඩලේ පටන් ගත්තා. ආම වීඅලවි මණ්ඩලේ ප්‍රමාණවත් මදි. අපි 3% තමයි දැනට අරගෙන තියෙන්නේ. අපි ගන්නවා 10%ක්වත්. ඒකට අපිට තව සෑහෙන දුරක් යන්න තියෙනවා. අපි ආරම්භ කරලා යමින් තියෙනවා. ඇත්තටම අපි දැන් රටේ ඉන්නේ පරිවර්තනීය කාලේ. කඩාවැටිච්ච තැනක ඉඳලා ආපහු උස්ම අරගෙන යමින් ඉන්නවා. පරිවර්තනීය කාලයක ස්වභාවය තමයි කට්ටියක් හොද කියනවා, කට්ටියක් බඩිනවා.
1: රටේ ස්වාධීනත්වයට හානි කිරීමෙන් වළකින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
9: මේ සම්බන්ධව අවශ්‍ය කරන තොරතුරු අරගෙන, සාක්ෂි අරගෙන මේ සම්බන්ධව අවශ්‍ය කරන පියවර ගන්න. ඒ වනතුරු මේ කැබිනට් පත්‍රිකාව හරහා මේ රටේ විනිශ්චකාරතුමන්ලගේ මේ කාලයේ දීර්ඝ කිරීමේ ක්‍රියාවලිය අත්තිටුවන්න කටයුතු කරන්න කියන ඉල්ලීම. මොකද හේතුව මෙවැනි පරීක්ෂණයක් යනකොට එවැනි ඉදිරි ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් කාරණයක් නැහැ. අපි විශේෂයෙන් මිල්ලනවා එතුමන්ලගෙන් මේ සම්බන්ධව ඉදිරියට ක්‍රියාත්මක වන ක්‍රියාවලිය නවත්තන්න අවශ්‍ය කරන කටයුතු ටික කරන්න. මේ පරීක්ෂණය අල්ලසෝ දූෂණ නිවාසනක වෙන සභාවේ 42 වගන්තියටදී මේ පරීක්ෂණය අවසන් වරුතුරු සඳහා ක්‍රියා කරන කියන එක ඉල්ලීම තමයි අද අපි මෙතෙන්ට කරන්න ආවේ. යනුව අපි මේ පිටිෂන් එක බාර දුන්නා. ඒ අනුව ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්න ඇතයි කියලා අපි විශ්වාස කරනවා.
1: ජනමතයෙන් පිට කටයුතු කිරීම පිළිගත නොහැකි බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාසි දොළවත්ත පැවසුවේ.
10: විපක්ෂයේ නගපු හඬ හිතලුවක් නෙමෙයි. විපක්ෂයේ දැනගෙන හිටියා මේක අනිවාර්යෙන් කරනවා කියලා. කියද්දි මොකද්ද කිව්වේ පාර්ලිමේන්තු තුල මෙතුමල්ල හඬ නගද්දි නගති කිව්වේ නෑ මේක කරන්නේ නෑ කියලා. හැබැයි අද අපි දන්නවා අර හැංගි හොරා නෝ කරත් නටන්න වෙන්නේ එළිය කියලා කියනවා නේ. අද ඒ තත්ත්වේ නිර්මාණය වෙලා තියෙනවා. දැන් මේ අය කැබිනට් මණ්ඩලයට දාලා මේක නොබෝධිරකින් ජනතාවට හොරා මේක පාස් කරගන්න යන තත්ත්වයක් තියෙනවද කියන ප්‍රශ්නේ අපි හබුවේ තියෙනවා. ජනතාව තේරුම් ගන්න ඕනේ මේ කවුරුත් එපා කියලා. සේවා සංගමය පා කියන විෂකරු එපා කියන එකට බලපාන ප්‍රධාන වශයෙන් නීතිඥයෝ එපා කියන. එහෙම කියද්දි කාගේ උපනාවකටද මේක කරන්නේ? මේකට ජනමතයක් නැහැ. ඇන්ඩේට් එකක් නැහැ. මැනිෆෙස්ටෝ එකේ කොහෙවත් කියලා නැහැ. අපි කියන්නේ පුළුවන් නම් මේක ජනමත විචාරකට යන්න ඒක විය යුතුමයි. ඒක නොකළොත් විශාල වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට කරන මරු පහර.
1: මේ සමගයේ ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජේ පෙරේරා
11: මේ ක්‍රමයේ තුලින් ඉතුමන්ලගේ විශ්‍රාම බය සීමා වැඩි කිරීම තුලින් කොහොමද අධිකරණේ නඩු ටික අඩු කරගන්නේ? එහෙම නැත්නම් මේ ගොඩ කැරදී නඩු ටික අඩු කරගන්න ක්‍රමවේදී ක්‍රියාත්මක කරන්න කියලා ආණ්ඩුව පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. ඒක සම්බන්ධව ජනතාවට තේරුම් කරන්න ඕනේ. මම කියන්නේ දැන් මේක කෙරුවයි කිරිවෙලා කොහොමද අධිකරණේ නඩු ටික අඩු වෙන්නේ? දැන් මම කිව්වේ කලින් ඉතුමන්ලට උමනාවක් තිබ්බනම් දැන් මේ දන්නවා විනිශ්චයකාරවරුන්ගේ 15 නිවෙල ඉන්න ප්‍රධාන ඒ කියන්නේ අභියාචන අධිකරණේත් ඒ වගේම අධිකරණෙත් දැන් අපි දන්න පුරප්පඩු ගන්නවක් තියෙනවා අතක්කටක් තියෙනවා. ඉතින් මේව පුරවන්නට කටයුතු කරුවේ නැත්ති අයියා ආණ්ඩුව. එහෙම කෙරුවනම් ආණ්ඩුවට තිබුණා මේ සම්බන්ධව යම් කිසි සාධනීය ක්‍රියාමාර්ගයකට ගිහිල්ලා නඩු ටික අඩු කරගෙන මේ වැඩපිළිකට යන්න.
1: ජනමතයට අනුව කටයුතු කිරීම ආණ්ඩුවේ ප්‍රධාන වගකීම බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ.
12: නඩු කටයුතු වේගවත් කරලා ජනතාවට ඉක්මනට යුක්තියට කර දෙන්න තමයි අධිකරණයේ ස්වාධීනත්වයේ පිළිබඳව වෙන හොඳම කැඩපත බලාපොරොත්තුවත් ඒක රජයේ බලාපොරොත්තුවත් ඒක යනු කටයුතු කරමින් පවතින ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් වෙන්න පුළුවන් මනත් සංශෝධනයක් වෙන්න ඕනෑම දෙයක් සම්බන්ධයෙන් කාට කාටත් මත ඉදිරිපත් කරන්න පුළුවන්.
1: බෝලවලාන ප්‍රදේශයේදී සිදු රියානතුරේදී කන්ටේනර් රථයකට ගිනි තබා ලාභහානි සිදු කළ සැකකරුවන් තුන්දෙනා ලබන තුන්වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. අනතුර සිදු ඇත්තේ මීගමුව මිනුවන්කොට මාර්ගයේ 2/90 / 3/90 අතර බෝලවලාන ප්‍රදේශයේදී. මාර්ගයේ හරහා හරවමින් තිබූ කන්ටේනර් රථයක ගැටි මීගමුව දෙසට අධික වේගෙන් ධාවනය කරමින් තිබූ යතුරු පැදි දෙකක ගමන්ගත් පැදිකරුවන් දෙදෙනෙකු මියගොස් තිබුණා. කන්ටේනර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කටාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින්. අනතුර සිදු අවස්ථාවේ එම ස්ථානයට රැසූ කිහිප දෙනෙකු ප්‍රකෝපකාරීව හැසිරි කන්ටේනර් රථයට ගිනි තබා අලාභහානි සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඊට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ ඊයේ පස්වරුවේදී. ඔන් මීගමුව දාගොන්නහා කිඹුලපිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25-25 සහ 26 වන වයසල පසුබන පුද්ගලයින්. අනුතර සිදු ස්ථානයේ CCTV දර්ශන ඇතුළු තොරතුරු මගින් කන්ටේනර් රථයට අලාභහානි සිදු කිරීමට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි. අනතුරින් මියගියේ අවුරුදු 18 සහ 19 යන වයසල පසුවන තරුණයන් දෙදෙනෙක්. යතුරුපැදිකරුවන්ගේ අධික වේගයේ මරණවලට හේතුව බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.V. වුඩ්ලර් සඳහන් කළේ.
13: 29 දින රාත්‍රියේ 23:10ට ඉතාමත්ම අධික වූ වේගයෙන් නොසැලකිල්ලෙන් මෙම යතුරුපැදි දෙක ධාවනය කළ මේ ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයට පත් වුණයි කියලා. අධික වේගය නොසැලකිල්ල සහ අපරීක්ෂාකාරී බව මේ සඳහා කිසිදු ඉඩක් නැහැ.
1: මෙරට 26 වන යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පත් කර තිබෙනවා. ඒ ජනාධිපති අනුකුමාර දිසානායක විසින්. ඔහු මීට පෙර කටයුතු

0: කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ ශ්‍රාස්ත්‍රපති උපාධියද ඔහු ලබා ගත්තා. වසර 36ක යුද හමුදා සේවා දිවිය තුළ ඔහු රණශූර පදක්කම ලබාගෙන ඇති අවස්ථා සංඛ්‍යාව දෙකක්. උත්තම සේවා පදක්කමද ඔහු හිමි කරගත්තා. වත්මන් යුද හමුදාපති ජෙනරාල් ලසන්ත රොද්‍රිගු අද සිය දුහරින් විශ්‍රාම යාමට නියමිතයි. ස්පාඤ්ඤයට ඇතුළු සංක්‍රමණිකයන් 49,000ක් එරට ආරක්ෂක හමුදා බහරයට ගෙන තිබෙනවා. ස්පාඤ්ඤ බලධාරීන් පැවසුවේ ගොඩබිම සහ මුහුද හරහා පැය 24ක් තුළ මෙම සංක්‍රමණිකයන් පිරිස පැමිණ ඇති බවයි. සංක්‍රමණිකයන් පිරිස පැමිණ ඇත්තේ මොරොක්කෝවේ සිටයි. ස්පාඤ්ඤ නිලධාරීන් පැවසුවේ සති කිහිපයකට පෙරද සී රටට සංක්‍රමණිය 18 දෙනෙකු මියකොස් ඇති බවයි. ස්පාඤ්ඤ ආරක්ෂාව තර කිරීම සඳහා එරට ආරක්ෂාවද තර කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් සංක්‍රමණික ලිහිල්භාවය හේතුවෙන් ස්පාඤ්ඤයේ දේශ සීමා හරහා මොරොක්කෝවේ සිට මෙලෙස සංක්‍රමණිකයන් පැමිණ තිබෙනවා. පාකිස්තාන කාන්තා කණ්ඩායම සමග පැවති පළමු 20-20 ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 6කින් ජයග්‍රහණය කර තිබෙනවා. තරගයේ පැවැත්වුණේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. පාකිස්තාන කාන්තා කණ්ඩායම නියමිත පන්දුවර 20 තුල කඩුලු 7ක් තැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 176ක්. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවර 19ක් අවසානයේ කඩුලු 4ක් තැවී ලකුණු 177ක් ලබා ගත්තා. යලි සිරස්තල හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම වේ. නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න ඉන්ධන මිල වෙනස් නොකිරීමේ තීරණයක්. ගංගා රසක ජල මට්ටම පහතට. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට 20-20 ජය. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිම. මම කුෂාරි උඩුවනදී. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට උදෑසන 6:30. ඔබට සුබ රාත්‍රියක්.
1: පුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Town. අද අපි කතා කළේ මුළු ලංකාවම ආදරය කරන ළඟකදී ඉන්ටර්නැෂනල් අවෝඩ් එකකුත් ගත්ත මහේන්ද්‍ර පෙරේරාට.
1: මේ ටිකේ ඉතින් සෑහෙන විසි ඇති නේද?
2: ටෙලිෆෝන් එක නාද වෙනවා ඉතින්
0: රිවර්ස්ටන් මූවී එකට මීට කලිනුත් ඉන්ටර්නැෂනල් අවෝඩ් එකක් හම්බුණා නේද?
2: සිංගප්පූර් ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් එකේදී මට ජෝමාෆියා පස්සේ ජෝමාෆියා වගේ විශේෂ ප්‍රදර්ශන අරන් තිබුණා. ඒක පස්සේ මට හම්බුණා. මේකෙදී මට හොඳම නළුවා සම්මානය හම්බුණා ගෝල්ඩන් ග්ලෝබ් සිනමා අවෝඩ් එකේ. මං හිතන්නේ ඇකඩමි අවෝඩ්ස් වල කාන්සල් එහෙම නොමිනේට් වෙච්ච නළුවෝ තමයි නොමිනේට් වුණේ.
1: ප්‍රියන්ත සිරිකුමාරටත් ඔයත් එක්කම අවෝඩ් එකක් හම්බුණානේ. ඒ ගැන මොකද හිතෙන්නේ?
2: අවුරුදු 35ක විතර ප්‍රියන්ත සිරිකුමාරගේ මගේ කලා ජීවිතයේ ගමන් මග අවුරුදු ගණනාවක් අපිට එකට වැඩ කරන් ඉනවා වැඩි මුල් කරනවා. ඉතින් ඒ ආපු ගමන් මගත් එක්ක හිතනකොට ඒ යාළු මිත්‍රකමත් එක්ක ලොකු සතුටක් තියෙනවා. ස්තුතිකම කරන්න ඕනේ ලලිත් රත්නායකටයි ප්‍රභාත් රෝෂන්ටයි දෙමන්ති පෝරගේටයි.
0: මේ දවස්වල ඉන්නේ අලුත්ම වැඩක නේද?
2: මේ දවස්වල අරුගම්බේ දෙවියන් දෙමළ චිත්‍රපටය කරලා බලනවා. ලංකාවෙන් මම විතරයි කරපාන්නේ. අනිත් ඔක්කොම දෙමළ නම්ලියන් ඉන්නේ. ඒකේ ෂූටින් නවත්වලා තමයි ගියේ සිංගප්පූර් ෆෙස්ටිවල් එකට.
0: Talk of the town. ගේම් එකක් ඇතුළට ගිහින් ජීවිතේම ඇඩ්වෙන්චර් එකක් වෙන අමුතු විදිහේ ෆිල්ම් එක Jumanji.
1: ඒ ඇඩ්වෙන්චර් එකේ ෆයිනල් චැප්ටර් එක බලන්න ෆෑන්ස්ලා දැන් ඉඳන්ම කවුන්ට්ඩවුන් එක පටන් අරන්.
0: ඒකට හේතුව තමයි Jumanji Open World මූවීකේ ඔෆිෂියල් ට්‍රේලර් එක පහුගියදා රිලීස් වුණ එක.
1: ඩ්වේන් ජොන්සන්, කෙවින් හාට්, ජැක් බ්ලැක් වගේ අපි කවුරුත් දන්න පරණ කාස්ට් එකම ආයෙත් අපිට මූවීකෙන් බලාගන්න පුළුවන්.
0: මේ පරි Jumanji ගේම් එක අන්ප්‍රෙඩික්ටබල් ලෝකයක් කියලා ට්‍රේලර් එකෙන් පෙන්නලා තිබුණා.
1: ඉතින් මේ ගේම් එකෙන් කවුරු දිනයිද? ෆිල්ම් එක රිලීස් වෙනකම් බලාගෙන ඉමු.
0: Talk of the Town.

0: ඔබත් අලුත උපන් දරුවන්ගේ ඇද අරින්න උත්සාහ කරලා තියෙනවද?
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග
0: බොහෝ වෙලාවට අපි දැකලා තියෙන දෙයක් තමයි, දරුවෙක් අලුත ඉපදුනහම විශේෂයෙන් මේ දරුවාගේ ආච්චි අම්මලා කරන දෙයක් තමයි දරුවගේ නාසය, දරුවගේ දෙපාවල තියෙන සාමාන්‍ය පිහිටීම අතින් හදලා වෙනස් කරන්න උත්සාහ කිරීම. මේ සඳහා සමහර විට තෙල් වර්ග භාවිතා කරනවා. එහෙම නැතිනම් දරුවගේ නාසය හෝ කකුල් වලට යම් කිසි විදිහකින් දරුවට දරා ගන්න බැරි තරම් බරක් යොදා, එහෙම නැත්නම් බලයක් යොදා ඇදීමට හෝ නැමීමට ලක් කරනවා අපි දැකලා තියෙනවා. මෙවැනි දේවල් කිසිසේත්ම ඔබගේ දරුවට කරන්න ඉඩ දෙන්න එපා. මේ වගේ දේවල් නිසා දරුවට ඉතාම භයානක අනතුරු සිදු වෙන්න පුළුවන්. ඔබ යම්කිසි විදිහකින් ඔබේ දරුවාගේ සිරුරේ කොතැනක හෝ යම්කිසි අසාමාන්‍ය පිහිටීමක් දුටුවොත් ඔබ අනිවාර්යයෙන්ම කළ යුතු වන්නේ වෛද්‍යවරයෙකු මුණ ගැසී ඒ සඳහා උපදෙස් ලබා ගැනීම පමණයි. තම කුලදුල් දරුවා උපන් මවවරුන් සඳහා මේ කාරණාව ඉතාම වැදගත්. මෙවැනි වැදගත් වෛද්‍ය කරුණු සමගින් ලබන සඳුදාත් අපි හමු වෙමු.
1: ඔබ නොදන්න මෙඩිසින්, මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 387 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාන.
3: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වගේ.
4: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
3: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලමුව වෙනුවට එහෙ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
5: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
3: යාගේ නම සීතා. සීතා! මට කෑගස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනය. ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා

0: ಮುಗಿಲುಕವರ್ಧನ ಟೆಕ್ಸ್ಟೈಲ್ಸ್ ඔබට අවශ්‍යම මොහොතේ දී විශේෂඥ තාක්ෂණික සහය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help. අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවන Majestica Lanka Tiles.
1: අරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-715-555 අමතන්න.
2: මතකද Single Big Bonanza.
3: 60% discount අරගෙන
2: මේ අමුදෙතාවා.
3: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා discount එක හොඳම brands වලින් අරගන්න. ජුලි 31 දක්වා පමණයි Single Big Bonanza Mid-Year Shopping Festival.
4: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් Commercial Bankුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම Combank Digital හෝ Flash පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
2: Big Big Dinumai Bonanza Bonanza.
0: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බිග් රේසර් හෝ බිග් ලයිටර්වල ඇති එස්කෝඩ් අංකය 23.43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
5: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011-464-667-222 අමතන්න.
6: Turn 98.2 and 98.4.
7: ගුවන් විදුලි කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
8: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
7: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
8: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
7: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තරම් යන්න පුළුවන් තරම්.
8: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555-6044 අපිට WhatsApp කරන්න.
7: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.
0: අවිසා වේලට 98.4

0: Sietomo.
1: 92 92.4.
2: Sieltä
1: Divaina Puraa.

රාත්‍රී 7යි විනාඩි 5යි. ඔන්න විශ්මි ආවිලා ඉන්නේ. රහතේ ඉඳන් රා 9 වෙනකන් Friday ඔයත් එක්ක ලස්සනම ලස්සන playlist එකක් අරගෙන. මේ මාසෙ ඉතින් අදින් ඉවරයි. 31st අද Friday. කට්ටිය off වෙලා කොහෙද යන්නේ ආ? නැත්තම් කොහෙද එන්නේ ආ? message එකක් දාන්න.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: වැඩබැරි ඇමති මණ්ඩලය මේ රට දිනෙන් දින පරිහානිය කරාගෙන
2: 11,34,000 නඩු ගොඩ ගැහිලා තියෙනවා.
3: අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල ගැටලු සාගත තත්ත්වයක් පත් වෙනවා.
4: බලපෑම් කිරීමේ සංස්කෘතිය තියෙන විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් ළඟ.
5: වදන්ති සංශෝධනය කරනවා නම් ජනමත විචාරණයක් අවශ්‍යයි.
6: පෞද්ගලික අභිලාෂයන් වලට තමයි නීතිය නැව්වේ නීතිය වෙනස් කරේ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
7: රජේ ණය දෙන්නේ රජේ ප්‍රකාශ කළා දින මිලට පිටින්.
8: අවංක මේ රට ගැන හැඟීමක් එමෙ ජනතාවට සතුටුදායක පුවක් තමයි කියලා මම හිතනවා මේ කාර්යය.
9: ආණ්ඩුව ඉදින් හැමෝම තරහ කරගෙන ඉස්සරහට යන ගමනක් තමයි පේන්නේ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
10: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
11: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසය පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
12: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
15: Hi, මම ශේනිය. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa, documents ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
16: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0718 492 492 0711 327 777.
17: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768 832 444. සීතා හදවත් දිනු හිතවත්කම
18: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු විචේටින් A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමක ශ්‍රී ලංකා ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන.

0: Anna, da su tu conti Gena e Disney.
1: Benin Anna. Sati ta wasla hawas dekata.
2: Sieta hot and spicy with Sudu Kochi.
1: Goda kadare.
3: Ame මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
4: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම.
7: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
8: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: සියත පොකට් මනි අනුග්‍රහය.
10: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
11: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
12: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරින් කියලා. මොකද මේ වගේ අලුත් ඉන්නවද?
13: මොකද මේ වගේ
11: කියන්නේ? සමතන ඇති, සමත හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
13: සාස් ලංකාවට වෙලා කොමතනම හොයාගත්තේ.
8: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.
9: සියත දිවයින පුරා

0: සියතම
1: 98.2 94. සියත දිවයින පුරා
2: රාත්‍රී 7 විනාඩි 21යි. මං යන්න හදන්නේ නිගම්බෝ සයිඩ් එකට. මාගේ මැසේජ් එකක් එවලා තියෙනවා යාළුවෝ කට්ටියව එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න විශ්මියක්කේ කියලා. මල්කි, ඔයා මේ සින්දුවට කැමතිද? නැත්තම් ඔයාගේ යාළුවෝ මේ සින්දුවට කැමතිද? මේ සින්දුව තමයි මම ඕගලන්ට දෙන්නේ. හරිද? එතකොට මල්කි යාළුවන්ගේ නම් මෙන්න මෙහෙමයි. තරුන් ඉන්නවා, ඉශාංක ඉන්නවා, නිසලි ඉන්නවා, තරුකි ඉන්නවා. ගීත්වත් එකතු කරගන්නලු. තව කවුරුත් නැහැ? හරි, කට්ටියවම මේ සින්දුවට එකතු කරගන්නවා.

0: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
1: hina wenna menna welawa
2: mata vasanawa thibuna opera house ekata ekaparak yan eke educational tour ekak gannat mata vasanawa thibuna mage mitreyekota pinchid denna mara gana gewannone yaloka machan umbata pennan nathi opera house thiyenoda machan mehege mata asswala kandulu e madiwata paule kattiya mage piti passe ape set ekata gala mini hatath kandulu kandulu kandulu kandulu ai asthera neme gewanna vena gana matak
3: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
4: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
5: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගන්නේ. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
0: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සිගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
6: සුබ දවසක්.
7: අලුත් වෙලා.
6: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222 Prime Residences.
10: නිවසට අවශ්‍ය හැම දේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්.
12: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
13: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
14: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678
15: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
16: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකේ electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 head of weather car david pierce motor company private limited

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114 700 550.
3: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමක් අමතන 0115 880 400. එල්ලෝ එල්සී රන් සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
4: ඩිලිවරි පරක් වෙලා orders miss වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
5: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
6: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
7: ගංගාතරට සුරසිරුමෙට දැන් මම බය නෑ.
8: එක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා insurance general business club.
9: දොරකුළු වැරෙන මතක සේප්පෝ.
10: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෝයි.
9: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
11: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
9: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
12: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්? ඒ මදියට ඩබල් දාලා කන් එප දෙකකුත් ගහලා.
13: ඈරාලහමි?
12: ඇහුන් නැද්ද මං කියපුවා?
13: නෑ නෑ අහන් හිටියේ.
12: මොනවද අහන් හිටියේ?
13: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
12: හෑ?
13: ඕරාලහමි වන් ඇන් ඔන්ලි සින්දු සියත.
14: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
15: අනුග්‍රහය.
16: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ චක්කාරේ
17: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. හැමෝම එකම විදිහට හිතුවොත් ලෝකෙ ලස්සන වෙන්නේ නැහැ. වෙනසකට තමයි මුළු ලෝකයක් ආස කරන්නේ.
18: කළුතර හොලි ක්‍රොස් විද්‍යාලය ඔන්න දරුවන්ගේ වෙනස් අදහස් වලට වේදිකාවක් හදලා.
17: සම්මානීය රූ 2026 වාර්ෂික චිත්‍ර හා අත්කම් ප්‍රදර්ශනය
18: අගෝස්තු මාසේ 5 සහ 6 දෙදින පුරා විද්‍යාල පරිශ්‍රයේදී.
17: අපේම දරුදරියන්ගේ අලුත් අදහස් එයාලගේ පින්සල් ඉරිවලින් ලස්සන නිර්මාණ විදිහට දැසින් දකින්න.
18: හොලි ක්‍රොස් දරුවෝ විතරක් නෙවෙයි කළුතර දිස්ත්‍රික්කයේ පාසල් රැසක සිසුන් සහ ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මේ සුවිශේෂී අධ්‍යාපනික සහ සංස්කෘතික අත්දැකීම ඔබත් ඇවිත් විඳගන්න.
17: මාධ්‍ය සහයෝගය සියත TV සියත FM.

කන්දල පැත්තට යන්නයි හදන්නේ. වෙලාවට මතක් කරන්නම්, රාත්‍රී 7:46 මතීෂ අපි වහගෙන ඉන්නවා පවුල හැමෝම එකතු කරගන්නලු ලස්සන සින්දුවකට. මේ සින්දුවට එකතු කරගන්නවා පිළියන්දලින් මම මොරටුව පැත්තට යනවා. රුක්ෂාන් ඉන්නවා ඇගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් සඳමාලිවත් එකතු කරගන්න කියලා. ඔහත් මේ පැත්තට මැසේජ් එකක් එවන්න. 0711 98 2 98 4 අපේ වට්ස්ඇප් නම්බර් එකට.

0: ಹಾಸ್ಯದ ಪಾತ್ರೆ ವಿಧ
1: විනිසුරු විශ්‍රාමයේ අර්බුදය ඔඩුදුවයි. අධිකරණ ඇමති නීති සංගම් මතය ජනපතිට දෙයි. සඳුදා කැබිනට් මණ්ඩලයට. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පවසන්නේ මෙම තීරණය හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට අදාළව ඇති වූ සිදුවීමටත් වඩා බරපතල ගැටලුවක් බවයි. ආසියානු සංවර්ධන බැංකුව සහ අධිකරණ අමාත්‍යාංශය එක්ව විනිසුරුවන්ගේද උපදෙස් ලබා ගනිමින් සකස් කළ වාර්තාවේ කිසිදු ස්ථානයක විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කළ යුතු බවට නිර්දේශ කර නැති බවද ඔහු සඳහන් කළේ.
0: සියත පාත්‍රේ විතස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමින් මවකමින්
2: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
3: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
4: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න. විශ්වාසයෙන් පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
6: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: CDB ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111738388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී
8: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
9: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බිග් රේසර් හෝ බිග් ලයිටර්වල ඇති එස්කෝඩ් ඩංකියර් 23:43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා
5: ගන්න. පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න. විශ්වාසයෙන් පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
6: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
11: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයෙම එහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
12: දැන්ම දඩුවගේ 9යි කමයි වසරයි 0714 151 151 එකට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
11: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
13: Yapa pocket money.
14: Turn 98.2 and 98.4.
1: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
12: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
1: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
12: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
1: කතාවට දක්ෂ නම් මාකටිං දන්නව නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
12: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6044 අපිට WhatsApp කරන්න.
1: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.
15: 0.1 0.4
16: පන්නේ වගේ කමුකකේ
17: break
16: නෑ වගේ
17: පති මුරේ
18: Friday මචං
19: අද විතරයි සිකුරාදා
20: සියත දෙවයින පුරා.

0: සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: සියත
1: දිවයින පුරා

0: සැබෑම රාජිනියන් කිරුළු ගන්වන ජාත්‍යන්තර තලයේ අභිෂේක මංගල්‍ය
1: සියත Between Lady Miss World Sri Lanka 2026.
2: අයුබෝවන්, මම අනුදු ගුණසේකර, සියත Between Lady Miss World Sri Lanka 2024. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
3: දැනුමෙන් පෞෂෙන් සහ රූප සුන්දරත්වයෙන් පිරිපුන් රාජිනිය ඔබද සිහින කිරුල හිස දරන්නට දැන්ම සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා ඉන්ස්ටාග්‍රෑම් හෝ ෆේස්බුක් පිටුවට ඔබේ අයදුම්පත යොමු කරන්න.
1: සියත Between Lady Miss World Sri Lanka 2026.
3: Title sponsor.
4: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න. Between Lady රේසර් එකට අදම මාරු. Between Lady.
5: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
6: රෝද දෙකක් උඩ යන වාහනයක් නිසා අනතුරු බහුල වීමේ අවදානම වැඩි. ඒ වගේම මහජනතාවගෙනුත් ව්‍යාපාරික ප්‍රජාවගෙනුත් ඉල්ලනවා අපි මෙම හෙල්මට් අලෙවි කිරීමේදී සහ මිලදී ගැනීමේදී ප්‍රමිතියෙන් යුතු හෙල්මට්ම මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු කරන්න කියන එක කාරණිකව ඉල්ලීමක් කරනවා.
5: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
7: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
8: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
9: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
7: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.
10: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
11: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
12: අම්මේ, මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
13: නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
14: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
15: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
16: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
17: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
18: සියත පොකට් මනි අනුග්‍රහය.
19: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
1: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
11: කළු
1: සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්. මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනි. එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේන නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
3: සියත ටීවී තුලින්
6: 98.2 98.4
9: පාන්නේ වගේ කමු කොකේ ප්‍රේක් නෑවගේ පති මුරේ සුන්ස්ෆයිනේ මචං අද විතරයි සිකුරාදා
6: සියත දිවයින පුරා

0: 98.4 මෙගාවාට්ට
1: සියත FM.

0: මොකද ඇස්සල කඳුළු?
1: මේක අහන්නකෝ.
2: නුඹ හිඳින නොහිඳින ලෝකයක
0: පිරිමි ඇස් දෙකක් උනත් කඳුළු වලින් තෙමන්න පුළුවන් සින්දුවක් මේක. අපි අම්මටයි තාත්තටයි ආදරය දෙනවා මදිද කියලා දැනෙන සින්දුවක්.
1: ඉතින් අපි හිතුවා ඒ සින්දුව ඔබත් එක්ක බෙදා ගන්න.
0: දවස හෙට වෙලාව උදේ 10ට.
1: ආ මේ වැඩේට එනවා අපිව සංවේදී කරවපු තුන් දෙනෙක්.
0: විරාජ් බාතිය, සජිත් අක්මීමනෙක්, ඩොක්ටර් සජිත්‍ර වීරසේකර.
3: සියත 2020 ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 111.12 අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමක.
4: Siri board සමාජිකයන් සඳහා Cargill's Food City within Megawattam. Coca-Cola ඉතිරි රුපියල් 150යි. Astra ඉතිරි රුපියල් 350යි. Kotmale cheese wedges ඉතිරි රුපියල් 135යි. Prima කොත්තුමේ chicken රසති පහේ පැක් එක රුපියල් 240යි. Cargill's Food City.
5: මක්කලෝ, ඔයා දන්නවද අපේ අම්මටයි තාත්තටයි මාව හරියට පහනක් වගේ.
6: ආ දවල්ටද
7: නාටං
8: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
9: අනුග්‍රහය.
10: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
11: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
12: දොරගුළු ඇරෙන මතක සේප්පෝ.
13: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන් ඉන්නවා.
12: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
14: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
12: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
15: 98.2 98.4 සියත.

සියත සිකුරාදා අහන් ඉන්න වෙලාව රාත්‍රී 8යි විනාඩි 38යි. මට මෙහෙම කියන්නත් හිතෙනවා. කොටුව කොටුව කොටුව පිට කොටුව 138 මම හිටිය. ඒකනේ කියන්නේ ආදරේ හැම තැනම. සියත හැම තැනම. මැසේජ් එක එන්නේ කන්නාඩි දාපු හැන්සම් ඩිටෙක්ටිව් අයියා කෙනෙක්ගෙන්. හරිද? එතකොට මේ 138 බස් එක එන්නේ නුගේ ගොඩට. බස් එකේ ඩ්‍රයිවර් අයියා නම්, ඩ්‍රයිවර් අන්කල් නම් ස්පෙක්ස් දාලා මැසේජ් එකේ විදිහට මට ආව පණිවිඩේ විදිහට අපේ කොන්දොස්තර අයියත් අවුරුදු 40-45ක පෙනුමක් තියෙන මං වැරදි නම් ගැත්තාට සමාව දෙන්න ඕනේ. හරිද? ඉතින් බස් එකේ කට්ටි අපිව පරිස්සමින් අහගෙන ගෙවල් වලට වැඩවලට යන්න ඕනේ. අපේ ඩ්‍රයිවර් අංකල්ටත් එහෙමමයි මං කියන්නේ. හරිද? පරිස්සමින් රාජකාරිය කරන ඔයාට ගොඩක් ස්තුතියි. සිය තහනමට බොහොම ස්තුතියි. බස් එකේ නම්බර් එකක් ටයිප් කරලා එවන්න පුළුවන් කමක් තිබ්බොත් අනිවාර්යෙන් එවන්න ඕනේ. හරිද?

රාත්‍රි 8යි විනාඩි 43යි. මාසෙත් ඉක්මනට යනවා, දවසුත් ඉක්මනට යනවා, අවුරුද්දත් ඉක්මනට යනවා. හැබැයි දෙයක් මතක් කරන්නම ඕනේ. වොරි වෙන්න එපා පොඩ්ඩක්වත්. අනේ මේ මාසෙත් ඉවරයිනේ, මට මේ දේ කරගන්න බැරි වුණානේ කියලා. හෙට ලබන්නේ, හෙට එන්නේ අවුරුද්ද තියෙන හොඳම තවත් මාසයක්. ඉතින් වොරි වෙන්න එපා. දැන් වෙලාව තියෙනවා මේ අවුරුද්දේ ටාගට්ස් ටික කොහොමද ඔයා achieve කරගන්නේ කියලා. දැන් වෙලාව තියෙනවා රා 9 වෙනකම්ම ඒ හැම දෙයක්ම, ඕන දෙයක්ම පොඩි මැසේජ් එකකින් මේ පැත්තට එවන්න. දැන් හිතුවොත් තමයි ඔයාගේ හෙට දවස ලස්සන වෙන්නේ.

0: Lanza.
1: Satipata scooter, dinapata smartphone, Vicrace Serho, Viclite wala athi Escort Dunkya. 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
2: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
3: Turn 98.2 and 98.4.
4: රන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
5: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
4: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
5: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
4: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
5: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555 6047ට අපිට WhatsApp කරන්න.
4: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.
6: Theater Tele Depair. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
7: හතර දෙනා ගැන පොඩි කොස්සක් තියෙන මන්නම් හිතන්නේ නැහැ.
6: දකින හීන පිනින මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
8: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
9: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
6: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
10: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්
11: 98.4
12: පන්නේවගේ කමුකකේ
13: ඔප්‍රේක්
12: නෑවගේ
13: පතිමුරේ
14: සුන්ස්ෆයිනේ මචං
15: අද විතරයි සිකුරාදා
16: සියත දෙවයින පුරා
17: අවසරයි අවසරයි. විශ්මිට දැන්නම් ගෙදර යන්න වෙලාව තමයි අවිත් තියෙන්නේ. හැබැයි සියත FM ගෙදර යනවද කවමදාක්වත් නෑ. දිගටම සියත FM අහගෙන ඉන්න ඕනේ 98.2 98.4 රෑ 9 ඉඳන් හෙට එළි වෙනකම්ම අගෝස්තු 1 උදේ වෙනකම්ම සින්දු යනවා බැක් ටු බැක් අහගෙන ඉන්න ඕනේ. ආයේ විශ්මිවත් එක්ක මේ විදිහට කතා කරන්න එන්නේ ඉරිදා උදේ 11ට ගෙදර යනවා උදේ 8ට එනවා ඔයාට කතා කරන්න. තව පොඩ්ඩෙන් පැටලිලා පැටලිලා එක තැන හිර වෙනවා. අපි එහෙම නතර වෙනවද? අනේ නැහැ. ජීවිතේ තන්න එහෙමයි. පුංචි පුංචි දේවල් එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඔයා කියන කෙනා තරම් ශක්තිමත් කෙනෙක් මේ ලෝකේ වෙන කොහෙවත් නැහැ. එහෙනම් ගිහින් එන්න. Happy Friday. Good night. මං විශ්මි ඔයාට ගොඩක් ආදරෙයි.

0: සැබෑම රාජිනියන් කිරුළු ගන්වන ජාත්‍යන්තර තලයේ අභිෂේක මංගල්‍ය
1: සියත Between Lady Miss World Sri Lanka 2026.
2: මම අනුදු ගුණසේකර සියත බික්ටවීන් ලේඩි මිස්වර් ශ්‍රී ලංකා 2024. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවෙන් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
3: විමර දැනුමෙන් පෞෂෙන් සහ රූප සුන්දරත්වයෙන් පිරිපුන් රාජිනිය ඔබද සිහින කිරුළ හිස දනන්නට දැන්ම සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා ඉන්ස්ටාග්‍රෑම් හෝ ෆේස්බුක් පිටුවට ඔබේ අයතුම් පත යොමු කරන්න.
1: සියත Between Lady Miss World Sri Lanka 2026.
3: Title sponsor.
4: ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Between Lady Racer එකට අදම මාරුවෙන්න. Between Lady. ඔබත් සැනින් දිදුලන්න.
5: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකී අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718312777. Global University Partners, No. 221, Dharmapala Mavata, Colombo 4.

0: adesso il tuo quotidiano è Disney.
1: Benin Anna. Satita wasla hawas dekhta.
2: Siyata hot and spicy with Sudhu Kochi.
1: Goda khadre.
3: Amme man tamai me sare wediyema lakunu ganne.
1: Nene man tamai wediyema ganne.
4: Hari hari api balamu ko enan Siyata pocket money prashna walata kawuda hariyatama uttar denne kiyala.
1: Hariyata uttar dunnoth rupiyal 5000 ko thammana. පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
5: සියත පොකට් මනි. අනුග්‍රහය.
6: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක් ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි ටැලන්ට් විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: රෝද දෙකක් උඩ යන වාහනයක් නිසා අනතුර බහුල වීමේ අවදානම වැඩි. ඒ වගේම මහජනතාවගෙනුත් ව්‍යාපාරික ප්‍රජාවගෙනුත් ඉල්ලනවා අපි මෙම හෙල්මට් අලෙවි කිරීමේදී සහ මිලදී ගැනීමේදී ප්‍රමිතියෙන් යුතු හෙල්මට්ම මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු කරන්න කියන එක කාරණිකව ඉල්ලීමක් කරනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: හිනා වෙන්න මෙන්න වෙලාව. මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංසිත් දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝකෝ මචං, උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියනවද මචං? මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
3: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
4: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
5: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් උපවා අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගන්නේ. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
6: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus සිගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
7: සුබ දවසක්.
8: අලුත් වෙලා.
7: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222. Prime Residences.
11: නිවාසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
13: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
15: 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
16: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගේ
17: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකෙන්. electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 head of වැඩකාරයා. david pierce motor company private limited with

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටික ලංකා ටයිල්ස්. කොෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ ෂොපින් බිල් පේමන්ට්ස් ඕනම දෙයකට කෑෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි. කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0114 700 550.
4: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115 880 400. එල්ලෝ එල්සී රන්සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
5: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
6: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
7: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
8: ගන් අතරට සුළුසුළුමෙට දැන් මම බය නෑ.
9: එක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය Sri Lanka Insurance General Business Club.
10: දොරකුළු වැරෙන මතක සේප්පෝ.
11: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන් ඉන්නවා.
10: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
12: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
10: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අන්න
13: හැමෝම එකම විදිහට හිතුවොත් ලෝකෙ ලස්සන වෙන්නේ නැහැ. වෙනසකට තමයි මුළු ලෝකයක් ආස කරන්නේ.
14: කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය ඔන්න දරුවන්ගේ වෙනස් අදහස් වලට වේදිකාවක් හදලා.
13: සම්මානී රෝ 2026 වාර්ෂික චිත්‍ර හා අත්කම් ප්‍රදර්ශනය
14: අගෝස්තු මාසේ 5 සහ 6 දෙදින පුරා විද්‍යාල පරිශ්‍රයේදී.
13: අපේම දරුදරියන්ගේ අලුත් අදහස් එයාලගේ පින්සල් ඉරිවලින් ලස්සන නිර්මාණ විදිහට දැසින් දකින්න.
14: හෝලි ක්‍රොස් දරුවෝ විතරක් නෙවෙයි කළුතර දිස්ත්‍රික්කයේ පාසල් රැසක සිසුන් සහ ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මේ සුවිශේෂී අධ්‍යාපනික සහ සංස්කෘතික අත්දැකීම ඔබත් ඇවිත් විඳගන්න.
13: මාධ්‍ය සහයෝගය සියත TV සියත FM.
15: Сията, дивайна була.

0: ಹಸಿಯದ ಪಾತ್ರೆ ವಿತ್ ಹಸ.
1: විනිසුරු විශ්‍රාමයේ අර්බුදය ඔඩුදුවයි. අධිකරණ ඇමති නීති සංගම් මතය ජනපතිට දෙයි. සඳුදා කැබිනට් මණ්ඩලයට මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පවසන්නේ, මෙම තීරණය හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට අදාළව ඇති වූ සිදුවීමටත් වඩා බරපතල ගැටලුවක් බවයි. ආසියානු සංවර්ධන බැංකුව සහ අධිකරණ අමාත්‍යාංශය එක්ව විනිසුරුවන්ගේද උපදෙස් ලබා ගනිමින් සකස් කළ වාර්තාවේ කිසිදු ස්ථානයක විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කළ යුතු බවට නිර්දේශ කර නැති බවද ඔහු සඳහන් කළේ.
0: සියත පාත්‍රේ විතස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දෙවන බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
2: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
3: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
4: ස්විස්ටෙක්

0: කරන්නේ හොඳම තීරණය.
1: මොකද ඔය ඇස්වල කඳුළු?
0: මේක අහන්නකො.
2: නුඹ හිඳින නොහිඳින ලෝකයක
1: පිරිමි ඇස් දෙකක් උනත් කඳුළු වලින් තෙමන්න පුළුවන් සින්දුවක් මේක. අපි අම්මටයි තාත්තටයි ආදරය දෙනවා මදිද කියලා දැනෙන සින්දුවක්.
0: ඉතින් අපි හිතුවා ඒ සින්දුව ඔබත් එක්ක බෙදා ගන්න.
1: දවස හෙට වෙලාව උදේ 10ට.
0: ආ මේ වැඩේට එනවා අපිව සංවේදී කරවපු තුන් දෙනෙක්.
1: විරාජ් බාතිය, සජිත් අක්මීමනෙක, ડોක්ටර් සජිත්‍ර වීරසේකර.
3: සියතා 2020.
1: මකලෝ. ඔයා දන්නවද? අපේ අම්මටයි තාත්තටයි මාව හරියට පහනක් වගේ.
4: ආ දවල්ටද?
5: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
6: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
4: හෙට උදේ 8ට
7: ගියපාර පොයදත් ඔයාලා මොකක්කරි පෙන්වුවනේ.
8: ගියපාර පෙන්නන්න හිටියා.
7: මොකද්ද පෙන්නන්න හිටි?
8: නාලාගිරි දමනේ.
7: ඇයිදින් බැරි වුණේ?
8: නාලාගිරි ඇත රාකල 18ක්ද කොහෙද වීලනේ එන්නේ? පැව් සේරම කලින් මේ රාකල ටික ගෙනල්ලා.
7: ඈ?
8: රාකල ටික ගෙනල්ලා උන් වීලා.
7: මොකක්ද? ආ.
9: ජින්තු පිටියේ මොබෙනෝ. ජින්තු පිටියේ මොබෙනෝ.
10: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
1: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
10: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
1: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
10: කතාවට දක්ෂ නම් මාකටින් දන්නව නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
1: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6044 අපිට WhatsApp කරන්න.
10: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.
3: 98.2 98.3

සියත දිවයින පුරා

0: 98.2 98.4
1: පාන් නෑවාගේ කමුකුකේ
2: ඕ ෆ්‍රේක්
1: නෑවාගේ
2: පතිමුරේ
3: සුන් ස්ප්‍රයින මචං
1: අද විතරයි සිකුරාදා
0: සියතා දෙවයින පුරා

0: කොකේ කොනේ කොහේ හෝ ෆ්‍රයිඩේ වනම් ලිසන් සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: සිකුරාදා
1: සියත දිවයින පුරා

0: Anna da sudu kotigena e Disney.
1: Danin Anna. Sadi dawasala hawasa dekata.
2: Theater hot and spicy with sudu kotchi.
1: Godak kadare. ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ත ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
3: ජීවිතේ විනාශ කරන හිණට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 1 2 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
4: ඔය ඉන්නේ දහවෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නමවිල්.
5: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
6: කාජිරිය ගොබ්බයා.
7: ඒයි, හතද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
8: නිලබල කරේති ඔලමුල පුරේ.
9: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා. රාත්‍රියේ 7ට සියත ටීවී තුලින්.
10: 98.2 98.4
11: පාන්නේ වගේ කමුකොකේ
12: ඔප්‍රේක්
11: නෑවාගේ
12: පති මුරේ
13: සුන්ස් ෆ්‍රයිඩේ මචං
14: අද විතරයි සිකුරාදා
15: සියත දෙවයින පුරා.

0: Это убият это.
1: ගිය පාර පොයදත් ඔයාලා මොකක්කරි පෙන්නුවනේ.
2: ගිය පාර පෙන්නන්න හිටියා.
1: මොකද්ද පෙන්නන්න හිටි?
2: නාලාගිරි දමනේ.
1: ඇයිදින් බැරි වුනේ?
2: නාලාගිරි ඇත රාකල 18ක්ද කොහෙද වීලනේ එන්නේ? ප්‍රයව් සේරනම කලින් මේ රාකල ටික ගෙනල්ලා.
1: ඈ?
2: රාකල ටික ගෙනල්ලා උන් වීලා.
1: මොකක්ද? ඈ.
3: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
4: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ආ ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා
5: ඈරාලා හමි
4: ඇහුන් නැද්ද මං කියපුවා
5: නෑ නෑ අහන් හිටියේ
4: මොනවද අහන් හිටියේ
5: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
4: ඈ
5: ඔහුරාලා හමි one and only සින්දු සියත
6: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
7: අනුග්‍රහය
8: දැනෙන්න අඳින්න රිසිසේ
7: දිලකවර්ධන ටෙක්ස්ටා 98.2 98.4
8: පන්නේවගේ කමුකොකේ
9: ඔප්‍රේක්
8: නෑවගේ
9: පතිමුරේ
8: සුන්ස් ෆ්‍රයිඩ මචං අද විතරයි සිකුරාදා
7: සියත දෙවයින පුරා
10: අලියා පිටා

0: මොකද ඇස්සල කඳුළු?
1: මේක අහන්නකෝ.
2: නුඹ හිඳින නොහිඳින ලෝකයක
0: පිරිමි ඇස් දෙකක් උනත් කඳුළු වලින් තෙමන්න පුළුවන් සින්දුවක් මේක. අපි අම්මටයි තාත්තටයි ආදරය දෙනවා මදිද කියලා දැනෙන සින්දුවක්.
1: ඉතින් අපි හිතුවා ඒ සින්දුව ඔබත් එක්ක බෙදා ගන්න.
0: දවස හෙට වෙලාව උදේ 10ට.
1: ආ මේ වැඩේට එනවා අපිව සංවේදී කරවපු තුන් දෙනෙක්.
0: විරාජ් බාතිය, සජිත් අක්මීමනෙක, ඩොක්ටර් සජිත්‍ර වීරසේකර.
3: සියතා 2020.
1: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනි දෙන්න.
4: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
1: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
3: සියත පොකට් මනි.
5: Turn 98.2 and 98.4.
6: ලන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
0: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
6: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
0: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
6: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
0: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555 6047ට අපිට WhatsApp කරන්න.
6: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
1: සියත ටෙලි දෙපැහැ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
7: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් ඉන්නවද?
8: මොකද මේ වගේ කියන්නේ?
1: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
9: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
0: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
3: 98.4 හම්බන්තොටට සියත

0: හතරයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see you there.

0: බේබි කෑවද?
1: ඔව් කෑවා. ඒ බබා
0: මේ වට මහන්සිද?
1: නෑ මොකද?
0: එහෙනම් පොඩ්ඩක් ළඟට එන්නකෝ.
1: චි ලැජ්ජ නැද්ද? ඔක්කොම බලාගෙන ඉන්නවනේ.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see you there.

தல்லாதாலா நாரி தல்ல.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see you there.

صدهم سيرتا. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි හදිසි අනතුරු නිවාරණය වන්නේය.

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත්

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයට ගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සුරු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භුමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම

සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කරතිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රජතුමාණන් විසින් රන් පතිකලිහා ඔටුන් නිහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

Sutherland Theatre. සියලු අකුසල් වලින් දුරු වී නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණ දෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණ දෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ